0: Good Money.
1: හයයි විනාඩි 38යි මාසෙ දැන් වෙලාව. දන්නවද? තනකොළ කියලා කියන්නේ සීබ්‍රට. ඒක සමහර වෙලාවට තමයි ජීවිතේ නැති කරන දෙයක් වෙන්න පුළුවන්. සිංහෙක්ට ඒක තමන්ට දෙයක් ලබා ගන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. දන්නව ගොදුරක් බලාගෙන ඉන්න සිංහෙක් හැම වෙලාවෙම මේ තනකොළ විශාල අර පඳුරු අස්සේ හැංගිලා ඉන්නේ. සීබ්‍රට එහිඳම තමන්ගේ ආහාරය වුණත් වෙලාවකට තමන්ගේ ජීවිතය අවසන් කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා එකම දේ වුණත් භාවිතා කරන විදිහන් භාවිතා කරන කෙනාගේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අද උදේත් අපි පුරුදු විදිහට ලෑස් වෙලා ඉන්න ඕන. අද පළවෙනි අපේ වාසනාවන්තයා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ ආදරණීය පුතෙක් ඉන්නවා මේ වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ වෙලා. අපි යන්නේ මාකොළ පැත්තට ධනංජය පුතාව හම්බ වෙන්න. ධනංජය, ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
1: ධනංජය දිනේ සුරු ඉස්කෝලේ 8 වසර ඉන්නේ නේද? මොකද පුතාගේ ඉස්කෝලේ? හරි, දැන් ප්‍රශ්න හතරක් තියෙනවනේ.
3: ඔව්, ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර පහක් අපි දෙනවා, රුපියල් 5000කුත් දෙනවා. ධනංජය ලෑස්තිද අභියෝගේ බාර ගන්න?
1: පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නොත් ධනංජය රුපියල් 250ක් ලැබෙනවා. ඊට පස්සේ ලබා දෙන හැම උත්තරයකදීම අතේ තියෙන පොකට් මනි ගාන භාගයට භාගයක් වැඩි වෙනවා, දෙගුණයක් වෙනවානේ.
3: ලෑස්ති නේද? අපි යමු එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පාඩමෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය අපි හදලා තියෙන්නේ. ධනංජය, දත් මිනිස් මුඛය තුළ පිහිටා තියෙන ආහාර කපා ගන්න හොඳින් අඹරා ගන්න උදව් වෙන ව්‍යුහයක්. දතේ පිටත ආවරණය, ඒ කියන්නේ එනවලය මිනිස් සිරුරේ ඇති ඉතාම ඝනම ද්‍රව්‍ය කියලා හඳුන්වන්න පුළුවන්. දත් මිනිසාට ප්‍රධාන වශයෙන් හතරක් පිහිටලා තියෙනවා, වර්ග හතරයි. ඒ කෘන්තක, රදනක, පුරස්චාර්වක සහ චාර්වක. මෙන්න ධනංජය පළවෙනි ප්‍රශ්නය. ආහාර ඉරා ගැනීමේ කාර්ය සිදු කරන්නේ කුමන දත්වලින්ද? 1. රදනක දත්වලින්, 2. කෘන්තක දත්වලින්.
3: ධනංජය, හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ රදනක දත්වලින්. හරි ධනංජය, තව ප්‍රශ්න දෙකයි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න ධනංජයට දෙවෙනි ප්‍රශ්න ලැබෙන්නේ. සිංදු නිම්නය එවත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ලෝකයේ පැරණිතම නාගරික ශිෂ්ටාචාරවලින් එකක්. මේ ශිෂ්ටාචාරයේ නගර, මාර්ග, ජල පද්ධති, වෙළඳාම, කලාව ඉතා දියුණු මට්ටමක තිබුණා. අපි අහන්නේ සිංදු නිම්නය පිහිටා ඇත්තේ කොහේද? 1. ඉන්දියාවේ, 2. පාකිස්තානයේ.
3: ධනංජය, අපි තප්පර පහයි දෙන්නේ. තප්පර පහ ඇතුළත උත්තරේ දෙන්න ඕන. හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ පාකිස්තානය. එතකොට ගංගා නිම්නයේ පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ. හරි, තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් ඔයාට රුපියල් 250ක් හම්බ වෙනවා, වගේම බෝනස් ප්‍රශ්නෙත් තෝරගන්න පුළුවන්. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ මැටි භාණ්ඩ කර්මාන්තය වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙන පරම්පරාවෙන් පරම්පරාවට ආපු පාරම්පරික කලාවක්. අද වෙද්දිත් කුබල් කර්මාන්තය ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනප්‍රියයි. යාපනය, කුරුණෑගල, ගාල්ල, මාතර වගේ ප්‍රදේශවල කුබල් කර්මාන්තය තවමත් කලාවක් විදිහට කරගෙන යනවා. අපි අහන්නේ ශ්‍රී ලංකාවේ මැටි භාණ්ඩ තැනීම ගැන සාක්ෂි මුල් වතාවට හමු වන්නේ කුමන යුගයේද? 1. ප්‍රාග් ඓතිහාසික යුගයේ, 2. පූර්ව ඓතිහාසික යුගයේ.
3: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන්. ප්‍රශ්න තුනටම උත්තර දෙන්න බැරි වුණ නිසා බෝනස් ප්‍රශ්නට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි ආයෙමත් දවසක උත්සාහ කරමු. බොහොම ස්තුතියි, ජය වේවා. ඒ විදිහට උත්සාහ කරන ඔබටත් අවස්ථාව තියෙනවා. නම්බර් එකත් මම මතක් කරන්නම්. 0714 151 151 WhatsApp නම්බර් එකට එවන්න මැසේජ් එක. අපි ලෑස්ති පොකට් මනි දෙන්න.
0: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
2: සියත පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හිත පිරෙන්න සියත.
1: මාරු කියනවා ලෝකේ අවුරුද්දකට මෝරු කාලා මැරෙන මිනිස්සු සංඛ්‍යාවට වඩා මිනිස්සු මැරෙනවලු ඔළුවට පොල් වැටෙනවා. ඔළුවට පොල් වැටෙලා නැද්ද?
2: නෑ නෑ.
1: ඒ ඔළුවට පොල් ගෙඩියක්වත් වැටලා නැතුවද ඔය ගානට නුවණ?
2: හලෝ.
1: ඔව්. සැඩි.
2: මගේ අකා අවුස්සන්නේ බා.
1: ඔයාගේ අකා දිදි ඔය සයිස් එකද?
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: සෙනසුරාදා උදේ 8ට
6: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
7: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
6: ඈ
7: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
4: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0.75 455 11.

0: Money. උදේ 6 වෙන්න තව හරියටම තියෙන්නේ විනාඩි 5කටත් අඩු කාලයක්. සිතුම්දි good morning.
1: Good morning.
0: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න සිතුම්දි තමයි ඔන්න දෙවන අපේ වාසනාවන්තයා විදියට අද පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් සිතුම්දි අපි ආසයි ඔයාගෙන දැනගන්න. පොඩි විස්තරයක් කියන්නකෝ. කවුද මේ සිතුම්දි?
1: මම සෙන්ට් ජෝන්ස් ස්කූල් පාන්දුර විද්‍යාලයේ
0: හරි
1: නමේ ශේණි ඉගෙන ගන්න.
0: හරි.
1: මම වාද්‍ය තමයි ඉන්නේ.
0: වාද්‍යයේ මැලෑගම තමයි ඉන්නේ නේද? රයිට්. එතකොට ඔයා ඉස්කෝලේ වැඩිපුරම කැමති සබ්ජෙක්ට් එක මොකද්ද?
1: ගණිත.
0: රයිට්. දැන් ලොකු වුණාම කවුරු වෙන්නද අපේ පුංචි සිතුම් දිගි බලාපොරොත්තු?
1: සැසලි ගණිත
0: නේද තමයි තැන්නේ. නියමයි. නේන ලස්සන චිත්‍ර අඳින්නත් පුළුවන් ඇති නේද? හරි. ඔන්න එහෙනම් ප්‍රශ්න හතරක් තියෙන උත්තර දෙන්න. තප්පර 5ක කාලයක් හම්බ වෙනවා එක ප්‍රශ්නයකට උත්තරේ හොයාගන්න.
2: අපි බලමු සිතුම්දි කොහොමද ප්‍රශ්න හතරට උත්තර දෙන්නේ කියලා. මේ තමයි සිතුම්දි රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ජන ක්‍රීඩා රටක ප්‍රදේශයක ජනතාව අතර පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන එයාගේ සංස්කෘතිය හා දිවි පැවැත්ම සමග බැඳුණු සාම්ප්‍රදායික ක්‍රීඩා විශේෂයක්. අපි අහන්නේ ජන ක්‍රීඩාවල පොදු ලක්ෂණයක් නොවන්නේ 1. සම්මත නීති රීති තිබීම 2. සරල බව.
1: 1. පළවෙනි
2: සිතුම්දිගෙන් අපිට හරි උත්තරේ හම්බුණා. රුපියල් 250ක උතුන සිතුම්දි දිනා ගන්න. අපි යමු 250 500ක් කරගන්න දෙවැනි ප්‍රශ්නෙට.
0: ඉතිහාස විෂයෙන් තමයි ඔන්න සිතුම්දි දෙවැනි ප්‍රශ්නේ හැදෙන්නේ. හොඳේ. ශ්‍රී ලංකාවේ විදායක ජනාධිපති කියන්නේ රටේ රාජ්‍ය නායකයා, රජයේ ප්‍රධානියා, ඒ වගේම විධායකයේ ප්‍රධානියා විදිහටත් ඔහු කටයුතු කරනවා. 1978 වසරේ දෙවන ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා කවුද? 1. ඩී.එස්. සේනානායක 2. ජේ.ආර්. ජයවර්ධන
1: 2.
2: සිතුම්දි දැන් අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඔන්න විද්‍යාවෙන් තමයි සිතුම්දිට මේ ප්‍රශ්නේ ලැබෙන්නේ. විද්‍යාගාරයක විද්‍යාත්මක පරීක්ෂණ මැනි නිරීක්ෂණ වගේම දත්ත රැස් කරන්න විවිධ උපකරණ භාවිතා කරනවා. බීකරය, පිපෙට්ටුව, අන්වීක්ෂය, ඒ උපකරණවලින් කිහිපයක්. මෙන්න ප්‍රශ්නය. ඉතා කුඩා ද්‍රව ප්‍රමාණයක් මැන ගැනීමට භාවිතා කරන විද්‍යාගාර උපකරණය මොකක්ද? 1. බීකරය 2. බියුරෙට්ටුව
1: බීකරය.
0: අපි ඇහුවේ සිතුම්දි ඉතා කුඩා ද්‍රව ප්‍රමාණයක් මැන ගැනීම සඳහා භාවිතා කරන විද්‍යාගාර උපකරණය මොකක්ද කියලා. එතකොට හරි උත්තරේ වෙන්න ඕනේ බියුරෙට්ටුව.
2: දැන් සිතුම්දි අතේ රුපියල් 500ක් තියෙන නිසා බෝනස් ප්‍රශ්නට යන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද? තෝරගත්තොත් ඔය රුපියල් 500 පස් ගුණයක් වෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් ඔය අතේ තියෙන පොකට් මනි ගණන භාගයක් වෙනකන් අඩු වෙනවා. මේ තමයි ඔයාට ලැබෙන බෝනස් ප්‍රශ්නය.
0: ඩයිනමෝවක් කියන්නේ යාන්ත්‍රික ශක්තිය විද්‍යුතය බවට පරිවර්තනය කරන උපකරණයක්. ඩයිනමෝව සාමාන්‍යයෙන් චුම්බකයක් වගේම සන්නායක දඟරයකුත් සහිතයි. අපි අහන්නේ ඩයිනමෝව සොයාගත්තේ කවුරුන් විසින්ද? 1. මයිකල් ෆැරඩේ 2. ඇල්බර්ට් අයින්ස්ටයින්
1: 1.
2: සිතුම්දි අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා 500 පස් ගුණයක් වෙලා රුපියල් 2500ක් ඔයා අද දවසේ දිනා ගන්නවා.
0: මොකද මේ වෙලාවේ ඔයාට හිතෙන්නේ යාළුවන්ට මොකද කියන්න තියෙන්නේ සිතුම්දි? අපි වහගෙන ඉන්නේ
1: කයෝ සැපතේ. යාළුවන්ට කියන්නේ මේකට සහභාගී වෙලා මේ වගේ දිනා ගන්න ඉන්නේ.
0: හරි බොහොම ස්තුතියි ජයවේවා සිතුම්දි. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා සිත අපි වගේම මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ලෝකෙ පුරාම ඉන්න හැමෝම විශ් කරනවා කියලා මම දන්නවා. ඉතින් දන්නවද මාෂි මේ දවස්වල ඔන්න ස්ථාවර තැන්පතුවල පොලිය වැඩි වෙලා තියෙන්නේ. අතේ පොඩි ගාණක් තියෙනවා නම් දැන් තමයි හොඳම වෙලාව හොඳ ආයෝජනයක් නෙනේ. මොකද රිස්ක් එකක් නෑ කියන ගාණ කියන විදිහට කියන පිළිවෙලට කියන දවසට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අපේ අවුරුදු පහක කාලයකට ස්ථාවර තැන්පතුව පටන් ගත්තොත් 15% පොලිය දෙනවා 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. මේ හැමදේම කරන්නේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. හරිද? එතකොට 13:19 කතා කරලා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ඔබට පුළුවන් අදම ඔබේ අනාගත හීනය වෙනුවෙන් ආයෝජනය කරන්න. වෙලාව මතක් කරන්නම් උදෑසන 6:00.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ශිෂ්‍යත් ප්‍රතිඵල මත දරුවන්ට හිංසා කරන්නන්ට දැඩි පියවර. ලබන මාසයේ විදුලි ගාස්තු ඉහළ යාමේ අවධානමක්. ඇමරිකාවෙන් ඉරානයට යලි ප්‍රහාර.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: Good Money.
1: විනාඩි 7යි මාෂිව දන්නවද පොඩි වීඩියෝ එකක් බැලුවා
2: හරිද
1: මේක ඉන්නේ කඳුකර කොටික් කඳුකර එළුවේ පිටිපස්සේ එළුවගෙන යනවා එක පිම්මක් පනිනවා හරිද සාල ගල්කොලකින් තව ගල්කොලකට පනිනවා ඒ පනිනකොට හරියටම ඒ පනිනවත් එක්කම කොටියා කොච්චර වේගවත්ද කියනවා නම් එළුවා කකුල තියෙනකොටම කොටිය ටිකක් ඊට අටියක් විතර ඉස්සරහින් තියෙනවා. හැබැයි එළුව ගන්නවා. එතනින් එහාට තියෙන හෙළ. ඒ නිසා එයා බ්‍රේක් කර ගන්නවා. හරියට වාහනයක් එක තැන නවත්ත ගන්නවා වගේ. ඒත් කොටියට වේගය පාලනය කරගන්න බෑ. එයා හෙළට වැටෙනවා. ජීවිතේ වේගෙන් යන්න ඕනේ. හැබැයි තමන්ගේ වේගය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉස්සරහ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. වේගය පාලනය කරගත්තේ නැත්නම් අර කොටියට වෙච්ච වැඩේම තමයි වෙන්නේ. Good morning. කවුද මේ ඉන්නේ අපිත් එක්ක අද දවසේ තරඟ කරන්න සම්බන්ධ වෙන තුන්වෙනි වාසනාවන්ත පොඩ්ඩක්.
2: ත්‍රිෂාය සේනාෂි. Good morning.
3: Good morning.
2: ත්‍රිෂාය ඔන්න අපි ඔයාලට ප්‍රශ්න හතරක් අරන් ආව. ඔයා ලෑස්ති වෙලා නේද ඉන්නේ උත්තර දෙන්න? හරි තප්පර පහක් ඇතුළත ඔයා හරියට එක ප්‍රශ්නකට උත්තර තේරුවොත් ඔයාට රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. මේ තමයි ත්‍රිෂාය එහෙනම් ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ත්‍රිෂාය ඉස්කෝලේ ඉතිහාස පාඩමෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. යුරෝපේ පුනරුදය කියලා කියන්නේ 14 වෙනි සියවසේ ඉඳන් 16 වෙනි සියවස දක්වා යුරෝපයේ කලාව, සාහිත්‍ය, විද්‍යාව කියන ක්ෂේත්‍රවල ඇතිවෙච්ච අලුත් පිබිදීමට. මේක මුලින්ම ඉතාලියෙන් තමයි පටන් ගත්තේ. පස්සේ බටහිර යුරෝපේ පුරාම පැතිරී ගියා. මෙන්න අපේ ප්‍රශ්නය. යුරෝපයේ පුනරුද සමයට පෙර අවදියේ කලා ශිල්පවල ස්වභාවය කෙසේද? 1. ආගමික මුහුණුවරක් ගැනීම. 2. ලෞකිකත්වයට මූලිකත්වය දීම.
3: අංක 1.
2: ත්‍රිෂාය රුපියල් 250ක් ඔන්න දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තෝරලා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. එක්තරා දින රේඛාවක් පෘථුවියේ දිනේ වෙනස් වීම ලකුණු කරන මනංකල්පිත රේඛාවක් විදිහට හැමෝම දන්නවා. මේ රේඛාව සාමාන්‍යයෙන් දේශාංශ 180කට ආසන්නයෙන් ගමන් කරනවා. ප්‍රශ්නය. ජාත්‍යන්තර දින රේඛාව ලකුණු කරලා තියෙන්නේ 1. අක්ෂාංශවලට අනුව නැත්නම් 2. දේශාංශයකට අනුව.
2: එවැනි ප්‍රශ්නයකට අපිට හරි උත්තරේ හම්බුණා. ත්‍රිෂායට අපෙන් හම්බ වෙන රුපියල් 250ක් පොකට් මනි. අපි යමු එහෙනම් තුන්වැනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වැනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. දැන් මතේ මේ වෙද්දි රුපියල් 500ක් පොකට් මනි තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඔයාට පුළුවන් ඒක රුපියල් 1000ක් කරගන්න. භෂ්මයක් කියන්නේ ජලීය ද්‍රාවණයක්. හයිඩ්‍රොක්සයිඩ් අයන ලබා දෙන ද්‍රාවණයක්. රතු ලිට්මස් නිල් පාට කිරීම. ඒ වගේම pH අගේ 7ට වැඩිවීම ඔන්න භෂ්මවල සාමාන්‍ය ලක්ෂණයයි. ත්‍රිෂාය අපි අහන්නේ නිවසේදී අපට හමුවන භෂ්මයක් වන්නේ 1. හුණු 2. ගොරකා.
2: ත්‍රිෂාය හරි උත්තරේ වෙන්න ඕනේ හුණු. එතකොට ගොරකවල අඩංගු ප්‍රධාන අම්ලය තමයි ටාටරික් අම්ලය. දැන් අතේ රුපියල් 500ක් තියෙන නිසා ඔයාට බෝනස් ප්‍රශ්නට යන්න අවස්ථාව තියෙනවා. ත්‍රිෂාය බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
3: හා.
2: හරියට උත්තරේ දුන්නොත් ඔය 500 2500ක් වෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් අතේ තියෙන පොකට් මනි ගන්න භාගයක් වෙනවා. මේ තමයි බෝනස් ප්‍රශ්නය.
1: රබර් කියන්නේ ස්වභාවිකවම වගේම කෘත්‍රිමවවත් හදන්න පුළුවන් දෙයක්. ඇදීම නැවීම වගේ ගුණාංග තියෙන ද්‍රව්‍යයක් තමයි රබර්. ලංකාවට රබර් හඳුන්වා දුන්නේ 1876 ඒ සර් හෙන්රි වික්හම් මහතා විසින්. ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ තමයි මුල්ම රබර් පැලය හිටවලත් තියෙන්නේ. ලෝකේ පැරණිතම රබර් පරීක්ෂණාගාරය තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මෙන්න අපේ ප්‍රශ්නය. රබර් පරීක්ෂණාගාරය පිහිටා ඇත්තේ ලංකාවේ කුමන දිස්ත්‍රික්කයේද? 1. මොනරාගල දිස්ත්‍රික්කයේ 2. කළුතර දිස්ත්‍රික්කයේ.
3: කළුතර.
2: ඔයාගේ උත්තරේ හරි ත්‍රිෂාය. අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා ඔයා රුපියල් 500 රුපියල් 2500ක් වෙනකම් වැඩි කරගත්තා.
1: කළුතර දිස්ත්‍රික්කයේ අගලවස්තේ තමයි ලංකාවේ රබර් පරීක්ෂණ ආයතනය තියෙන්නේ. ඉතින් ලෝකේ තියෙන පරණතම රබර් පරීක්ෂණ ආයතනෙ විදිහට අගලවස්තේ තියෙන ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනය හඳුන්වනවා. ත්‍රිෂාය දැන් ඉස්කෝලේ පටන් ගන්නව නේද? ලබන සඳුදාට ඉස්කෝලේ ගියපු ගමන්ම මේ ජයග්‍රහණය ගැන හොඳම යාළුවන්ට කියනවද? හරි, එහෙනම් ජය වේවා. අපි ආයෙ දවසක පොකට් මනි එක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනාගමු ප්‍රශ්න හතරට හරි උත්තර දීලා. 6 විනාඩි 13යි මාෂි දැන් වෙලාව.
2: ප්‍රශ්න හතරයි, පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු.

0: පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: නඩු කීයක් තිරක් දන්න සාවි කියලා යනකම රැස්වීම වලට
3: ඉන්දියාවේ දේශපාලන රැලි වලටවත් එච්චර ලොකු කටවුඩ් ගන්න
4: එතන මේ මොනවරි කරන්න කියලා හිතාගෙන ආපු මිනිස්සු
3: ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
2: හෘදේ සාක්ෂියක් සහිත මාලිමාවේ අභ්‍යන්තර මතවාදයේ දෝංකාරය
5: විපක්ෂය ඔක්කොම පාර්ලිමේන්තුවේ පොඩු ටිකට හේතු කළා සීල් ගහලා ඉවර
2: කිසිදු ආකාරයක සෑහීමකට පත් වෙන්න බෑ.
6: කොහොමද සැපද දුන්නම බංගික මිටට
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 10 අංකය අමතා අයදුම් කරන්න.

0: මැදිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිත
2: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University The place to be. 98.2
3: 98.3

0: Ternyata Pocket Money.
1: විනාඩි 23යි මාෂි දැන් වෙලාව. ඔයා ඔය රාජගිරිය පහු කරගෙන එනවා නම් කොළඹ පැත්තට. මට ඔය රාජගිරිය ආයුර්වේදෙට පොඩ්ඩක් මෙහෙන් තියෙන පුංචි පිට්ටනියක් වගේ එකක්. පන්සලක් තියෙනවා ඊට හැපැත්තේ. ඔන්න ඔතන සෙන්සුරා දිවිදට අපි දකිනවා මේ දුන්නක් අරගෙන හිල්තල තියාගෙන මේ ක්‍රීඩාවක නිරත වෙනවා. දුනු විදීම ක්‍රීඩාව. සාමාන්‍ය හිල්තලයක් ගත්තාම ඊතලය සෑහෙන වේගෙන් ඉස්සරහට යන්න නම් අපි ඒ හා සමාන වේගයක් දෙන්න ඊතලයේ පස්සට අදින්න ඕනේ.
2: අනිවාර්යයෙන්ම.
1: ජීවිතේ තවියට ඊතලයක් වගේ තමයි. සමහර තැන්වලදී අපිට ඉස්සරහට යන්න නම් පාඩමක් ඉගෙන ගන්න ටිකක් පස්සට එන්නත් වෙනවා. හරි. අපි මේ අද දවසේ ලෑස්ති වෙන්නේ හතරවෙනි අපේ වාසනාවන්තයා කවුද කියලා බලන්න. දැන් ඉන්නවා ප්‍රමුදි. ප්‍රමුදි ගෙවල් ඇඹිලි පිටියේ නේද?
3: ඔව්.
1: හරි. රයිට් දැන් ඉස්කෝලේ 10 පන්තියේ ඉන්නේ ප්‍රමුදි. ආසම සබ්ජෙක්ට් එක මොකක්ද ඉස්කෝලේ උගන්වන විෂයන් වලින්?
3: දෙමළ.
1: ෂා, නියමයි. දෙවන භාෂාව ද්‍රවිඩ භාෂාවට තමයි වැඩිපුරම කැමති. දැන් ඔයාගේ අනාගත හීනේ මොකක්ද එතකොට?
3: ටීචර් කෙනෙක් වෙන්න.
1: මොනවද එතකොට උගන්වන්න බලාපොරොත්තු වෙන සබ්ජෙක්ට් එක?
3: දෙමළ. හරි, චිත්‍ර. හරි.
1: බලන්නනේ කොච්චර දක්ෂ දරුවෙක්ද අපේ ප්‍රමුදි. හොන්න ප්‍රශ්න හතරකට උත්තර දෙන්න පොකට් මනි දිනා ගන්න. දැන් සම්බන්ධ වෙලා ඉන්නේ ඉස්කෝලේ 10 පන්තියේ ඉන්න ප්‍රමුදි.
2: අපි ලෑස්ති වාට මේ ප්‍රශ්න හතරේ අභියෝගය දෙන්න. තප්පර 5යි දෙන්නේ අපි ඒක ප්‍රශ්නකට උත්තරේ තෝරන්න. රුපියල් 250ක් තමයි පළවෙනි ප්‍රශ්නට ලැබෙන්නේ. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ප්‍රමුදි, ඉස්කෝලේ 10 පන්ති ඉගෙන ගන්න. ඉතින් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හතරටම හරි උත්තර දෙන්න තමයි මේ වෙලාවේ ලෑස්ති වෙලා ඉන්නේ. මෙන්න අපේ පළවෙනි ප්‍රශ්නය සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය සිංහල භාෂාව රසවත් කරන්න උපමා ඉගිවැකි භාවිතා කරනවා. මේ අතරින් ඉගිවැකි වලට පුළුවන් අදහසක් රසවත්ව වගේම අන් අයගේ අවධානය ලැබෙන විදිහටත් ඉදිරිපත් කරන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නය. වෛද්‍යවරයා උදෑසනින්ම රෝහලට පැමිණියේය. උදෑසන කියන යෙදුමට ගැළපෙන ඉඟිවැකිය මොකක්ද? එක, තරු පෙනුනා. දෙක, කුකුලා අතින් ගෙන.
3: කුකුලා අතින් ගෙන.
2: ප්‍රමුදි, පළවෙනි ප්‍රශ්නට උත්තරේ දීලා රුපියල් 250ක් දිනා ගන්නකොට අපි යවනවා දෙවෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නය. මුදුන් මුලක් සහිත ශාකයක් කියන්නේ මූලික මූල පද්ධතිය සහිතනින් හටගන්නා පාර්ශවීය මුල්වලින් සමන්විත පද්ධතියක්. මුදුන් මුලේ මූලික කාර්ය තමයි ගසක් කෙලින් තබා ගැනීමට උපකාර කිරීම. මෙන්න ප්‍රශ්නය. මේ පද්ධතිය දැකිය හැකි ශාකය මේ අතරින් එක, කුප්පමේනියා, දෙක, කිතුල්.
2: කුප්පමේනියා. ප්‍රශ්න දෙකකටම උත්තර දීලා තියෙන ප්‍රමුදි. දැන් අතේ රුපියල් 500කුත් තියෙනවා. අපි යමු එහෙනම් 500,000ක් කරගන්න තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ විශේෂයෙන් තමයි ඔන්න මේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ. මේ තුන්වෙනි ප්‍රශ්නය. අවසාන විනිශ්චය සිතුවම වතිකානුවේ සිස්ටයින් චැපල්ස් දේවස්ථානයේ පිහිටි ප්‍රසිද්ධ බිතු සිතුවමක්. මේ චිත්‍රය නිර්මාණය කරන්නේ 1536 දී. එතකොට ක්‍රිස්තියානි ධර්මය අනුව අවසාන දිනය ක්‍රිස්තුස් වහන්සේගේ සංකේතවත් කරන විදිහට තමයි මේ ප්‍රසිද්ධ බිතු සිතුවම නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. අවසාන විනිශ්චය නම් චිත්‍රය අඳිනු ලැබුවේ කවුද? එක, මයිකල් ආන්ජලෝ. දෙක, ලියනාඩෝ ඩාවින්චි.
2: හරි උත්තරේ වෙන්න ඕනි මයිකල් ආන්ජලෝ. හරි, දැන් අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙන නිසා බෝනස් ප්‍රශ්න කියන අභියෝගයට බාර ගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යනවද? බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ දුන්නොත් ඔය අතේ තියෙන රුපියල් 500 ඔයාට රුපියල් 2500ක් කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් ඔය පොකට් මනි ගාන භාගයක් වෙනකන් අඩු වෙනවා. මේ තමයි බෝනස් ප්‍රශ්නය.
1: ලංකාව ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් සහිත රටක්. විවගාව බලශක්ති ජනනය වගේම ජල සැපයුමටත් මේ ජලාශ අතිශය වැදගත්. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය වන්නේ 1. දැදුරුවය ජලාශය, 2. පරාක්‍රම සමුද්‍රය. අන්තිම තත්පරේ බෝනස් ප්‍රශ්න උත්තර දීලා තේරුම් පොකට් පණි ගන්න පස් ගුණයකින් වැඩි කරගෙන රුපියල් 2500ක් දිනා ගත්තා. පුතාට මොකද මේ වෙලාවේ හිතෙන්නේ?
3: ගොඩක් සතුටුයි.
1: දැන් ළමයි සන්දේ ඉස්කෝලේ පටන් ගන්නකොට යාළුවන්ටත් පොකට් පණි ගැන කියන්න ඕනේ හරිද?
3: හා.
2: ජය වේවා ප්‍රමුදි.
1: අතේ තියෙන පොකට් පණි ගන්න දෙගුණයක් වෙනකොට පස් ගුණයකින් වැඩි වෙනකොට කොච්චර හිතට සතුටක් ලැබෙනවද? ඒ වගේම තමයි ඔබ අතේ තියෙන පුංචි මුදල ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළා. ඒක විශාල මුදලක් වෙලා ඔබේ හීන ජයග්‍රහණය කරන්න වෙන දවසට ඔබේ හිතට ලැබෙන සතුට කොයිතරම්ද? වචන වලින් ඒක කියන්න අමාරුයි. මේ දැස් වලට කඳුළුත් පිරෙනවා සතුටට. ඉතින් සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔන්න මේ දවස්වල පොලිය වැඩි නිසා වැඩිම පොලිය දෙනවා 15%ක් ස්ථාවර තැන්පතුවලට. හැබැයි ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමයි මේ දීමනාව ලැබෙන්නේ, මේ හිමිකම ලැබෙන්නේ. යන්න අවුරුදු 5ක කාලයක ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට 13:19 කෝල් එකක් දීලා වෙලාව මතක් කරන්න. න්ියුස් බ්‍රේක් එකටයි මේ ලෑස්තිය 6:30.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන්ට හිංසා කරන්නන්ට දැඩි පියවර. එල්නිනෝ බලපෑම ගැන අනාවරණයක්. අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ගිවිසුමකට අත්සන් කෙරේ. ඇමරිකාවෙන් ඉරානයට යලි ප්‍රහාර.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත්

0: එකක් RDB Youth Classic Room ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කර භාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන් හිංසනයට ලක් කළහොත් දැඩි නීතිමය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා. දණ්ඩනයට හෝ හිංසනයට දරුවන් ලක් කිරීමෙන් වැළකිය යුතු බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. දරුවන් අපහසුතාවයට පත්වන අයුරින් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන්ද වැළකිය යුතුයි. විභාගයේ ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කිරීම ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. එවැනි වැරදි සිදු කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. 2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කළා. www.donets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 9 වෙනිදා පැවැත්වුණා. ඒ දිවයිනපුරා මධ්‍යස්ථාන 2723කදී. විභාගයට පෙනී සිටීමට අයදුම් කළ සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 294,132 දෙනෙක්. ඉන් 289,877 දෙනෙකු විභාගයට පෙනී සිටියා. කඩයිම් ලකුණු ඉක්මවා ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 56,000ක්. ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් අතරින් ශිෂ්‍යාධාර හිමිවන සිසුන් සංඛ්‍යාව 20,000ක්. ඉන් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් සඳහා වෙන් කළා. ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කළ හැකි දිනය ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් වෙත සිසුන් ඇතුළත් කර ගැනීමේ ලකුණු ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ.
2: අපි මේ නැවත සමීක්ෂණ සඳහා ඉදිරියේ දිනයක් දැනුම් දෙනවා. දිස්ත්‍රික් කඩේම් ලකුණු ඉක්මූ ළමන් සංඛ්‍යාවත් වැඩිවීමක් වෙලා තිබෙනවා. පසුගිය වාර්ෂයට වඩා 2.21% වැඩිවීමක්. ඒ වගේම පළවෙනි පත්‍රයේ හා දෙවෙනි පත්‍රයේ 35%ට වඩා ලකුණු ලබාගෙන සමත්විච්ච ප්‍රතිශතය 3.15% වැඩිවීමක් පෙන්නුම් කරනවා.
1: දරුවන් හිංසනයට ලක් කිරීමෙන් වැළකිය යුතු බවයි ළම සහ යෞවන මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස සඳහන් කළේ.
3: ඉතින් මේ වෙලාවේ කුමන ප්‍රතිපදේ ලැබුණා? දරුවන්ට ආදරෙන් කතා කරලා ලැබිච්ච ලකුණු අගය කරලා ලකුණු කීය වුණත් පුංචි තෑග්ගක් දීලා ඒගොල්ලන්ගේ හිත හදන්න, ඒගොල්ලන්ට පිරිහැර කරන්න බයින්නියන් එපා. ඉතින් ආසලේ ගුරුවරු වගේම දෙමාපියෝ දරුවන්ගේ පුංචි හිත අලන්නේ නැතු මේ වෙලාවේ බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
1: එල්නිනෝ බලපෑම හේතුවෙන් ඇතැම් පිරිස්වලට රැකියා අහිමිවීමේ අවධානම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඒට අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරි කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී රැකියා අහිමිවන්නන්ට සහන සැලසීම වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු වුණා. එළවලු හිඟයක් ඇති නොවන පරිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා වූ කරුණු අතරට අයත්. මේ වන විට එල්නිනෝ තත්වයෙන් බලපෑම් එල්ල වී ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 6ක්. එම දිස්ත්‍රික්කවල සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඇතුළු දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවක් සෝම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටද තීරණය කළා. අනුකමිටුව ලබන 14 වෙනිදා යළි රැස්වීමට නියමිතයි. මේ අතර එල්නිනෝ බලපෑම හේතුවෙන් මත්ස්‍ය සම්පත සහ ධීවර කර්මාන්තය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් තක්සේරු කිරීම සඳහා පර්යේෂණ මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඒ නාරා ආයතනය විසින් පර්යේෂණ මගින් සාගර උෂ්ණත්වය, සාගර දියවැල්, මත්ස්‍ය විශේෂවල ව්‍යාප්තිය සහ සංක්‍රමණය, මත්ස්‍ය සම්පත අඩු වැඩිවීම ඇතුළු දත්ත අඛණ්ඩව රැස් කරමින් විශ්ලේෂණය සිදු කරනු ඇතේ. මත්ස්‍ය නිෂ්පාදනය සිදුවිය හැකි වෙනස්කම් සහ කොරල් පර ඇතුළු අනෙකුත් සාගර පරිසර පද්ධතීන්ට සිදුවන බලපෑම් පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. වර්තමානයේ මත්ස්‍ය මිල ඉහළ යාමට එල්නිනෝ තත්වය හේතුවක් නොවන බවයි නාරා ආයතනය සඳහන් කළේ. ලබන මාසය වන විට විදුලි ගස් විහල යාමේ අවධානමක් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ ඉන්ධන සඳහා සහනයක් නොලැබීම ඊට හේතුව බවයි.
4: මිල සහනාධාරය තෙල් සම්බන්ධයෙන් අද අහිමි වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ වෙනකොට විදුලි බිල වැඩිවීමේ අවධානමක් තියෙනවා. ඔඩිටර් ජෙනරල්ට පේන්නේ නැද්ද මේවා? ඔඩිටර් ජෙනරල් හැමදාම විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයෙන් නිදි. එතකොට කොමිෂන් සභා පනතේ තියෙන නියමයන් ක්‍රියාත්මක වෙන්නේ.
1: පසුගිය 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා. රුපියල් 414ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 399ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අඩු කරනු ලැබුවේ රුපියල් 20කින්. මේ මාසයට අදාළව ඩීසල් හෝ භූමිතෙල් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. මේ අතර නැප්තා සහ දැවිතෙල් මිල ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තවත් කරුණු කිහිපයක් පිළිබඳවද විමර්ශනය කරන ලෙස ඉල්ලීමක් කළ බවයි එම පක්ෂයේ පොබුදු ජයකොඩ සඳහන් කළේ.
5: ගල්ලංගුරු වල හිඟයක් එනවා. ඉතින් ඒ අතර ඉන්ධන සඳහා ලබා දුන්න සහනාධාරය 31 වෙනිදායින් අවසන් වුණා. ඒ නැවත ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමක් නැහැ. ඒතට මෙවැනි තත්ත්වයක් පවතින අතරතුරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැප්තා සහ දැවිතෙල් සඳහා වෙන මිල 120කින් ඉතර ඉහළ දාලා තියෙනවා. පෙට්‍රල් මිල අඩු කරන්න ආණ්ඩුව තීරණයක් ගන්න ගමන් විදුලි නිෂ්පාදනයට වැය වෙන නැප්තා සහ දැවිතෙල් මිල වැඩි කරන්න ගත්ත තීරණය සම්බන්ධනොත් අපි විමර්ශනයක් ඉල්ලලා තියෙනවා. අපි මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලුවා මේ සියලු කරුණු සම්බන්ධ විමර්ශනයක් කරන්න, විශේෂයෙන් වහල මත සූර්ය පැනලා අධෛර්යමත් කිරීමේ තීරණය පිටිපස්සේ තියෙන ප්‍රශ්න ගැන හොයන්න.
1: 22 වන ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනයෙන් අධිකරණයේ ගරුත්වයට බලපෑමක් එල්ලවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදී අදහස් දක්වමින්.
6: මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණය හරහා අධිකරණය පිළිබඳව තිබෙන ගරුත්වය, ගරු විනිසුරුවන් පිළිබඳව තිබෙන තාමත්ම යහපත් ප්‍රතිරූපය කෙලෙසන කුමන්ත්‍රණයක් හැටියට මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි පැහැදිලිවම හඳුන්වනවා.
1: ආණ්ඩුවට දිගු කාලයක් පාලන බලය දැරිය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ.
7: ආනන්ද විජේපාලගේ ඉංග්‍රීසි කතාවක් කියවන්න බලන්නකො. එහෙම පක්ෂක අය අහනවා, සජිත්ගේ සුදුසුකම මොකද්ද, රනිල්ගේ සුදුසුකම් මොකද්ද, නාමල්ගේ සුදුසුකම් මොකද්ද කියලා. බික්කුච්චන්ලා අපි හිතුවේ මේගොල්ලෝ මාර දක්ෂයෝ කියලා. මේ ආණ්ඩුව වැඩිකල් යන්න බෑ.
1: ජනතාව යළි රැවටීමට ලක් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්තනායක පැවසුවේ.
8: ජනාධිපතිතුමා ප්‍රචාරක රැස්වීම මාලාවක් ආරම්භ කරලා තිබෙන්නේ අපිට පේන හැටියට ඒ අයට දැනෙනවා, විශේෂයෙන්ම රටේ ජනමතය බිඳ වැටෙමින් තිබෙනවායි කියලා. ඒ පිරිහෙන ජනමතය සඳහා යම් ආකාරයක නැවත බොරු ටිකක් කියන්නේ අවස්ථාවක් තමයි මේ රැලි මාලාවේ උදා වෙන්නේ. මේ කියන්නේ මීට අවුරුදු 2කට ඉස්සර වෙලා කොයිතරම් ජනතාව රැවට්ටුවාද, කොච්චර ජනතාව ඒ ලනු ගිල්ලද, ඒ ටික නැවත ගිල්ලවන්න පුළුවන්ද කියලා බලන්නේ.
1: මෙරටට ජාත්‍යන්තර සම්බාධක පැනවීමේ අවධානමක් පවතින බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ.
9: උතුරු කොරියාවේ මානව හිමිකම් තියෙනවද? උතුරු කොරියාවට ජාත්‍යන්තර බලපෑම් වලින් ඇති වෙලා තියෙන තත්ත්වයක් අද වෙන්නේ අපේ රට මේ යන විදියට ගියොතින් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර සම්බාධක වලට මුහුණ දෙන්න වෙනවා, ජාත්‍යන්තර බලපෑම් වලට ලක් වෙනවා.
1: විපක්ෂයේ සිදු කළ අපරාධ යටපත් කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි සඳහන් කළේ.
10: අර පහුගිය ආණ්ඩු කාලේ යටපත් කරගෙන තිබිච්ච නඩු, යටපත් කරගෙන තිබිච්ච විමර්ශන අද සියල්ල ක්‍රියාත්මක වෙනකොට ඒ වගේ ඇඟිල්ල දික් වෙන්නේ විපක්ෂයට. විපක්ෂය කරපු අපරාධ, වංචා දූෂණ නාස්ති, රාජ්‍ය දේපල කොල්ලකෑම්, මිනිස් ඝාතන, විපක්ෂය කරපු සියලු පව් 22 වෙනි සංශෝධනයෙන් වහගන්න පුළුවන්ද කියලා අද විපක්ෂය උත්සාහ කරනවා.
1: අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙම හවුල්කාරීත්වය යටතේ ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේද ඔස්සේ සපයා ගැනීමට අපහසු අත්‍යවශ්‍ය ඖෂධ ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත. සීමිත වෙළඳපොළ ප්‍රවේශය, ගෝලීය සැපියම්කරුවන්ගේ සීමිත බව සහ කුඩා ප්‍රමාණයේ ප්‍රසම්පාදන හේතුවෙන් ලබා ගැනීමට අපහසු වන ඖෂධ සඳහා මෙය වැදගත් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සතුව පවතින ජාත්‍යන්තර ප්‍රසම්පාදන යාන්ත්‍රණ සහ පූර්ව සුදුසුකම්ලත් සැපියම්කරුවන්ගේ ජාලයන් භාවිත කරමින් සපයා ගැනීමට අපහසු ඖෂධ වෙත ප්‍රවේශය ලබා දීමට නියමිතයි. එම ඖෂධ ගුණාත්මකභාවය සහිත කිරීමේ ක්‍රියාවලීන්ට යටත්ව ලබා ගැනෙනු ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියාමන සහ අධීක්ෂණයන්ට යටත්ව එම කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ අතර කසල කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම ඩෙංගු ව්‍යාප්තවීමට ප්‍රධාන හේතුව බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ එම කටයුතු විධිමත් කිරීමට කඩිනම් පියවර ගත යුතු බවයි.
11: මේ ඩෙංගු වලට බලපාන ප්‍රධානම දේ තමයි මේ කසල කළමනාකරණය නිසියාකාරව සිද්ධ වෙන්න ඇති එක. ඉතින් ඒක සඳහා අපි මං හිතන්නේ 2011 12 ඉඳන්ම මේ වැඩසටහන් වල හැම කරලා තියෙනවා. ඒක ස්ට්‍රීම්ලයින් කරන එක අනිවාර්යෙන්ම කළ යුතුයි ඩෙංගු මර්ධනය සඳහා.
1: හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාසයට ලද තොරතුරකට අනුවයි. පොලිසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 170ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 55ක් සොයාගත් බවයි. සැකකරු වයස අවුරුදු 38ක් වන සේදවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වී ඇත්තේ විදෙස්ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගෙන් මත්ද්‍රව්‍ය තමන්ට ලැබී ඇති බවයි. ඉරානයේ සිරික්හි විවාහ මංගල්‍යයක් පැවති ස්ථානයකට එල්ල වූ ඇමරිකානු මිසයිල් ප්‍රහාරයකින් පුද්ගලයන් 4 දෙනෙක් මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉරානයේ විවාහ උත්සවයකට පහර දීම සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බවයි එක්සත් ජාතීන්ගේ මහලෙකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පැවසුවේ. ඇමරිකාව සිදු කරන මෙම අතනොමතික ප්‍රහාර වහම නතර කරන ලෙසද ඇන්ටෝනියෝ ගුටෙරස් ඉල්ලා සිටියා. ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානයට ඕනෑම අවස්ථාවක ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බවයි. මේ අතර සෞදි අරාබියට අයත් ඉන්ධන නෞකාවකට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් පිලිපීන නාවිකයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. සෞදි අරාබිය නිවේදනය කළේ ඉරානයේ බණ්ඩාර් අබ්බාස් වෙරළට ඔබ්බෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාව ගමන් කරන අතරතුර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ඉරානය පැවසුවේ වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය මගින් කිසිදු නෞකාවකට යාත්‍රා කළ නොහැකි බවයි. යලි සිරස්තල ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන්ට හිංසා කරන්නන්ට දැඩි පියවර. එල්නිනෝ බලපෑම ගැන අනාවරණයක්. අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ගිවිසුමකට අත්සන් කෙරේ. ඇමරිකාවෙන් ඉරානයට යලි ප්‍රහාර. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැන් පැපුවත් සමග.
12: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: වෙනස් විදිහේ මියුසික් එක්ස්පෙරිමන්ට්ස් වලින් කාගෙත් ආදරේ දිනාගත්ත රිද්ම වීරවර්ධනගේ අලුත් සොන් එක තමයි රූකඩනාරි.
2: මදු විතරගේ උනේ
3: මේ වෙනස් විදිහ වැඩේ ගැන රිද්ම අපිට මෙහෙම කිව්වා.
4: රූකඩනාරි ඇත්තටම මට ස්ටෙෆාන් කතා කරේ. මොකද එයා ඇත්තට මේක කම්පෝස් කරලා තියෙන්නේ ඇත්ත කතාවක් ආශ්‍රයෙන්. ජාන්සාෆ් අමීරයා තමයි ලිරික්ස් කරේ. ඒක ඇත්තටම අර ජිප්සි කතාවක්, රොමානි කල්චර් එකත් එක්ක වෙච්ච ඒ ඉන්සිඩන්ට් එකත් එක්ක තමයි මේ කතාව හැදිලා. ඊට පස්සේ වචන ටික දාලා ඒක අපි ඊට පස්සේ ශ්‍රී ලංකනයිස් කරලා තමයි රැඩි වුණේ.
1: මියුසික් වීඩියෝ එකට ලොකු එෆර්ට් එකක් දීලා තිබ්බ නේද?
4: ජැස් තමයි මියුසික් වීඩියෝ කලේ. ස්ටෙෆානෝ ජැසු දෙන්නම ඉතාලි වල ජීවත් වෙන්නේ. වගේම ලොකු ටීම් එකක් හිටියා මේකේ. මං හිතුවට වැඩිය ලොකු ස්කේල් එකේ ප්‍රොඩක්ෂන් එකක් වුණා. ඔලිව් කටුව එහෙම නැත්නම් සම්මානියා තමයි අපේ කොස්තියුම් දරණේ ඔක්කොම ඒ ටිකත් කලේ. හරිනියම මතක් කරන්න ඕනේ. ඒ වගේම තව මොඩල්ස්ලා ගොඩක් හිටියා. ප්‍රොඩක්ෂන් එකට එදා යනකොට මං හිතුවේ නෑ එච්චර ලොකු ප්‍රොඩක්ෂන් එකක් වෙනවා කියලා මියුසික් වීඩියෝ.
3: ඔයා මේන් කැරක්ටර් එක කරන ෆිල්ම් එක ගැනත් කියමු.
4: ෆිල්ම් එකේ නම අහස තරම්. රශී ප්‍රභා තමයි මගේ කෝස්ටාර් හැටියට රඟපාන්නේ. වගේම ඩිරෙක්ටර් මතක් කරන්න ඕනේ ප්‍රසාදි අක්කායි. වගේම චතුරංගන අය ඒගොල්ලෝ සාදරයෙන් මතක් කරන්න ඕනේ. සැප්තැම්බර් 30 වෙනිදා එක රිලීස් වෙනවා. ඉතින් චැලෙන්ජ් එක කරේට බාරගත්තා.
0: Talk of the town.
1: සූර්යා ඇක්ට් කරන විශ්වනාත් ඇන්ඩ් සන්ස් මූවි එක මේ දවස්වල ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන මූවි එකක් වෙලා තියෙනවා.
3: සූර්යාක මමිතා බයිජු මේන් කැරක්ටර්ස් කරන මේ මූවි එක බලපු ගොඩක් දෙනෙක් සූර්යාගේ ඇක්ටින් ගැන වගේම සිංගින් ගැනත් කතා වෙනවා.
1: ඒ ද වෙඩින් සෝන් එක නිසා. ඒ තමයි විශ්වනාත් ඇන්ඩ් සන්ස් මූවි එකට සූර්යම සිංග කරපු සෝන් එක.
3: ඉතින් සූර්යාගේ ටැලන්ට්ස් ගොඩක් පෙන්නන මේ මූවි එක එයාගේ ෆෑන්ස්ලා උන්මාදයෙන් වගේ බලන්න පටන් අරන් තියෙනවා.
1: ඒ නිසා මේ වෙද්දිත් ඉන්දියානු රුපියල් කෝටි 200කට වඩා ඉන්කම් එකක් ගන්න ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා.
0: Talk of the town.

0: හිත පිරෙන්න සියත
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන් ස්ටිකෙන් ටික පේ.
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455.
4: Listen up, Colombo. Vietnam is calling.
5: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
6: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's Vietjet.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ఏక హరిమ అపూరు లోకే హరియట ఎలిస్ ఇన్ ద వండర్లాండ్ వాక్. පොඩි පරාකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්.
0: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේකබඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
0: යාගේ නම සීතා.
1: සීතා!
0: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. 98.2 FM, 98.4 FM,

0: Сијата. Сијата Покет Мани.
1: Маши, good morning. ඔන්න news break එකෙන් පස්සේ අපිට වෙලාව ඇවිල්ලා අද මමීස් පොකට් මනි අභියෝගේ කවුද දිනන්නේ කියලා බලන්න.
2: අද දවසේ මමීස් පොකට් මනි අභියෝගේ අපි බාර දෙන්න හදන්නේ පානදුරේ දිලිනි ලීලා රත්නට. good morning දිලිනි.
3: good morning.
1: දිලිනි පාසල් ගුරුවරියක්. උගන්වන්නේ ව්‍යාපාර අධ්‍යයනය හා ගිනුම් කරන්නේ. ඉස්කෝලේ ජීවිතේ කොහොමද?
3: මගේ පාසල් ජීවිතේ වගේම මගේ දැන් ගුරුවරියක් ඉදිරියට හරීම සතුටින් මම දරුවන් ඉන්නේ. අපි කවදාවත් වයස් කියන්නේ නැහැ කියලා හිතා ගුරුවරු.
1: ගුරුවරු තමයි අපේ දෙවිවරු. එහෙනම් දිලිනි ලීලා රත්න ඔන්න අවස්ථාව තියෙනවා මමීස් පොකට් මනි අභියෝගේ දිනා ගන්න.
2: දිලිනි ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දෙන්න ඔයාට අපි තප්පර 5ක කාලයක් දෙනවා. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තර දෙන ඔයාට අපි රුපියල් 250ක් පොකට් මනි දෙනවා.
1: එහෙනම් පානදුරෙන් දිලිනි ලීලා රත්න ලෑස්තිද මමීස් පොකට් මනි අභියෝගේ බාර ගන්න?
3: ඔව් ලෑස්ති.
4: මමීස් පොකට් මනි.
2: දිලිනි මේ තමයි ඔයාට රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: දවස ගානේ අපි හැමෝටම වියදම් තියෙනවනේ. හැබැයි වියදම් හරියට නෝට් කරගත්තේ නැත්නම් මාසේ අන්තිමට අතේ තිබ්බ සල්ලි වලට මොකද උනේ කියලා හොයාගන්න නම් විදිහක් නැහැ. ඔන්න බිස්නස් ස්ටඩීස් ඇකවුන්ටින් උගන්නන නිසා ඉස්කෝලේ අපිට හිතුණා ඒ පැත්තෙන් පළවෙනි ප්‍රශ්නය අහන්න ඕනේ කියලා. බිස්නස් එකකදී අනිවාර්යයෙන්ම ඇකවුන්ටින් වැදගත්. ලැබීම් වගේම ගෙවීම් ගැන හරියටම ගනුදෙනු සටහන් තියාගන්නත් ඕනේ. ඇකවුන්ටින් වලදී ගනුදෙනුවක් සටහන් කරනකොට ගනුදෙනුවේ දෙපැත්ත බලනවා. මේ හින්දා ව්‍යාපාරයට මුදල් ලැබුණාමත් වියදම් කළාමත් හැම ගනුදෙනුවක්ම ක්‍රමානුකූලවම සටහන් කරගන්නවා. මෙන්න අපේ ප්‍රශ්නය. ගිනුම් කරනේ මූලික සංකල්පයක් වන ද්විත්ව සටහන්. එහෙම නැත්නම් ඩබල් එන්ට්‍රි වල මූලික අදහස වන්නේ 1. එකම ගනුදෙනුවක් දෙවරක් ලියන එක. 2. එක ගනුදෙනුවකට ගිනුම් දෙකක් බලපාන බව.
3: උත්තරය දෙක.
2: දිලිනි අපි අහපු පළවෙනි ප්‍රශ්නට ඔයා හරි උත්තරේ දුන්න රුපියල් 250ක් ඔයා දිනා ගන්නවා. 250 500ක් කරගන්න අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ ගිහිල්ලා දවල්ට කෑම ගන්න දෙන සල්ලි වලිනොත් විද්‍යාව සම්බන්ධයෙන් පොත් ගත්ත තමන්ම හදාගත් දුරේක්ෂයකින් රෑට අහස බලලා අන්තිමට ලෝක ප්‍රසිද්ධ චරිතයක් වුණු කෙනෙක් ගැන තමයි ඔන්න අපේ දෙවෙනි ප්‍රශ්නය. මේ ආතර් සී ක්ලාක්. 1950 ඔහු එනවා ලංකාවට. අවසන් හුස්ම හෙලන්නෙත් ලංකාවේ. ඒ විතරක් නෙවෙයි 1984 නවීන විද්‍යාව සහ පර්යේෂණ ගැන නව දැනුම හොයන්න ඔහුගේ නවින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයක් පිහිටවනවා. මෙන්න අපේ ප්‍රශ්නය. ආතර් සී ක්ලාක් කිනම් රටක පුරවැසියෙක්ද? 1. ශ්‍රී ලාංකික පුරවැසියෙක්. 2. බ්‍රිතාන්‍ය පුරවැසියෙක්.
2: දිලිනි වාගේ උත්තරේ හරි රුපියල් 500ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. ඒ වගේම දිලිනි ආතර් සී ක්ලාක් මහතා මැරෙනකම්ම ලංකාවේ හිටියට ඔහු ලංකාවේ පුරවැසිභාවය ගත්තේ නැහැ. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විදිහට තමයි හිටියේ. දිලිනි අතේ දැන් රුපියල් 500ක් පොකට් මනි තියෙනවා. අපි යමු 500,000ක් කරගන්න තුන්වෙනි ප්‍රශ්නෙට.
1: දිලිනි නැව් එතකොට ගුවන් යාන අවුරුදු ගානක් තිස්සේ අතුරුදහන් වෙච්ච කලාපයක් තමයි බර්මියුඩා ත්‍රිකෝණය. ඔන්න අපේ තුන්වෙනි ප්‍රශ්නේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන. මේ ප්‍රදේශය එක රටකට අයිති මුහුදක් නෙවෙයි. රටවල් තුනක් අතර තියෙන ත්‍රිකෝණාකාර මුහුදු ප්‍රදේශයක්. 1945 ඇමරිකානු නාවික හමුදාවේ ෆ්ලයිට් 19 ගුවන් යාන 5ක් එකවර අතුරුදහන් වීමත් එක්ක මේ ප්‍රදේශය ලෝකෙ පුරාම කතාබහට ලක් වුණා. මෙන්න දිලිනි ප්‍රශ්නය. බර්මියුඩා ත්‍රිකෝණය පිහිටා ඇත්තේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ. 2. ආක්ටික් සාගරේ.
3: උත්තරේ 1. උතුරු අට්ලාන්ටික් සාගරය.
2: <Sess-> දිලිනි අපි ප්‍රශ්න තුනක් ඔයාගෙන් ඇහුවා. ප්‍රශ්න තුනටම ඔයා හරි උත්තර දුන්නා. රුපියල් 1000ක් මේ වෙද්දි පොකට් මනි අතේ තියෙනවා. දිලිනිට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා අපේ බෝනස් ප්‍රශ්නට යන්න. බෝනස් ප්‍රශ්නේදී ඔයා අතේ තියෙන රුපියල් 1000 ඔයාට 5000ක් කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් ඔය පොකට් මනි ගාන භාගෙට භාගිකින් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
3: ඔව් තෝරගන්නවා.
1: දිලිනි අපේ ගෙදර තියෙන උණ කට්ට එතකොට බැරෝමීටර් එක. එතකොට ඉස්සර අපි පාවිච්චි කරපු ෆ්ලොරසන්ට් බල්බ් මේ හැම දෙයකම තියෙන විශේෂ ද්‍රාවණයක් තියෙනවා. ඒ තමයි රසදිය. උණ කට්ටේදී රසදිය උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රසාරණය වෙනවා. ඒ වගේම අඩු වෙනකොට ආපහු සංකෝචනය වෙනවා. සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේදී මේක ද්‍රවයක්. රසදිය භාවිතා කරන එක අද වෙනකොට සෑහෙන්න අඩු වෙලා තියෙනවා. මොකද ඒකෙන් මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් රසදිය සැලකෙන්නේ 1. ලෝහයක් ලෙස, 2. ලෝහයක් නොවන ද්‍රාවණයක් ලෙස.
3: උත්තරය 1. ලෝහයක් ලෙස.
2: ප්‍රශ්න හතරක් අපි ඔයාගෙන් ඇහුවා. ප්‍රශ්න හතරටම ඔයා හරි උත්තර දුන්නා. රුපියල් 5000ක් අද දවසේ පොකට් මනි ඔයා දිනා ගන්නවා.
3: ඇත්තටම මේ මම උදේ 4ට නැගිටින්නේ. ඉතින් උදේ 4:00 තහනවා. ඉතින් ඕගලගේ ප්‍රෝග්‍රෑම් එක මගේ දරුවෝ දෙන්නත් තහනවා. ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන කම අහනවා. ලොකු දැනුමක් ලබාගෙන තියෙනවා. පෑහෙන කල් 30 අහන හින්දා ඇත්තටම හරිම සතුටුයි. ඕගලන්ට ඕල් ද වෙරි බෙස්ට්.
1: බොහොමත්ම ස්තුතියි. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ පාසල් ගුරුවරයෙක්. ඒ නිසා ඒ අගය කිරීම මාෂි අපිට හරි වැදගත්. අපේ ජීවිතේ ලොකු දේවල් ගැන තමයි සෑහෙන වද වෙන්නේ. හැබැයි පුංචි පුංචි දේවල් අපි ඒ හැටි සලකන්නේ නැහැ.
2: හැබැයි නිශාන් පුංචි දේවල් හරියට කරොත් තමයි අපිට කවදාහරි ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන්නේ.
1: අතේ තියෙන පුංචි ඉතුරුම කැමති නැද්ද ඒ වගේ දෙතුන් ගුණයකින් වැඩි කරගන්න? ඔන්න දැන් ජේෂ්ඨ පුරවැසියන්ට 15% පොලියක් ගෙවනවා. ස්ථාවර තැන්පතුවක් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා පටන් ගත්තොත් අවුරුදු 5ක කාලෙකට තමන්ගේ අතේ තියෙන මුදල ස්ථාවර තැන්පතුවක් විදිහට ආයෝජනය කළොත් ජේෂ්ඨ පුරවැසියන් 15% පොලියක් දෙනවා 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා.
2: ඉතින් අනාගතයේ දවසක තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්න ගාණක් ඉතිරි කරගන්න නේද බලාපොරොත්තුව?
1: ඉතින් ඒකට තියෙන හොඳම ආයෝජනය තමයි 13:19 කතා කරලා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න එක.
2: එහෙනම් හෙටත් උදේ 5 කාලට පොකට් මනි අරන් එන්නම්. එවන්න අපිට මැසේජ් එකක් 0714-151-151 අපේ WhatsApp නම්බර් එකට. මම ආශි.
1: රටම දන්න රේඩියෝ ඩබල දැන් මගේනවා. දවසම දිනන්න සියතම අහන්න. එහෙන් එන්න. මම නිශාන්.

0: මානින් දැම්වල උදේ 7යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

ඔයාට ඔයාට ඕන තරම් මිනිස්සු ඉඳී. හැබැයි පුතා ඔයා දිනනකම් තනියෙන්. දිනනකම් දිනනකම්. ඒ පහවතුරේ ශිෂ්‍යත් ප්‍රතිඵලාව නේද? අම්මලා ගොඩක් කට්ටිය දිනලා තිබ්බා. හොඳයි හොඳයි. 7:03 good morning.

0: FM.
1: පෙරපාසල් යන වයස දරුවන් නිතර ලෙඩ වෙන්නේ ඇයි?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: බොහෝ විට මේ ප්‍රශ්නය දෙමව්පියන් අපෙන් නිතරම අහනවා. පෙරපාසල් වයසේ ඉන්න දරුවන් සාමාන්‍යයෙන් මාසයකට දෙතුන් වතාවක් අසනීප වෙනවා. මේ ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. දරුවන් නිවසින් බැහැර පරිසරයට අලුතින්ම පුරුදු වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මෙහිදී දරුවන් ජීවිතයේ පළවෙනි පාරට විවිධ විසබීජ වර්ගවලට, විශේෂම වෛරස් වර්ගවලට නිරාවරණය වෙනවා. දරුවාගේ වැඩෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මේ විවිධ විසබීජ වර්ග සහ වෛරස් වර්ග හඳුනාගෙන ඒවා සමග සටන් කරමින් ඒවා හඳුනා ගැනීමත්, ඒ විසබීජ වලට අදාළව ප්‍රතිදේහ නිපදවීමත් සිදු කරනවා. එමගින් දරුවාට ජීවිත අනාගතයේදී ඒ වෛරස් ආසාදන වලින් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා මෙවැනි දරුවෙක් මේ කාලය තුලදී නිතර නිතර අසනීප වීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: සියත
1: මොකක්රි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
2: මොකක්රි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
4: වෙත 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන් ස්ටිකෙන් ටික පේ.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු
8: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් Majestica Lanka Tiles.
10: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550
11: අමතන්න. පරාගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: The Bank Sangrahawa ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
14: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0.1144500.
15: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ්සිටි වෙතින් මෙගා වට්ටම් මම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි. ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි. Pepsi ඉතිරි රුපියල් 110යි. Signal Strong tea toothpaste ඉතිරි රුපියල් 105යි. Kagels
16: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Kelani Fine Shield Purple Wire දැන් විලඳපුනේ.
14: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0.1187.666.
17: Colombo meda baseline parata italagin apartment ekak den obata prime residences within oba vetata genena Colombo navayehi idivana prime Colombo pasal rohal saha dainika avashyata siyalatama vinadi kipayai rupiyal million 45 sita ihalata adambarein Colombo jeevath wenna adoba katha karanna 0.710.777.333
18: loku karala neda
19: nathuwa sa LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
18: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
0: ඒ ලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.1177.1000. NIBM The City University The Place to
1: Be. හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න.

0: පශ්චත් ප්‍රතිඵල ඇවිල්ලා තියෙන. හරිද? ළමයින්ට හදිසියත් ප්‍රතිඵල මදි කියලා ගැහුවොතින් එහෙම
1: හිංසනයට
0: ලක් කළොත් එහෙම ළමයාට ගහුවොත් ආණ්ඩුවෙන් ගහන ඕගොල්ලන්ට. දැන් මේ කරන්න.
1: Yes.
0: But ලකුණු මදි නෑ. එහෙම ආරංචි වුණොත් එහෙම ආණ්ඩුවෙන් ගහලා
1: අපි නම් අනේ එදා ඉඳන් තමයි තනියම රෙදි හොද
0: කරන්නේ.
1: කාපු කෑමනේ
0: නේද?
1: අපයි
0: දන්නවනම් මේ ආණ්ඩුව මීට කලින් ගේනවා.
1: අපි පොඩි කාලෙම ගේනවා.
0: ඒත් ඉතින් ඉස්සර ගේනවා නේද? හැඳි නොගා හදන හොද්දත් ගුටි නොදී හදන දරුවත් දෙකම මෙලෝ සංසාරේක රහක් නෑ කියලා නේද? හැඳින නොගා හදන කිරි හොද්ද.
1: කිරි හොද්ද.
0: කිරි හොද්ද හොඳටම හැඳි ගන්න ඕන එකක් ලෝනේ. පොල් කිරි හින්දා.
1: ඇත්තටම රහයි.
0: රහයි රහයි නේ. නිකාම නැත්තම් මේ කිරි ටික මේ කැට හැදෙනවා නේද? එහෙම වෙනවා නේද?
1: Yes.
0: එනිසා ඒක කිරි හොද්ද එහෙම හැදුවට කමක් නැහැ. ළමයට ගහන්න එපා. ඔය මේ
1: ළමයා කිරි හොද්දන්න නෙමෙයිනේ.
0: ඔව් ළමයා කිරි හොද්ද වෙනකම් ළමයට. මෙහෙමනේ. අපේ ඉතින් අධ්‍යාපනයේනේ. නේද?
1: Number 1.
0: මොකද දන්නවද අපි ගොඩ දෙනකොට ඔලෝස්ස ගන්න තියෙන්නේ මේ අධ්‍යාපනය කියන මාර්ගය ඇවිල්ලා තමයි.
1: Yes, ඒක හරි.
0: දැන් බලන්න අපේ ලොකු ලොක්කෝ ජීවිතේ පටන් ගත්ත තැනින් ඉවර කළේ නැහැ. කොහොමද එහෙම උනේ? Education. එහෙම පිළිගැනීමට ලක් වෙන්නේ කොහොමද? අධ්‍යාපනය නිසා. දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දනනම් වියතුන් සභා මැද එන්ට ඉදිරිව ශිල්ප දෙනුමැයි ගුටි දෙනු මැනි. ගුටි බැට දෙනුමැයි පට පට
1: ගන්නේ රතිඥ පත් වෙනවා වගේ අපේ ගෙවල් වල ඉස්සර.
0: මම ගුටි කාලා තියෙනවා කියන මට අඬා ගන්න බැරි වෙන තරම් ඉදිරියට තියෙනවා.
1: අපේ අම්ම නම් අයියට ගහනවා.
0: ඒ කියන්නේ මේ වේ වලින් හම්බෙලා තියෙනවා මට.
1: හරි.
0: ගෑවෙන්න. කොහොමද? ඒ කියන්නේ
1: දරන්න බෑ. අපි කරන්නේ මොකක්ද දන්නවද? අපි වේවැල මෙම කඩනවා. අම්මා කඩපු එකෙන් දෙන තරම් වදින්නේ.

0: වටේට
1: සර එතෙනවා
0: එතෙනවා අම්මෝ එදායින වේවැල කඩන්න
1: ඊතුන් සබහා මැද ඉන්ට හිටගන්න බැරි වෙන ගුටි දෙනමයිනේ කරලා තියෙන නේද
0: හැබැයි ඉතින් මේ
1: කියන්නේ උත්‍රා වෙන්න ගහනවා දරුවන් සමහර
0: සමහර අය ඉච්චර නම් ගුටි කාලා නෑ
1: කොයි එකද හරි ගහලා හදන්න පුළුවන්ද දඬුවමට බයට මිනිස්සු හැදෙනව නෙවෙයි දඬුවමට බයට මිනිස්සු හැදෙනවා වගේ පෙන්නනවා
0: හා ඕකේ
1: දඬුවමට මිනිස්සු බයයිනේ දඬුවමට බයේ මිනිස්සු හැදිලා නෙමෙයි ඔය ඉන්නේ දඬුවමට බයට මිනිස්සු වැරදි හංග ගන්න ඉඩ ලැබෙන පළවෙනි තැනදී ඒ සියලු වැරදි කරනවා මේ ලෝකේ ගැට ගහලා තියෙන නීති වලින් ඒ ටික රිලීස් කරොත් බලන්න පුළුවන් මේ ලෝකේ ඇත්ත තත්ත්වේ.
0: ඔව් නේද?
1: බය හිතන තත්ත්වයක් තියෙනවා. නේද? පොඩි කාලේ ඉඳන් දනුවමට බය කරලා තියෙනවා. ඒක හරිද වැරදිද කියන එක මහ විශාල තර්කයක්.
0: හරි, ඔකේ.
1: නේද? දනුවමට බයේ හරි තමයි මෙහෙම හරි ලෝකේ පවතින්නේ. ඉතින් ඒක දරුවොන්ට එනකොට චුට්ටක් ගැහුවට කමක් නැද්ද? ඉරටකින් ගැහුවට කමක් නැද්ද? අතින්නම් ගහන්න මෙපා කියනවා.
0: හරි, ඔකේ.
1: මොකද අතකින් ගහපුවාම ඒක ඉම්පැක්ට් එක ඔබ හිතනවට වඩා බොහෝම වැඩි. ඔබට හිතනවනේ වේවැලකින් ගහනවට වඩා අතින් ගහන එක නේද? දරුවකට අටස් ගාලා
0: ඕනේ.
1: කම්මුල් පාරක් හරි එහෙම හරි අතපය පාවිච්චි කළා.
0: Yes.
1: වේවැලකින් ගහනවට වඩා වේදනාව අඩු වගේ තිබුණාට ඉම්පැක්ට් එක වැඩි. වේවැලේ වේදනාව වැඩි වුණාට අර අතපය වලින් වනනවට වඩා ඒකේ බලපෑම අඩුයි. කොඳු කැඩිච්ච ළමයි ඉන්නවා. දන්නේ නැතුව එහෙම ගහලා. සදාකාලිකව ආබාධිත වෙච්ච ළමයි ඉන්නවා. දෙමව්පියෝ හිතා නොමතා දරුවන්ට දඬුවම් දීලා. ඒව ගැන හිතන්න. සමහර දේවල් ලෝකේ වෙනස් වෙනවනේ. මේක මොඩර්න් නේ දැන්.
0: හරි.
1: සමහර අපි ඒ කාලේ හරි කියලා හිතාගෙන හිටපු දේවල් අපිට සමහර ඒවා ඩ්‍රොප් කරන්න සිද්ධ වෙනවා. ලංකාවේ කියන්නේ එහෙම නිකන් දරුවන්ට දඬුවම් දෙන එක සම්බන්ධයෙන් ලොකුවට කියන්නේ ගහලා හරි හදන්න සර් කියලා තමයි දරුවව ඉස්කෝලේට බාර දීලා කියන්නේ. සර් ගහලා හරි මූවම අදලා හරි මූ මකලා හරි සර් මට මූව හදලා දෙන්න කියලා තමයි අම්මලා තාත්තලා ඉස්කෝලේට දරුවන් ඉස්සර දාර ගියා. අපේ කාලේ තා පොඩ්ඩක් වෙනස් වුණා. තා පොඩ්ඩක් වෙනස් වුණා.
0: හරි.
1: දැන් ඉදිරියට එනවා කාලයක් තාත්තා අම්මා ගැහුවත් ගිහිල්ලා ළමහා කාන්තා කාර්යංශයට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මොත් එහෙම දෙමාපියන්ට දඬුවම් විඳින්න සිද්ධ විය හැකි. I don't know මෙලෝ දෙයක් සිංහලෙන් නම් ඕන් දෙයක්.
0: දැන් මේ අපි අහන්න ලැබෙන්නේ තේ වගේ එකක්
1: තමයි. ඒ වගේ එකක් කොහොම වුණත්
0: හරි.
1: කුරුණෑගලින් තමයි සිංහල විෂයෙන් ශිෂ්‍යත්වය හදාරලා ලකුණු 193,000 කියලා මතක නැහැ.
0: හරි ඕකේ. ඉහළම ලකුණු වාර්තා කරලා
1: තියෙනවා කුරුණෑගල. ඉතින් ඒ පුතාට හොදුවට අපි
0: පුතෙක් නේ.
1: පුතෙක්ද? ඉතින් පුතා මේ වා හරිම ආඩම්බරින් අතාත්තල අම්මලා ඇත්තේ.
0: Yes. එදිනදා වැඩ එදිනදාම කරන්නේ
1: නැති. යාළුවෙක් එක සෙල්ලම් කරාද මන් දන්නේ නැහැ. කොහොම හරි වා එහෙම සෙල්ලම් කරා හෝ නොකරා වා විභාගෙ ඉහළම පාස් වෙච්ච එක ගැන අපිට සතුටුයි. ඊළඟට යාපනයේ ඒ පුතෙක්ද දුවෙක්ද පුතෙක්ද
0: ඒක හරියට මතක නැහැ කොහමරි
1: ඒක බලාගන්න හරි ඉතින් මේ
0: හරි
1: ඒ යාපනයේ ඉන්න පුතෙක් තමයි දමිළ භාෂාවෙන් ශිෂ්‍යත්ව විභාගයට ලියලා ඉහළින්ම ලකුණු අරගෙන තියෙන්නේ ඉතින් මේ ශිෂ්‍යත්ව නතර කරනවා කොහොමද ඉතින් තාම ඉතින් ඔය කියන තරම් ලේසි නෑ කරන්න ගියාම නේද හැමදේම එහෙමනේ
0: ඒක දරුවන්ට වඩා අම්මලා තාත්තලාගේ තරගයක් වෙලානේ තියෙන්නේ නේද
1: විභාගයක්. කටින් 100ක් කියලා දෙකක්වත් ඉතින් කරගන්න ඕනේ. නැත්නම් අමාරු මිනිස්සු නැත්නම් කීප් බන්. නැත්නම් බනි.
0: ඔව්.
1: බනි. මට පේනවා මේ තරග විභාගය අයින් කරනකට දෙමාපියන්ගෙත් ඒ තරම් කැමැත්තක් නෑ වගේ එකක් හිතෙනවා මට.
0: ඒ කියන්නේ ළමෙක්ව මොකක් හරි
1: කිසිම දෙමාපියෙක් ඉස්සරහට අනේ මේක නවත්තපන්. ලකුණු අඩුවෙන් හම්බෙච්ච ළමගේ දෙමාපියෝ එහෙම කියවුවට ලකුණු උඩින් ගත්ත ළමගේ දෙමාපියෝ ඒක කියන්නේ නෑ.
0: කියන්නේ නෑ. ඔය ඉතින් කොළඹ ඉස්කෝලේකට ළමයව දාගන්න
1: තියෙන එකම අවස්ථාව නේද? ඉතින් ගමේ ඉස්කෝල කොළඹ ඉස්කෝල වගේ හැදෙනකන් තමයි අපි නම් බලාගෙන ඉන්නේ. ඉතින් මම දන්නේ ඒකට කොච්චර කාලයක් යනවද කියලා
0: නේ. ළමයා පාසල හොඳම පාසල ඒ වගේ තිබ්බ කන්සෙප්ට්
1: කිලෝමීටරයක් දෙකක් දුරින් හැම දරුවෙකුටම ඉස්කෝලයක්. එහෙම නේද? කිලෝමීටර දෙක තුනක් දුරින් ඉන්න වගේ නේද? පහක්ද? ආපොත් ඉතින් අවුලක් නැහැ
0: නේ.
1: මහ වෙලාවක් යන නේ කිලෝමීටර 5ක් යන. ඉතින් එහෙම ඒවා කතා වුණා මේ ඉතින් ඒවා කරන්නත් ඕනේ.
0: අන්න ඒකයි වැඩේ.
1: ඔව්. වචනට විතරක් සීමා කරලා තින්. එහෙමනම් අපිටත් කරන්න පුළුවන්.
0: ඕනේ.
1: ඔව්. අපිත් මේ කරන්නේ හොඳ කය ගහන්න.
0: වචන විතරනේ මොකද අපි කරන්නේ?
1: අපිට අතින් පහින් යන්නේ. ඔයා කරන්නකෝ මෙයා කරන්නකෝ කක අපිත් ඉන්නවා ඉතින්.
0: දැන් බලන්න අපේ රටේ පහවසර ශිෂ්‍යත්වය ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස් දැන් ඒ ලෙවල්ස් කරලත් ළමයි කට්ටියක් ඉන්නවා දැන් මේ දවස්වල ගෙදර. ඒගොල්ලෝ ගෙදරටම වෙලා ෆුල් ෆන් එකේ ඉන්න අතරතුර අපි පොඩ්ඩක් මතක් කරනවා මේ වීකෙන්ඩ් එකේ පුළුවන් නම් NSBM හරිත සරසවියට පොඩ්ඩක් යන්න
1: පුළුවන් නම්
0: කියලා කියමු.
1: පුළුවන් නම් නෙමෙයි යන්න.
0: යන්න.
1: මොකද්ද පුළුවන් නම්? ඇයි ඒ ලෙවල් කරලා මොනවද කරන්න හිතාගෙන
0: ඉන්නේ?
1: ඒ ලෙවල්ෙන් පස්සේ ගමන ඉවරද?
0: එහෙම වෙන්න බෑනේ.
1: ඈ අම්මේ. දැන් ඒ ලෙවල් කරා පුතා. දැන් ඉතින් පුතා ජගතා කියලා ඉතින් ඔහි ඉන්නවා. ප්‍රතිපල හොඳටම හොඳ වුණොත් හොඳටම හොඳයි.
0: යස්.
1: ඒක අපි නැහැ කියන්නේ නෑනේ. රජයේ විශ්වවිද්‍යාලයකට දෙයිනේ කියලා යන්න ලැබෙන්න තමයි අපි ප්‍රාර්ථනාව.
0: අනිවාර්යෙන්.
1: අපි රජයටත් ප්‍රාර්ථනා කරනවා මේ වේකන්සි ගන්න වැඩි කරන්න රජයට 33 කෝටියක් දිවිදේතුන් වහන්සේලාගේ ශක්තිය ධෛර්යය ලැබේවා. නැත්තම් මේ දන්න කාලේදලා විශ්වවිද්‍යාල වේකන්සි තියෙන එකම ගාන ලොක්ක. ඕන් ඕවට මොන හරි කරන්න. ඕන් ඕවා තමයි හදන්න ඕනේ. මොන වගන්ති වෙනස් කළා. නේද?
0: ඒක නම් ඇත්ත වෙනසක් කරන්න ඕනේ අන්න ඒ වගේ තැන්වල.
1: ඒ වගේ තැන්වල. ඔය ඉන්දියාව කරගෙන ඉන්නේ. ඉන්දියාව නිකන් මේ පාරවිදින මිනිහත් උපාධි ධාරී වෙන මට්ටමටම අධ්‍යාපනය හදාගෙන යනවා.
0: අනිත් ආටිස්ට් කෙනෙක් ගත්තොත් හැම එක්කෙනෙම නළුවෙක් නිලියෙක් හැමෝමටම ඩිග්‍රී එකක් තියෙනවා.
1: උපාධියක් තියෙනවා නේද? මාර වැඩක් නේ.
0: ඒක ඇත්ත.
1: ඊට පස්සේ අපේ පැත්ත බලන්න එපා ඒ මෙහෙම කරලා. මේ එහෙම තත්ත්වයක්. මොකද ඉන්දියාව තේරුම් අරන් තියෙනවා මේ ලෝකේ දවසක තෙල් අපනයනය කරලා හොයන සල්ලි වලට වඩා වැඩි සල්ලියක් දැනුම අපනයනය කරලා හොයන්න පුළුවන් කියලා. සහ ඒගොල්ලෝ තේරුම් අරන් තිනවා දැනුම අපනයනය කරනවා විතරක් නෙමෙයි වෙන රටවල් වලට. දවසක නොලෙජ් එක එක්ස්පෝර්ට් කරනවා කියන්නේ මිනිස්සුන් ඒ රටවල් වලට යවනවා කියන එක. දවසක ඒ රටවල් එක පතුරුමක් පත්තු කරන්න තුව අල්ලගන්න පුළුවන් බවත් ඉන්දියාව තේරුම් අරන් තිනවා. මතක් කරගන්න ඍෂි සුනක්ව.
0: ඒකනේ නේද?
1: මතක් කරගන්න කමලා හැරිස්ව. කොහොමද ගැස්සිලා ගියා නේද? බයන්න අපි තාම මෙහි කවුරුවක් නැහැ. රට ළඟ වුණාට.
0: ඔව් නේ.
1: හොඳද? ඒක තමයි විදිය. ඔය වැඩේ කරන්න ඕනේ අපි. මේ පොඩි රටේ මාර භූමියක් මේක. මට හිතනවා මේ ඉගෙන ගන්න ගත්තොත් ආ යකා ගැහුවාසේ ඉගෙන ගන්නවා මේකේ මිනිස්සු. ඒ පාත්වයක දෙන්නටි ඉගෙන ගන්න යන්න විශ්වවිද්‍යාලේ වේකන්සියක් නැතුව මිනිහකට මොකක් කරන්නද
0: කියන්නේ?
1: හැමෝටම වේදන් කළ ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම එකක් හිතෙනවා නේද? නමුත් NSBM මේක වෙනස් කරනවා. මයක් තුරහක් වෙලා හරි මහා විශාල ගාණක් වේදන් කරන්න නැතුව අර ප්ලිමත් යුනිවර්සිටි එක බ්‍රිතාන්‍ය.
0: හරි.
1: ඒ සම්පූර්ණ ඩිග්‍රී එක ඒගොල්ලන්ගේ අර කතිකාචාර්යවරු පවා ලංකාවට ඇවිල්ලා. ඒ ප්ලිමත් යුනිවර්සිටිගෙන ඒ සීලු ඩිග්‍රීස් ඒ අවුරුදු ගානම මෙහෙ කරන්න පුළුවන්. එහෙ යන්නේ නැතුව. රටකට යන එක මාර ආතල් වැඩක් තමයි. නමුත් ඒ රටකට ගියාම ළමයාගේ ඇකොමඩේෂන් වලට ළමයා කන බොන එකට දැන් නම් ඔය ගෙදර කන රොටියෙන් ඉතුරු කෑල්ලක් කාලා හරි කොල්ලව
0: යවන්න පුළුවන්
1: විශ්වවිද්‍යාලයට යවාගත්ත හැකි. ගෙදර තියෙන බයිසිකලෙන් හරි තාත්තට උදේට දම දාලා ආව හැකි. සමහරට විශ්වවිද්‍යාලේ ළඟම ඇකොමඩේෂන් හොයාගන්නවක් පුළුවන්. හැබැයි ඉතින් ගෙවල් විකුණන්න එනවා අවුරුදු 3ට බෝඩින් ගාස්තු ගෙවන්නේ රටවල් වල. ඉතින් ඒකෙන් මන් දන්නේ
0: ඒ වියදම සෑහෙන
1: මන් දන්නේ කීයක් අඩුද කියලා. මං හිතන්නේ 20-30 ගුණයක් අඩු ඇති කියලා මට හිතෙනවා. මං ඒකත් හොයලා කියන්න.
0: ඒ කියන්නේ ලංකාවේ ඇතුලේ ඉගෙන
1: ගන්න. ලංකාවේ ඇතුලේ ඩිග්‍රී ගන්නකොට.
0: යස්.
1: හැබැයි හම්බෙන සහතිකේ ප්ලිමත් යුනිවර්සිටි එකේම ඉගෙන ගත්ත ළමයින්ට දෙන සහතිකේම ඒ සහතිකේමයි ලංකාවේ ප්ලිමත් යුනිවර්සිටි එකේ ඩිග්‍රීස් ෆලෝ කරන ළමයින්ට මෙහිදී NSBM එකෙන් හම්බෙන්නේ. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ
0: වික්ටෝරියා
1: යුනිවර්සිටි එක ඔස්ට්‍රේලියාවේ සදර්න් ක්‍රොස් යුනිවර්සිටි ඇමරිකාවේ ඇමරිකන් යුනිවර්සිටි ඇමරිකා ඇමරිකන් යුනිවර්සිටි එක නම් මෙහි කොටසක් කළේ එහි යන්නම වෙනවා. අනිත් ඔක්කෝම මෙහි කරන්න පුළුවන්.
0: හරි.
1: හරිද? ඉතින් මේක ගැන අපි කියනවට වඩා හොඳට ළමයට තැනක් පෙන්නලා ඒ විශ්වවිද්‍යාලය දැක්කාම බලන්න පුතාගේ දුවගේ ඇස් දෙක දීප්තිමත් වෙනවා. ඒගොල්ලෝ කියයි අනේ මෙතන නම් ෂෝක් තැනක් අම්මේ. හොලිස්ටික් එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ පරිපූර්ණ විශ්වවිද්‍යාල අත්දැකීමක්.
0: හරි.
1: දැනුම විතරක් වැඩක් නැහැ. ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගික විතරක් වුණාට වැඩක් නැහැ. එකට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එකට වැඩ කරන්න පුළුවන් වුණාට විතරක් වැඩකුත් නැහැ. අනාගත අභියෝග වලට මූණ දෙන්න පුළුවන්, ඒවට අනුව වෙනස් වෙන්න පුළුවන් මිනිහෙක් හදා ගන්න ඕනේ. අපිට ඕනේ මොළයක් තියෙන නිකන් කඳක් හදන්න නෙමෙයි. අපිට ඕනේ මිනිහෙක් හදන්න. දැනුම මිනිස්සුත් එක්ක වැඩකන්නවල ඒක NSBM එකෙන් කරනවා.
0: හරි.
1: ඉතින් මේ පහ හය කියන්නේ වීකෙන්ඩ් එකනේ. අනිවාර්යෙන් NSBM හරිත සරසවියට යන්න හෝමගම පිටිපන්න තමයි ඒක තියෙන්නේ. අපි නම්බර් එකක් දෙන්නම්. Meet Your Lecturer කියලා ප්‍රෝග්‍රෑම් එකක් මුළු හැම තැනම ඇවිදලා කැන්ටිනෙන් කාලා හරි එහෙම ඔක්කොම කරලා.
0: ඒ
1: සම්පූර්ණ අත්දැකීම තාත්තලා අම්මලාත් එක්කම මේ වීකෙන්ඩ් එකේ අරගන්න. මම දෙනවා නම්බර් එකක්. 01154500. 01154500. යනවනේ. යනවනේ. යන්න ඕනේ ඈ.

0: RDB Youth Plastic Room Ginuma.
1: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩාක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් හලවක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: The Bank Sangrava, ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් commercial බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
4: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0771130010 අංකය අමතා අදම ආයතුම් කරන්න. බිබ්මා 2026 by NIBM, where innovation earns recognition.
6: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් මොබිලිටි
8: අනිගියේ හරිම තැනට ගිහින් ඉඳා LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance, හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
13: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
15: දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
14: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
16: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
17: ගන්නවා ලයිසන් එක.
18: දැන් හරිනේ අමාරු.
16: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
14: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
16: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
14: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ.
16: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
14: වැඩනි ඉතින් නේද?
19: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම BBB- stable outlook
20: 98.4

0: විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 111ක් දක්වා ඉහළ පොලියක් එවැගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.125ක අමතර පොලියක් රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න වැඩි විස්තර සඳහා 13:16 අමතන්න
2: උදේ 7:46 වෙලාව අද දවසේ අපි කතා කරන කමර්ෂල් බැංක් එකෙන් ඔගලන්ට හම් වෙන සුපිරිම සුපිරි ෆික්ස් ඩිපොසිට් ගැන අපි කතා කරමු. උදෙන්ම NSBM හරිත සරසවිය ගැන කතා කරා. මතක තියාගන්න මේ මාසේ 5-6 ඒ කියන්නේ මේ සෙනසුරාදා ඉරිදකින දවස් දෙකේ උදේ 9 ඉඳන් හවස 5 වෙනකල් හෝමගම තියෙන අපේ NSBM හරිත සරසවියේදී තමයි තියෙන්නේ meet your lecturer ප්‍රෝග්‍රෑම් එක. එතනට ඇවිල්ලා A-levels කරලා ඉවරයි නම් එතනට ඇවිල්ලා අම්මා තාත්තා එක්කම කොහොමද ඊළඟ ස්ටෙප් එක ඔයගොල්ලෝ කොහොමද තියන්න ඕනේ, කොයි වගේ පැත්තක වැඩක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මොනා හරි තමන්ගේ උසස් අධ්‍යාපනය කරනකොට තමන් ආස සබ්ජෙක්ට් එකක් කරනවා වගේම තව බලන්න පොඩි පොඩි කැලේ ටිකක් තියෙනවා. ඒ ටික ඔක්කොම ඔගලන්ගේ ලෙක්චරර් එක කතා කරලාම ඔගලන්ට විසඳ ගන්න අවස්ථාව NSBM හරිත සරසවිය ලබා දීලා තියෙනවා. අද අපි කතා කරමුද ACL cables ගැන. මං හිතන්නේ ඒක මේ වගේ කාලෙක අපි පහුගිය දවස්වල අහන්න ලැබුණු ආරංචිත් එක්ක ගිනි ගැනීම මරවා මේවා අපිට ආරංචි වෙනවනේ. ඉතින් ඒ හැම දෙයක් එක්කම අපි ආරක්ෂාව ගැන ටිකක් වැඩිපුර හිතන්න පුරුදු වුණා. ඉතින් ඒ ගැන තව වැඩියෙන් කතා කළ ඔබේ ආරක්ෂාව තවත් තහවුරු කරන්න අපි ACL cables ගැන අද දවසේ කතා කරනවා. ඊළඟට අබන්ස් ඔඩියෝ වෙතින් ඔගලන්ට රුපියල් 2799 ඉඳලා ගන්න පෝර්ටබල් බ්ලූටූත් ස්පීකර් පාටි ස්පීකර්ස් වෙනකම්ම රේන්ජ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. මූලික ගෙවීම රුපියල් 1500යි කියලා මතක තියාගන්න. තව දෙයක් තියෙනවා මේ වීකෙන්ඩ් එකේ තමයි කැදල් එක්සිබිෂන් එක BMICH එකේ තමයි තියෙන්නේ සිකුරාදා සෙනසුරාදා ඉරිදකින දවස් තුනේ. මෙතන තියෙනවා අපේ වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් Sleep Makers Private Limited ඒගොල්ලන්ගේ Valentino Italy Mattress තියෙන stalls 1, 2, 3, 4, 5, 6, 7, 8, 9ක් තියෙනවා. හරිද? ඉතින් ඒ stalls වලට ආවතින් ඔයගලන්ට ගැලපෙන Valentino Italy Mattress එක මොකක්ද කියලා ඔයගලන්ට දැන කියා ගන්න අවස්ථාව experience කරන්න මේ හැම දෙයකටම අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා තමයි එච්චර stalls ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ Sleep Makers Private Limited ඔබට සුපිරිම සුපිරි experience එකක් දෙන්න. හරි? බජාජ් වෙතින් මතක් කරන්න ඕනි DPMC රාජ ප්‍රනාම වැඩසටහන යටතේ චෙතැක් ඉලෙක්ට්‍රික් ස්කූට එකට රුපියල් 160,000ක ලොකු ඩිස්කවුන්ට් එකක්. ඊට පස්සේ මෝටර්සයිකලයක් ගත්තත් ත්‍රිවිල් එකක් ගත්තත් වීගෝ එකක් ගත්තත් ලොකු ඩිස්කවුන්ට් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා රාජ සේවකයන්ට. ඉතින් ඒ ආරංචියත් එක්කම වීගෝ ත්‍රිවිල් එක ගැන මතක් කරන්න ඕනි. ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක් වීගෝ කියලා කියන්නේ වීගෝ ත්‍රිවිල් එක ගත්තොත් ඕගලන්ට හොඳ ලාභයක් හොඳ ඉතිරියක් තියෙනවා කියන එක තමයි අපිට විශේෂයෙන්ම කියන්න වෙන්නේ. ඊළඟට කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් ඒගොල්ලන්ගේ මෙගා ඩිස්කවුන්ට් ලිස්ට් එකක් අද දවසින් අවසන් වෙනවා. අද සැප්තැම්බර් 3නේ. ඉතින් අද ඔබ ෂොප් කරොත් ඔබට ගොඩාක් දේවල් වලට මෙගා ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් රිවෝඩ් සමාජිකයක් නම්. ඒ ගැන විස්තර කියන්න මොනවාද එහෙම ගන්න පුළුවන් ඩිස්කවුන්ට් වැටලා තියෙන බහන්ඩ මොනවාද කියලා කියන්න. ඊළඟට අපි මතක් කරනවා මේ දවස්වල අපේ ඉන්සි සංස්ථා සිමෙන්ති ඒගොල්ලන්ගේ ස්ලැබ් වරම් වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි යන්නේ. ඒකට කලින් ඔබ පොඩි වැඩකට ලෑස්ති වෙන්න ඕනේ. ඔබව දැන් අපි පෙර සූදානම් කරනවා වැඩේට. හරිද? ඉතින් ඒ ගැන අපි වැඩි විස්තර කියන්නම්. ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ ලංකාවේ ගෙවල් 3ක් ගත්තොත් 3න් එකක් අනිවාර්යෙන් හදලා තියෙන සංස්ථා සිමෙන්ති වලින්. ඉතින් ඒ තරම් ජනප්‍රිය, ඒ තරම් මිනිස්සු ආදරය කරන, ඒ තරම් ශක්තිමත් සුපිරි සිමෙන්ති එක තමයි ඉන්සි සංස්ථා කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි මේ අපිට විශේෂ වාසියක් ලැබෙන්න යන්නේ සංස්ථා ස්ලැබ් වරම්. හරිද? අපේ ප්‍රයිම් ගෲප් එක කතා නොකර බෑ මේ දවස්වල තියෙන කඩවත ප්‍රොජෙක්ට් එක ගැන. රුපියල් මිලියන 31 ඉඳලා හිතාගන්නත් බෑනේ ඇහුවම. මොකද අපි මේ දවස්වල දන්නවා මාකට් එකේ අපාර්ට්මන්ට් එකක් යන ගණන් කොයි වගේද කියලා. මිලියන 31 ඉඳලා ඔගොල්ලෝ ආසම කරන කඩවත ලස්සනම පරිසරයකින් ඔයගලන්ට ලස්සනම අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. 13:22 කියන නම්බරකට කෝල් කරා නම් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට මතක් කරන්න ඕනි අපේ මොනවාද අපි කමර්ෂල් බැංක් එක ගැන කිව්වනේ. අපි හජ් ගැන කතා කරමු. හජ් 15 පැකේජ් එක දාගන්න රුපියල් 1199 කින් ඕගලන්ට මුළු මාසයක්ම කවර් කරගන්න පුළුවන්. වැඩිපුරම යූස් කරන ඇප්ස් 15ට unlimited data හම්බ වෙන නිසා. ඊළඟට අදත් හොඳ දවසක් වගේ එළියට බැස්සම හැම දවසම හොඳයි ඉතින්නේ. අපි තමයි ඒක ගොඩ දාගන්න ඕනේ. අපි තමයි වෙලාවකට අපි තමයි නරක් කරගන්නේ නේ. එච්චර හොඳ දවස. ඉතින් අද පුළුවන් නම් ඕගලන්ට NLB ලොතරැයියක් ගන්න. අද හවස් වෙනකොට මේ තියනවටත් වඩා මාර සුන්දර ජීවිතය අමතක නොවන දවසක් බවට ඔබට පත් කරගන්න පුළුවන් වෙයි. ලොතරැයියක් අරන් බලන්න NLB දිනන්න තියෙන සම්භාවිතාවය වැඩිම කරපු ලොතරැයි තමයි NLB ගව තියෙන්නේ. ඒ වගේම ලංකා ටයිල්ස් වල අපි cool rooftop tile එක ගැන අද දවසෙත් කතා කරනවා.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica ලංකා ටයිල්ස්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AI, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732000. NIBM The City University, The Place to Be. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka ven karwa ganna. Amathanna 011 787 666. The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarin, Commercial Banku, Sri Lankavi, Anka Eki Banku Elisa, Sreni Katakar Atar. Me Vishishtatve Labannata, Apakiri Vishwase Tabu, Oba Samata Stuti.
3: පොල් වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගාකරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 010-777-333.
1: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011-544-5000.
7: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-505-715-555 අමතන්න.

0: අරා ඕකේ අපි අදත් කතා කරමු GWM වාහන ගැන අපේ ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් ඒගොල්ල තමයි ලංකාවට ගෙන්නන්නේ එතනින් තමයි අපිට ගන්න හම්බ වෙන්නේ අච්චර සුපිරි වාහන සෙට් එක ඊට පස්සේ LOLC ෆයිනන්ස් ගැන කතා කරන්නත් ඕනි පැල්වත්ත බටර් ගැන විස්තර කියන්නත් ඕනි ඔගලන් තාසනම් ගොඩක් ට්‍රැවල් කරන්න ඔගලන්ට හොඳ ආරංචියක් මේ දවස්වල අපි කතා කරනවා ඒ තමයි වියඩ් ජෙට් ගැන අපි කතා කරනවා ඉතින් අර ගානනේ දැන් අපිට ට්‍රැවල් කරන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අම්මෝ ප්ලේන් එකට මෙච්චර යනවාද කියලානේ නේද? ඉතින් ඒක හරිම සහනදායී විදිහට කියන්නේ සමහරක් ගණන් ඇහුවම ප්‍රයිස් ඇහුවම හිතාගන්නත් බෑ එච්චර සාධාරණ ගානට අපිට යන්න පුළන්ද කියලා. යස් යන්න පුළුවන්. වියඩ් ජෙට් ගැන අපි කතා කරමු තව වැඩි විස්තර. ඊට පස්සේ අපි මිලාන් පැස්ටර් ගැන කියන්න තියෙනවා. තවම නාද මිස්සුනේ. ඇලුමෙක්ස් ගැන මතක් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ අපි කතා කරන්නේ මේ දවස්වල සුපිරිම මෙෂ් එක ගැන මදුරුවන්ගෙන් අපව ආරක්ෂා කරන මෙෂ් එක ගැන ඉතින් ඒ විස්තර ටික ඔක්කොම තව ටිකකින් කතා කරමු දැන් අපි බලමු පත්තරේ මොනවද තියෙන්නේ කියලා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
0: Hello Pragit, good morning.
4: Good morning. Subudesana kapi etanimma patangam.
0: Hari.
4: Dan me CDB ek ran ganudenu karana oyata thiyena aluthma sahane me welawae hotma news ek kiyannai me yanne oyage jala viduli durakathana bill patata ran sahanayak CDB එක රන් ගනුදෙනු කරනවාට ලැබෙනවා. ජයග්‍රාහක රැසක් බිහි කරන මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න කරන්න තියෙන ළඟම තියෙන CDB ශාඛාවට යන්න. නැත්නම් අදම කතා කරන්න 0111738388 CDB රන් ණය කියලා කියන්නේ රත්තරන් ණය දෙන ස්තරම්ම තැන අර නම්බර් එකට කෝල් කරාම මේ දිනුම් මැදීම ගැන කොහොමද මේ ජල විදුලි දුරකථන බිල් වලට සහන ලැබෙන්නේ කියන එක ගැන වටතොරතුරු දැනගන්න පුළුවන් CDB රන් සහනය ගැන ඔය මතක් කිරීමත් එක්ක අපි බලමු පත්තර හැම පත්තරේම මේ ශිෂ්‍යත් හපන්නු ගැනත් වැඩිම ලකුණු ගත්ත හපන ගැනත් අද තියෙනවා ශිෂ්‍යත් ප්‍රතිඵල දින 24න්දී ඒකත් හපංකමක් ඈ ඒකත් හපංකමක් දින 24න් ශිෂ්‍යත් ප්‍රතිඵල දීපු එකක් වැඩිම ලකුණු 193 ඇහැටුවව දනෝච්ට කඩේම් ලකුණු 139 කියලා සඳහන් කරනවා ඇහැටුවව ආදර්ශ ප්‍රාථමිකයේ දරුවෙක් තමයි මේ වැඩිම ලකුණ හිමි කරගෙන තියෙන්නේ දැන් බොහෝ දෙනෙක්ගෙන් ඔහුට උපරිම ලකුණු ලැබෙමින් තියෙන වෙලාවක් මේක මොකද තාම දුෂ්කරතා මැද ඉගෙනගත් දරුවෙක් හැබැයි අක්කත් හොද මේ ශිෂ්‍යත් හපන්නියද කියන්නේ හපනික නිකන් හපහප ඉන්නවා වගේ නේ කොහොම හරි මේ අක්කත් හොඳ වැඩකාරෙක් තමයි කලින් ශිෂ්‍යත්වෙත් හොඳට සමත් වෙලා කුරුණෑගල මාලියදේව බාලිකා විද්‍යාලයට ගිහිල්ලා තියෙනවා අක්කා. ඒ මග පෙන්වීම හම්බ වෙලා තියෙනවා. මේ ධනෝෂ්ඨිති සුබ පැතුම්. ඒ ඇතුළු ශිෂ්‍යත්වයේ මේ කඩේම් ලකුණ 56.9 සමත් වෙන්නේ. ලක්ෂ 3කට කිට්ටු වෙන 289කට එහා ශිෂ්‍යත්වෙ ලිව්වනේ. ඉතින් ඔය ඔක්කොම ශිෂ්‍යත්ව විභාගයේ වගේ විභාගයකට පෙනී හිටිනෝ කියන එකත් හපංකමක් තමයි. හපංකමක් තමයි. හරි අපි ඊළඟට එමු දිවයින පුවත්පත බලන්න. දිවයින පත්තරේ තියෙනවා ප්‍රධාන සිරස්සල අතරේ කපිල ගෙලවැළලාගෙන සිටි ආකාරයටම හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිමිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මිය ගිහින් හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු කොළඹ පහ තිමිරිගස්යාය පිහිටි මහල් නිවාසයක අබිරහස් සඳමින් මිය ගොස් සිටියේදී බම්බලපිටිය පොලිසිය නිලධාරීන් ඊයේ සොයාගෙන ඇත කියලයි සඳහන් කරන්නේ. මේ තුමාගේ නම කියනවට වඩා රූපෙ දැක්කනම් ටක් ගාලා අඳුරගන්න පුළුවන්. අර සරමත් මෙහෙම පොඩ්ඩක් උස්සගෙන පිස්තෝලෙකුත් එහෙම අරගෙන පිරිසක් පස්සේ පන්නපු මතක ඇති සිද්ධිය 2014 හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ නිරීක්ෂණයට විපක්ෂ මන්ත්‍රීවරු ගිය වෙලාවේ සෙල්ලම් පිස්තෝල සිද්ධියට හිරේ තපින්නත් එතුමාට සිද්ධ වුණ අවුරුදු 5ක සිර දඬුවමක් ලැබුණා. ඒ අතර කාලේ ඊට පස්සේ අම්බලන්තොට පොලිස් ස්ථානයේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙක්ව බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ දැරීම පිළිබඳවත් ඔහු අත්අඩංගුවට පත් වුණා. ඔය අතරේ මේ තව පෑලියගොඩ බාලු මාකට් එක හා සම්බන්ධ එහා ආරක්ෂාව හා සම්බන්ධව මූල්‍ය වංචාවක් පිළිබඳවත් ඔහුට චෝදනා එල්ල වුණු කාරණයක් පිළිබඳ 18ක පමණ වංචාවක සිද්ධියක්. යතරේ 2021 අපිට මතකයි බම්බලපිටිය පුද්ගලික ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළලා ආරක්ෂක නිලධාරීන් දෙන්නෙකුට පහර දීලා මතක ඇති සමාට ඒ සිද්ධිය ඒ සිද්ධියටත් ඔහු අත්අඩංගුවට පත් වුණා. ඒ තමයි හිටපු නගරාධිපති හම්බන්තොට එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු එතුම තමයි මේ ගිහිල්ල තියෙන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරද මේ ගැන පරීක්ෂණ පොලිසිය ක්‍රියාත්මක කරනවා. අපි ඊළඟට අවධානය දෙමු ලංකාදීප පුවත්පතට. ලංකාදීපයේ තියෙනවා 22 විභාගයේ අවසන් තීන්දුව අදහෙටම කථානායකට. දැන් මේ තීන්දුව ගැන සඳහන් කරනකොට දිනමිනේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකනි රහසිගත නිගමනය කථානායකවරයාට ඉදිරිපත් කරනවා අදහෙටම කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. දිවයින මේ ගැන වාර්තා කරන 22 පෙත්සම් විභාගයේ අවසන් රහසිගත නිගමනයේ කථානායකට අධිකරණයේ තීන්දුව ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි. පිළිතුරු දේශන සඳහා පෙත්සම් කරුවන්ට ඉඩ නොලැබේ. මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක් මේ සඳහන් කරන්නේ අගවිනිසුරුතුමා. අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි. අපිට යම් මෑත ඉතිහාසයේ හම්බ වෙන යම් යම් සිද්ධි තියෙනවා, ඕක කණපිට හැරිලා ගිය බවට ඇතැම් අයට නිරීක්ෂණය වෙච්ච අවස්ථා එහෙම තියෙනවා කියන එකත් අපි මතක් කර දෙන්න ඕනේ. නඩු විසඳන්න අවශ්‍ය වයස නොවේ ප්‍රඥාවයි. මේ හා සම්බන්ධව බලංගොඩ කස්සප ස්වාමින් වහන්සේ කියූ කතාවකුත් මේ අතර අපට දකින්නට පුළුවන්. පොදුරද මඩලු නීතිඥ සංගම සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගයේ නිරීක්ෂණයට කියලත් දිවයින පත්තරේම සඳහන් වෙලා තියෙන. මේක ලංකාවේ පමණක් නෙවෙයි, ලෝකයේ අවධානය දිනා ගන්න අවස්ථාවක්, රටක් විදිහට අපිට ඉතාම සුවිශේෂ අවස්ථාවක් කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නුනේ. අතීත රජයන්ගේ පුරුද්දෙන් දිසානායක පාලනය ඉවත් විය යුතුයි. Human Rights Watch වාර්තාවකින් ප්‍රකාශ කරලා තියෙනවා. මේ විශේෂයෙන්ම මොකක් ගැනද මේ කියන්නේ? දැන් අතීත රජයන්ගේ විවිධ ක්‍රියාකලාපයන් අපට දකින්න පුළුවන්කම තිබුණා. මේ කියන්නේ අතීත රජයන්ගේ පුරුද්දෙන් දිසානායක පාලනය ඉවත් විය යුතුයි. Human Rights Watch සංවිධානය පළවෙනිද නිකුත් කළ වාර්තාවක සඳහන් බරපතල අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ප්‍රමාද කරමින් හෝ ප්‍රතික්ෂේප කරමින් කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියාවලීන් වලින් දිසානායක පාලනය ඉවත් විය යුතුයි කියලා තමයි මේ සංවිධානය කියන්නේ. එහෙම කරන්න නම් යම් යම් දේවල් යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. අපි ඊළඟට අවධානය දෙමු අරුණ පත්‍රයට. අරුණේ සඳහන් වෙලා තියෙනවා පොහොට්ටුවේ රැස්වීමට අනුරපුර ලොකුම ක්‍රීඩා පිටි දෙක දෙන්න බෑ මහනගර සභාව. දැන් මේ වගේ වැඩවලිනුත් පෙර රජයන් වලට වඩා වෙනස් වෙනවා නම් ඉතින් හොඳයි නේද? අනුරපුර ලොකුම ක්‍රීඩා පිටි දෙක දෙන්න බෑ කියලා නගර සභාව තමයි කියලා තියෙන්නේ. ශ්‍රණක පොදු ජන පෙරමුණ මේ මාසේ 12 වෙනිදා අනුරාධපුරයේ දිස්ත්‍රික් රැස්වීමක් පවත්වන්න බලාගෙන ඉන්නවා. ඒ හා සම්බන්ධව තව පුවතක් එතනම පළ වෙනවා අරුණ පත්‍රේ. අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා. නාමල් රාජපක්ෂ කළ ප්‍රකාශයක් පිළිබඳව අරුණ පුවත්පතේ සඳහන් වෙලා තියෙනවා. කැම්පේන් කියන එක එක විදිවලට වෙන, පෝස්ටර් ගහනවා, ඇඩ් දානවා, එක එක විදිවලට කරනවා. ඒ අතරේ අපිට හිතා ගන්න බැරි විදිහටත් යම් යම් කැම්පේන් කරනවා ඈ. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න මේ වගේ වැහෙනකොට. ඊට පස්සේ අපි අද මේ පත්‍රවල දකින්නේ තව තව වාර්තාවලට යොමු වෙමු. මාලිමා මන්ත්‍රීවරුන් කෝටි 40ක් අවභාවිත කළයි පැමිණිලි. මේක ඇවිල්ලා මෙන්න මෙහෙම කාරණයක්. ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159 දෙනා මන්ත්‍රී ධුරයට හිමි වරප්‍රසාද හා දීමන ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුමකට බැර කිරීම කියන කාරණය පිළිබඳව තමයි මේ සඳහන් කරන්නේ. මේ පැමිණිලි ඉදිරිපත් වෙන්නේ කෝටි 40ක් අවභාවිත කළයි කියලා, අන්න ඒ අර්ථයෙන්. ඊළඟට මූල්‍ය වංචාවක් කලයි මුසම්මිල්ගේ පුතා අත්අඩංගුවට. මේ කොළඹ හිටපු පුරපති මුසම්මිල් මහත්තයාගේ පුතා මූල්‍ය වංචාවකට අදාළව අත්අඩංගුවට පත්වීම ගැන අතර ජාතික පාසල්වල ගුරුමාරු 11,000ක් නවති මාරු මණ්ඩලවලින් වෘත්තීය සංගම් ඉවතට රාජ්‍ය සේවා කොමිසමෙන් අභ්‍යාචනා ගැන තීන්දු දී නැ ජෝසප් ස්ටාලින් මහත්තයා නගන චෝදනාවක් අරුණේ එහෙම තියෙනවා. ගල්ලඟුරු හිඟින් රොච්චෝලේ විදුලි උත්පාදනයේ පල්ලම්බයි. පාටලී චම්පි කරන්න වගේ හිටපු ඇමතිතුමා ඊට බලශක්ති ඇමතිවරයෙකු ඔහු මේ ගැන මතු කරනවා. ඒ අතරේ ඔහු කියලා තිබුණා නේද මේ දැන් මේ කැනීම් කිරීම පිළිබඳව, තෙල් කැනීම් කිරීම කළේ අපේ කාලේ. අපේ කාලේ කැනීම් කළා, හැබැයි ඒ වුණාට ආයෝජකයෝ ආවේ නැහැ. ආයෝජකයෝ ආවේ නැත්තේ ඇයි? ඔයාද දන්නේ? මමද දන්නේ?
0: දන්නේ නැහැ.
4: අපි දිනන වඩා එතුම දන්නේ නැද්ද? හරි. අපි ඩෙංගු දෙවැනි රැල්ල කවදානමක්, ඩෙංගු මර්ධනයක කරන අනතුරු ඇඟවීමක්. ඒ නිසා විශේෂයෙන් ඒ ගැන අවධානය යොමු කරන්නම කියලා අපි ඔබට කියන්න ඕනේ. කුඩු සලිදුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්, නඩු දෙකක ගොනු අතුරුදන් වීමක් ගැන අරුණ පත්තරේ සඳහන් වෙලා තියෙනවා. WPC තනතුරට ඉල්ලු තරුණියගේ රහස් පෙදෙසේ කැලැල් සොයූ පොලිස් සැරෙන් අත්අඩංගුවට. අමුතු විදිහේ ඉන්ටර්විව් එකක් කරන්න ගිහිල්ලා, ගෙදරටම ගිහිල්ලා ඉන්ටර්විව් කරන්න ගිහිල්ලා ඇයට මේ අය අපයෝජනයට ලක් කරන්න ගියයි කියලා චෝදනා එල්ල වෙලා තමයි අත්අඩංගුවට පත් වෙලා තියෙන. දැන් මේ පොලිසියට අදට 160ක් පිරෙනකොට මේ තරුණියන්ගේ කැලල් හොයන්න ගිහිල්ලා පොලිසියටම කැලලක් කරපු සැරෙන්වරේ තමයි මේ. අපි ඊළඟට බලමු දිවයින පත්තරේ. අපි ගොඩක් නිවුස් කිව්වා පලේ රක්ෂිතේ LTT කඳවුරක් ඇතැයි කී පුද්ගලයා යලි රිමාන්ඩ් කිරීම ගැනත්, ගම්පහදි මෙර ප්‍රහාරයක් එල්ල වෙලා සීලරත්න හිමි රෝහල් ගත කරලා තියෙනවා. ඊයේ කාගේ තව දහනේ දිනා ගත්තවත් පුතා කාරණේ හරියටම පැහැදිලි නැහැ. යම් යම් තැන්වල විවිධ විදු වලින් සඳහන් වෙනවා. විද්‍යෝදේ සාහිත්‍ය සම්මාන ගැනත් සඳහන් වෙනවා. සාහිත්‍ය සම්මාන දිනු කෘති පිළිබඳව දක්වමින් නයානන්දය, ඒ ලස්සන තුවාල කැලල, සැරසුඳ මල් වේන මේ ආදී කෘති පිළිබඳව සඳහන් වෙනවා. සුරැකීමට හෝ නැති වී යන පිණිස මා කෙරේ එක කීලුව ඇත්තේ ඒ ඔබගේ ආදරේ. ප්‍රියංකර දිවිරංග මඩලට සමුදේ බොහෝ දිනේගේ ආදරේ දිනාගත් කලාශිල්පියෙක් විමල්ජිත් දොඹගහවත්ත මහත්තයා ගැනත් මතක් කරන්න ඕනේ. අපිට මේ ප්‍රියංකර මහත්තයා එක්ක මෙහෙච්ච තවත් කනගාටුදායක පුතක් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් විමල්ජිත් දොඹගහවත්ත කියලා කියන්නේ. ඊළඟට ලංකාදීපට අපි මදකට අවධානය නැවත යොමු කරමු. යාල කැලේ එලිපිටම ගිනිඅවි අරන් දඩයමේ මේ බලන්නකො, පින්තූරත් එක විවිධ අවස්ථාවල එක එක ආකාරවලින් බිම දිගාවි වැතිරි, ඊළඟට මේ බලන්න විවිධ ආකාරවලින් මේ ඉලක්කය ගන්න උත්සාහ කරන ආකාරය නිකන් ඒ අන්නේ වගේ දුන්නයි ඉතලේ කෙටේරිය ගෙනල්ලා විෂුවල් එක වගේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා ලංකාදීප පත්තරේ. මේ ඊළඟට කෝප් කමිටුව මුල්ම වතාවට ලිපිගුණ බාරදී රජ ආයතන 8කට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි 23ක් ඉදිරිපත් වීම ගැනත් ඒ පත්තරේ සඳහන් වෙලා තියෙනවා. යුද්ධයේ ඇවිලි තෙල් මිල නගී අරුණ පත්තරේ ඒ නිවුස් එක තියෙන්නේ. මේක නම් ඉතින් ඉවර වෙන පාටක්. එහෙනම් සෙට හම්බෙමු. සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 98.2 98.4

0: වයිනපුරා
1: වෙලාව උදේ 8යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: థియేటర్ టాప్ స్టోరీ.
1: కొలంబెతులు ప్రదేశ రసకట జలకప్పాదువా. කොළඹ සහ එයවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 24ක කාලය ජල සැපි මත්හිට වෙන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අඹතලයේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, කටුබැද්ද, එගුඩුවින සහ කටුකුරුන්දැන ප්‍රදේශවලට ජල සැපිම අත්හිටවනු ඇති. සෙත්සිරිපාය, හිමුටාන, උඩුමුල්ලපාර, මාලිකා ගොඩල්ල සහ ශාන්තිමාවත යන ප්‍රදේශවලටද මෙම ජලකප්පාදුව බලපානු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. රුසියාව අනෙක් රාජ්‍යයන් කෙරෙහි නොසැලකිලිමත් ලෙස කටයුතු කරන බව නේටෝ සහ යුරෝපීය කොමිසමේ ප්‍රධානීන් පවසනවා. යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩලයන් පැවසුවේ ජර්මනියේ ලයිප්සිග් ගුවන්තොටුපළට රුසියාව එල්ලකළ ඩ්‍රෝන් ප්‍රහාරයද තමන් හෙළා දකින බවයි. රුසියාවේ නොසැලකිලිමත් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් ඝාතනය වීම හෙළා දකින බවයි නේටෝ මහලේකම් මාර්ක් රූට් පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: ඔයා මෙන්න මේ කහලා තිනවද?
1: මොකද්ද?
0: ඉස්සරහටම යන්න. හැබැයි මොන දේ වුණත් ආපහු හැරිලා බලන්න එපා.
1: මම හොල්මන් ගැන කතා කරද්දී අහලා.
0: ඉස්සරහටම යන්න.
1: හරි.
0: මොන දේ වුණත්
1: හැරිලා බලන්න එපා.
0: ආපහු හැරිලා බලන්න එපා. ලස්සන ආටිකල් එකක් හම්බුණා.
1: හරි, ඔකේ.
0: එළියපු කෙනාට ස්තුති කරන ගමන් මේක ජනගත කරන්න. දෙන්න මට අවසර. දෙන්න දෙන්න දෙනවා නම් දෙන්න මට අවසර දෙන්න.
1: දුන්නා දුන්නා දුන්නා.
0: මේක අපේ සාමාන්‍ය ජීවිතේ ඔබට ඇහිලා තියෙනවා හෝ නැත.
1: හරි.
0: මේ සම්බන්ධව මේ ඉස්සර කාලේ ඉඳලා කියවෙන පුරාණ මිත්‍යා කතා ගණනාවක්ම තියෙනවා.
1: හරි.
0: කටවහරෙන් ආපු ඒවා තියෙනවා, ජනකතා තියෙනවා.
1: හරි.
0: එකක් දෙකක් කියන්නම් කියලා තමයි මම දැන් කල්පනා කරන් ඉන්නේ.
1: ඒක හොඳයි.
0: දැන් මේක දැන් ලෝකේ ප්‍රසිද්ධම කතාවක්. හරිද? මේ කතාවට අපි කියනවා ඕෆියස් සහ යුරිඩිස්ගේ කතාව. ඕෆියස් යුරිඩිස්. ඕෆියස් කියලා කියන්නේ ලෝකේ හිටපු දක්ෂතම සංගීතඥ කියලා කියන්නේ.
1: හරි, ඔකේ.
0: යාගේ සංගීතයට මිනිස්සු සත්තු නෙමෙයි, ගස්ගල් පවා ගල් වෙනවා කියලා කියනවා. ගස්ගල් පවා වශී වෙනවා යාගේ සංගීත වාදනයක් අහගෙන ඉන්න ඕන කෙනෙක්.
1: හරි, ඔකේ.
0: යාට ලස්සන බිරිඳක් හම්බෙනවා. යාගේ නම යුරිඩිස්. යුරිඩිස් සහ ඕෆියස්ගේ කසාදේ ගන්න දවසේ විවාහවලට අධිපති දෙවියෝ එනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණා. විවාහයට අධිපති දිව්‍යංගේ පන්දම පත්තුනේ නැහැ. පන්දම් අරන් ඉන්න.
1: හා.
0: ඒක පත්තුනේ නැහැ.
1: හා, ඔකේ.
0: ඒක බොහොම නරක පෙරනිමිත්තක්.
1: අයියෝ.
0: අයියෝ බලන්න වෙච්චද? බැඳලා දවස් දෙක තුනක් ගියේ. ඕෆියස්ගේ ආදරණීය බිරිඳ යුරිඩිස්ට සර්පෙක් ගැහැව්වා. එතනමයි නේ.
1: අයියෝ.
0: ඉතින් ඕෆියස් කල්පනා කරා බිරිඳව හොයාගෙන පාතාල ලෝකෙට යන්න ඕනි කියලා. මරණ පාතාල ලෝකයන්.
1: හරි, පාතාල.
0: පාතාල නෙමේ පාතාල.
1: හරි.
0: පාතාල. අර අර ගොල්ලෝ එන්නේ නැන්න ලෝක. ඒගොල්ලෝ නම් කියන්නේ නැහැ පාවෙතන.
1: හරි, නෑ නෑ.
0: දැන් ඕෆියස් යාගේ සංගීත භාණ්ඩත් අරගෙන පාතාල ලෝකෙට ගිහිල්ලා. ඉතාම දුක්බර සංගීතයක් වාදනය කරනවා. මේ සංගීතය කොච්චර දුක්බරද කියලා කියනවනම් පාතාල ලෝකෙ හිටපු මහා පෞකාරයන්ට ඇඬෙන්න පටන් ගත්තා. මහා පෞකාරයන්ට. පාතාල ලෝකෙට අධිපති
1: අධිපති
0: පාතාල ලෝකෙට අධිපති දෙවිවරු ඉතින් මේ පාතාලේ දෙවිවරු ඇඬූ කඳුලින් කැමති වුණා ඕෆියස්ගේ බිරිඳ යුරිඩිස් ආපහු දෙන්න. කිව්වා, උඹ දැන් ආපහු උඹේ ලෝකෙට ඵලයක්. උඹේ බිරිඳ යුරිඩිස් උඹේ පස්සෙන් එනවා. හැබැයි එක නීතියක් තියෙනවා. මේ ලෝකේ මායිම පහු කරන තාක්කල් උඹට ආපහු හැරිලා බලන්න බෑ කියලා. ඒක තමයි නීතිය.
1: හරි.
0: යුරිඩිස්ව දෙනවා.
1: හරි.
0: එයා පස්සෙන් එන්නේ. හැබැයි
1: හැරිලා බලන්න
0: හැරිලා බලන්න බෑ.

0: මගේ බිරිඳ ස්ථීරවම මගේ පස්සෙන් එනවද? මේ අඩිසද්ද එයාගෙමද? නැත්තම් මේක මායාවක්? මනුස්ස ලෝකෙට අඩිය තියන්න ඔන්න මෙන්න තියෙද්දි ඕෆියස් ආපහු හැරලා බැලුවා.
1: අයියෝ මොකද උනේ?
0: ඒ මොහොතේම යුරිඩිස්ව ආපහු පාතාල ලෝකෙට ඇදගෙන යනවා. ඕෆියස් දැක්කා,
1: අයියෝ
0: මට සමා වෙන්න, අපි සමු ගන්නවා කියන වචන ටික විතරක් ඕෆියස්ට ඇහුණා.
1: අපරාධනේ, ඒකයි කියන්නේ ඉස්සරහට යන්න ආපහු හැරිලා බලන්න එපා කියලා.
0: මේක තව ලස්සන කතා තියෙනවා.
1: අනේක මට දුකත් එක්ක.
0: හරිද? තව ලස්සන කතා දෙකක් තුනක් අද දවසේ කියනවා මේව ගැන. ආපහු හැරිලා බලන්න එපා කියන එක ගැන.
1: ඕකේ.
0: ඉතින් මේකේ මොකද ආදර්ශයක් මොකක්ද තියෙනවද මේකේ? මම ගන්න නැද්ද?
1: මේක කතාවක්
0: තේරුම් ගන්න නැද්ද? නිකන් කතාවක් විදිහට ඉතරක් තිබ්බාම නැද්ද?
1: තියෙනවද නැත්තම් එකේ?
0: ඉස්සරහට යන්න හැරිලා බලන්න එපා. බුද අතීතයේ සමහර තැන් තියෙනවා අපිව අල්ලගන්න. අපේ ගමන බාධා කරන.
1: යස්.
0: අපේ ගමන ගැන, අපේ ඉස්සරහා ගමන ගැන සැක හිතන තැන් අතීතයේ එහෙම අත්දැකීම් තියෙන පුළුවන්. අතීතයේ තියෙනවා සමහර දේවල් අපිට දාලා යන්න අමාරු. හලන්න අමාරු.
1: යස්.
0: ඒවා සම්බන්ධකම් වෙන්න පුළුවන්. ඒවා දේවල් වෙන්න පුළුවන්. ඒවා සමහර අත්දැකීම් වෙන්න පුළුවන්. සමහර මිනිස්සු අපේ ජීවිතේ හැම්බෙලා තියෙනවා. සමහර කාරණා නිසා ඒ අයත් එක්ක තිබිච්ච ඉතාම හොඳ සමීප සම්බන්ධකම් කොච්චර තිබුණත් ඒව ආපහු හැරී නොබලා අතෑරලා ඉස්සරහට යන්න වෙන තැන් උන් තරම් හම් වෙනවා.
1: යා.
0: මේ කතාව ඇතුලේ අන්න ඒ වගේ දේවල්
1: කියවෙනවා.
0: තව කතා කීපයක් තියෙනවා, නමුත් මම තව එකක් කියන්නම්.
1: හරි, ඕකේ.
0: ඉස්සර ගින්දර තිබුණේ මනුස්ස ලෝකෙ විතරයි. ගින්දර හොයාගත්ත කවුරු හරි දෙවි කෙනෙක් ඉන්නවා. ඇත්තටම කියනවා නම් මේ කවුරු හරි ගින්දර දිව්‍ය ලෝකෙන් හොරකම් කරලා තමයි මනුස්ස ලෝකෙට ගෙනාවා
1: කියන්නේ. කියලා කියන්නේ නේ.
0: මගේ මතකෙ විදිහට හර්කියුලිස් වෙන්න ඕනේ.
1: අගිනි ගෙනාවේ.
0: මේ ලෝකෙට ගිනි දුන්නේ හර්කියුලිස් කියලා තමයි මගේ මතකෙ
1: තියෙන්නේ. හරි, ඕකේ.
0: දෙවියොත් මේ ගැන එච්චර සතුටකින් නෙමෙයි ඇත්තටම හිටියේ. ඉතින් මනුස්ස ලෝකෙ විතරක් ගින්දර තියෙන කාලෙක
1: හරි
0: සත්තු කතා වුණා, මේ ගින්දර තිබුණා නම් අපිටත් වැඩක් ගන්න පුළුවන් නේ කියලා. කිසි කෙනෙක් මිනිස්සුන්ගෙන් ගින්දර හොරකම් කරන්න ඉදිරිපත් වුන්නේ නැහැ. ඒ වුණාට මිනිස්සුන්ගේ හැමදේම පුළු පුළුවන් වෙලාවට හොරකම් කරන මීයා කිව්වා මං හොරකම් කරන් එන්නම්
1: කියලා. හා, ඕකේ.
0: මේ මිෂන් එකට සහභාගී වුණේ මීයා සහ උනහපුලුවෙක්. මීයා කිව්වා මේක මිෂන් ඉම්පොසිබල්. මෙතන එක රීතියක් තියෙනවා. උඹ මම ගින්දර අරන් එනතුරු මම මේ යන පාර දිහා විතරක් බලන් හිටපන්. කිසිම හේතුවකින් බැරි වීමකින්වත් උඹ ආපහු හැරිලා බලන්න එපා කියලා මීයා ගියා ගින්දර ගේන්න.

0: කරපු වැරද්ද උට හැමදා මතක් වෙනවා. ගැස් දෙක ලොකල උට ඇඬෙන්න වගේ තියෙන.
1: මට මොකද සරක? මට අර කතාව
0: තමයි.
1: මේ කතාව ලමයි.
0: උනවා පුළුවන් ගැස් දෙක.
1: මං යව හරියට දැකලා නැහැ උනවා.
0: ලොඳ පැනලා වගේ ඇද්ද ඇන්දි.
1: මට යව මීට් වෙලා නැහැ හරියට උනහ.
0: උනවා පුළුවන්?
1: උනහ පුළුවන්.
0: වාගේ මහත්යත් වගේ ලා. බැන්දර පස්සේ උනහ පුළුවන් වගේ උන ඇද්ද. මොකද ඔයා කොහරි යන අතරේ මිනිහා වෙන කොහරි බලලා තියෙනවා.
1: මේ අතර උනහ පුළුවන් කොහෙද බලලා තියෙන්නේ?
0: වාගේ මහත්යත්ද? ආටිකල් එක ලියපු කවුරු නෝ වේවා එයාට මගේ ප්‍රණාමය මම පුද කරන්න කැමතියි.
1: හරි.
0: ලස්සන ආටිකල් එක. මම පොඩි පොඩි වෙනස් කන්තියක් කළා මගේ ආරට කිව්වේ.
1: එනට එක හරිම කැචි. හරිම කැචි.
0: රයිට්. ඔක තමයි උනේ. ඔන්න ඔය උනේ. කවුද මලින් මේ?
1: හරිද මම පාතාලේට කිව්වොත් මම නිවේදනය
0: කරනවා.
1: නිවේදනය කරනවා. එතකොට අඬයි ඔක්කොම පාතාලේ ඉන්න. අනේ. ඔය මොනවද කරන්නේ? එහෙම කිව්වොත්.
0: ඒ කියන්නේ?
1: ඒ කියන්නේ වාට දැන් කවරි ගන්න යන්න ඕන නා පාතාලෙට. හරිද?
0: පාතාල. කව ගන්නද පාතාලෙට?
1: පාතාලි කියන්නේ අරක පාතාලෙ මෙයාගියකට.
0: ඔව් පාතාල ලෝකේ.
1: පාතාල ලෝකේ.
0: කව ගන්න යන්නේ?
1: එහෙම නෙමෙයි දිග. ආ ඒක නෝ අතීතයට යන්නේ.
0: මයි යන්නේ. මොකද
1: යන්නේ? නං කම. මම ගියොත් නිවේදනය
2: කරනවා. යෝ මල්සරා.
1: යේ යේ.
0: මල්සරා.
1: ඔව් ඔව්.
0: අපි මේ ගීතය ඕෆියස් වෙනුවෙන් වාදනය කරන්න.
1: රයිට්. Are
0: you obvious? Orpheus.
1: Orpheus.
0: Fuse off.

0: ඔය ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ෆ්ලෂ් කියලා වචන. තර අපි හිතන ෆ්ලෂ් ඩෝ හැන්ඩල්ස්. ෆ්ලෂ් ඩෝ හැන්ඩල්ස්.
1: යා.
0: ෆ්ලෂ් ඩෝ හැන්ඩල්ස් කියන්නේ ඇතුළට යනවා.
1: යනවා. ඕ යස්. තව හලතිනෝ ෆ්ලෂ්. ඒක කමන්නේ.
0: ආ ඒක නෙමෙයි.

0: බාහනවා
1: දන්නද අද මම පොඩි පොයින්මන්ට් එකක් දාගෙන තියෙනවා ග්‍රේට් වෝල් මෝටර්ස් ගිහිල්ලා ගණ්ඩවත් ගණ්ඩ සල්ලි දැන් එහෙම ඔළුවේ මුකුත්ම නැහැ
0: හරි ඔකේ
1: තියෙන වාහනේ විකුණලා බස්සනවාද ටැංක් 300 එකක් කියලා වගේ එකක් නිකන් ලාබට තියෙනවා නමුත් මට කන්වින්ස් වෙන්න ඕනේ
0: ඒ කියන්නේ වාට ගිහිල්ලා මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ අද කොහොම
1: හරි ඔව් ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක මට ඕනේනේ
0: ඩෙෆිනිට්ලි
1: කොහමද වේගෙන් ගිහිල්ලා වංගුවක් ගන්නකොට වාහනේ ස්ටේබල්ද අරේ මෙන් දඩස් බඩස් කාලා දාගෙන ගියාට ඇඟට දැනෙන්නේවත් නැද්ද ඕනම ගල් ගොඩක් උඩින් ආනත තලයකින් වැඩ දාලා මේක ගන්න පුළුවන්ද
0: හරි ඔකේ
1: ඊළඟට මේක යනකොට මට දැනෙන ෆීල් එක මොන වගේද අම්මෝ නැගපෙලා ඉඳලා කොයි වෙලාවෙ බහ ගන්නද කියලාද මට හිතෙන්නේ නැත්තම් තව ටිකක් යන්න එහෙමද මට හිතෙන්නේ
0: යස්
1: එක්ස්පීරියන්ස් එක මාර වැදගත් අපි ඊයේත් කතා කරා ඒගොල්ලන්ගේ වාහන ගණනාවක් ග්‍රේට් වෝල් මෝටර්ස් අපේ දන්න කියන ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් සරහා දැන් ලංකාවේ විකුණන්න පටන් අරගෙන
0: තියෙනවා.
1: ඒගොල්ලෝ හවල් H6 එක, ඒකේ හයිබ්‍රිඩ් වර්ෂන් එකයි, ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකයි, ඒකෙම කූප් මොඩල් එක, ග්‍රෑන්ඩ් ටූරින් එකත් අඳුනලා දුන්නා. ටැංක් 500 එකකයි ටැංක් 300 එකකයි තවත් වාහන දෙකක් අඳුනලා දුන්නා.
0: හරි, ඔකේ.
1: මේ හැම එකකම තියෙන කොමන් ෆීචර්ස් ගැන අපි ඊයේ කතා කරා. හැම එකකම වගේ මේ ස්ක්‍රීන්ස් දෙකක් එනවා මේ පොදුවේ තියෙන ඒවා මේ ඔක්කොම නිකන් ලක්ෂරිම ලෙවල් එකේ වාහනවල තමයි ඉස්සර දැක්කේ ඒ ලක්ෂරි කියන වචනට අපි අම්මෝ ගෙව්වා ගෙවිල්ලක් මොනවත් නැහැ
0: හැම යනකම්
1: මිලියන 60 70 එහාමයි ගෙවපු ඒවා ගෙව්වේ මිනිස්සු
0: හරියට හරි
1: අද ඉතින් බලන්න ඔටෝ පාකින් රිවර්ස් ට්‍රැකින් පවර් ටේල් ගේට් with foot operated sensors
0: hari
1: tailgate කියලා කියන්නේ අපි බූට් එක කියලා කියන්නේ ඒකටනේ ඊළඟ Apple CarPlay ද නැත්නම් Android Auto ද voice assistance ද මොනවාද කියන්නේ ventilated front seats මේ ඔක්කොම ලක්ෂරි කෑලි හරි එතකොට electrically operated front seats 50 watt wireless charging wireless Android Auto and Apple CarPlay එක දෙපාරක් කිව්වයි දන්නේ නැහැ දෙපාරක් ලියලා තියෙන ඒ දන්නේ
0: නැහැ
1: 540 degree parking camera වාහනේ උඩින් යටින් පැත්තෙන් අහරේ මේ වාලෙන් ඉඳන් පේනවා
0: ෆිල්ම් එකක් වගේ
1: ඒක තමන්ගේ වාහනේ නිකන් රිමෝට් කන්ට්‍රෝල් එකකින් අපි එළිය ඉඳලා හෑන්ඩල් කරන වාහනයක් වගේ වාහනේ හැම පාක් කරන්න මම නම් ඔටෝ පාකින් දාලා වැඩේ ඉවර කරගන්න ඔච්චර දඟලන නෑ ෆැසිලිටි එක තියෙද්දි ඔච්චර දඟලන මේ හැම එකක්ම ඒගොල්ලන්ගේ වාහන වලට ආපු පොදු ලක්ෂණ මීට අවුරුදු 5කට කලින් බැලුවොත් ඒව ඔක්කොම ලක්ෂරි වාහන වලට විතරක් එන ඒවට මිලියන 30-40 වැඩිපුර ගෙවන්න ඕන ඔප්ෂන්ස් හැටියට තිබිච්ච ඒවා අද ග්‍රේට් වෝල් මෝටර්ස් ලංකාවේ අපි දන්න අපි අවුරුදු ගාණක් ගණඳුන කරන ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් සරහා ලංකාවට ඒගොල්ලන්ගේ වාහන ෆ්ලීට් එක අඳුන්වා දීගෙන යනවා. ඉතින් මම ගිහිල්ලා මේක ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න ඕනේ නැද්ද? මේක බලලා මගේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එක මම ගන්න නැද්ද? මම ගන්නවා. වාහනේ ගන්න නොගන්න එක දෙක. ඉස්සෙල්ලා එක්ස්පීරියන්ස් එක මට ගන්න ඕනේ. ඒක තමයි මගේ ඔළුවේ වැඩ කරන්නේ. අනේ 300 ගන්න තවම නින්දයක් නැහැ.
0: බය වෙලා රෑ හැරෙනවා කෑ ගහනවා.
1: හරි දැන් තමයි මට ෆෝන් එකට පින්තූරයක් දාගන්න හිතෙන.
0: යස්.
1: හරි දැන් මම අද ටෙස්ට් ඩ්‍රයිව් එක ගියාම මම හෙට ඉඳලා මට ටැංක් 300 එක ඇල්ලුවොත්
0: ඒකට ඇල්ලුවොත්
1: මම ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගන්නේ
0: ටැංක් 300
1: ග්‍රේට් වෝල් මෝටර්ස් ටැංක් 300 වාහනයක ලස්සන ඇස්ස කඩලා යන පාටක් ගන්නවා මම.
0: එහෙම දාගෙන හිටියොත්
1: මම තියනවා තැඹිලි පාට වගේ නේ මට ගන්න.
0: ආ සීරියස්ලි?
1: හොඳ නිකන් ඉලෙක්ට්‍රික් තැඹිලි පාටක්.
0: නියමයි නේ.
1: ඉලෙක්ට්‍රික් තැඹිලි පාටක් නිකන්
0: ඕනේ
1: එහෙමයක් ගන්න ඕනේ මට
0: ත්‍රපාලන අරවින්ද කියා
1: ප්‍රසන්ස්
0: අරවින්ද දිස්නා කියා
1: අරවින්දගේ නයිට් ලම්බ ඒ වගේ නේ
0: ඔයා ගත්ත කියන්නේ මං ගත්තා වගේ තමයි
1: ගත්තා වගේ නෙමෙයි නේ බොරු කතාවක් ඔයා ගත්ත මම ගත්තා ඔයා ගත්තා වගේ නෙමෙයි
0: මේ ගොය ගොඩක් කට්ටිය
1: හොඳයි ඉන්න ටෙස්ට් ඩ්‍රයිව් එකට ආස හිතුන කට්ටිය විතරක් අත උස්සන්න ඔබට දෙනවා නම්බර් එකක් ලියා ගන්න කතා කරලා ටෙස්ට් ඩ්‍රයිව් එක රෙඩි කරගෙන යන්න අනේ ෂෝක් කාර්ය මණ්ඩලය ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි සිංහල නම් සිංහල දෙවල ඕන භාෂාවක් කතා
0: කරන්න හරි ඔකේ නියමයි
1: හරිද භාෂා ගණනාවක් කතා කරන ඕන භාෂාවක් තේරෙනවා 0117 888 666
0: හරි
1: 0117 888 666 මං කිව්වා කියලා කියන්නේ මම තමයි කිව්වේ කෝල් කරන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාගන්න කියලා බලනකො සලකන විදිය
0: මං කිව්වා
1: මෑ කිව්වා කියලාත් කියන්නේ එනකොට කියන්නේ වැඩේ ඉවරලා එනකොට ආරයක් කිව්වා
0: මේ මං කියන්නේ කී අරවින්ද දැන් අපිව රූෆ් ටොප් හැදුවට පස්සේ ගොඩක් කට්ටිය ඔකට ටයිල් අල්ලන්න නැතුව කරන වැඩේ තමයි සිමෙන්තියම තියෙන එක සිමෙන්තියම
1: ඒදන් කෙල්තන කරන්න සමර දර ආටිෆිෂල් ග්‍රාස්ස කල්ලගෙන වන කරගත්ත ඉන්න
0: ඒකන හරි අමාරුයි.
1: ඒක කැත්තම ගතයි තැලුණ ඇවිතැලවෙල එක එක තැලිල්ල පැත්තලි වෙලා චොප්ප වෙලා යන
0: හන්න පරණ පාටක් කියෙන ටික දවස
1: මොකට දැම්මද කියලා හිතනවා. සමහරයි ඕක මේ මල් පෝච්චි වල බෝගන් විලාහරමය වල ගස වල ගොඩ දාන්න හදනවා.
0: අපි ලොකූ ගස් දෙකක් හිටෙව්වා අපේ රුෆ්ටෝ එක. ඒ වුනාට ඒක මේන්ටෙන් කරන්න ඊට වඩාමාරු. ඒකැන
1: ගහේ මුල්ලත් දෙනද කියතුළට
0: නැතාම නෑ
1: පිටන දදි
0: සීරියස්ලි
1: බිත්ති පරාගෙන ඒ අඹවාන්න උඩ අම්බ නුග වගේ නුග නුග හොඳයි නුග රුක්ෂය වවන්න
0: දෙම
1: තටේ නලතින්නේ පල්ලහ තට්ටේ මුල්ලෙන
0: ඔය හැම එකම කරන්න මොකටද අරගේ අත්ට රස්නය අඩු කරගන්න
1: දැන් තේරන රූ් ටොප් ගහපුවාම වහලවල් වගේ නෙමේ රස්නය වැඩි කියලන
0: යස් හරියට හරි
1: ද ටෝම රූ් ටොප් එක රත්වෙනවා රූ් ටොප් එක රත් වනාට පස්සේ ඒ කොන්ක්‍රීට්ක රත්වනා මනාද වෙන්නේ පල්ල අතින සියලු දේ රත්වෙන ආම්බර ගොඩක් රටති මස්ට බෙඩරුම් එක හදන්න උඩ තට්ටුවකනේ
0: එතකට ළඟයිනේ
1: ඕ මස්ට බෙඩරුම් උඩ තට්ටුව හදන්න දැන් කොහොමද කෙලින්ම කොන්ක්‍රීට්ටකෙන් යටට රස්නේ ගන්න හැම වෙලාවෙම ඒසී එක වැඩ දැන් රූෆ් ටොප් පදලා ලයිට් බිල් ගෙවන ඒසී දාග
0: මොකද කරන්නේ දැන් ඕකට ඒකනේ අපි විසඳුමක් කියන්නේ රූෆ් ටොප් ටයිල් එක ගැන ලංකා ටයිල්ස් හඳුන්වලා දෙන්න මේකට කියන්නේ කූල්
1: පොඩි වේදමක් කියයි අනේ අසාධාරණ ගණන් කවදාකවත් ටයිල් එකට චාර්ජ් කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ කවදාකවත්. කිසිම අසාධාරණ ගණනක් ඊතර නැහැ. ඒ ටයිල් එක එකම කලර් එකකින් තමයි තියෙන්නේ. රූෆ් ටොප් ටයිල් එක එක හදන පර්පස් එක වෙනස්නේ.
0: හරි ඔකේ.
1: එක පාටක තියෙන. ඒක පාට පාට හොයන්න යන්නත් එපා. එක පාටින් එන්නේ. ඒකට මේ ඉරේ තියෙන රස්නේ. ඒක රස්නය උරා ගන්න ටයිල් එකක් නෙවෙයි. ඒක හදලා තියෙන්නේම. මන් දන්නේ 100ට කීයක් ආපහු හරවල යවනවද කියලා. ගිනි අවුවේ දවස පුරාම තිබ්බත් කකුල තියලා බැලුවේ හැකි ටයිල් එක රත් වෙලා නැහැ. ඒක තමයි මේ ටයිල් එකේ තියෙන ටෙක්නොලොජි. ඒ
0: කියන්නේ රස්නේ පරාවර්තනය කරනවා.
1: රස්නේ පවා පරාවර්තනය කරන්න පුළුවන්. ඒක වේව් එකක් නේ. මුනුසුම කියන්නේ වේව් එකක් විදිහට එන්නේ. ඒක හරවලා යවන්න මේ ටයිල් එකට පුළුවන්. මේක සෑහෙන ලොකු රිසර්ච් එකකින් ගත්ත ස්වර්ණමය ප්‍රතිඵලයක් කරන් තියෙනවා. ඒක අල්ලගෙන මේ දාගන්න. එතකොට මේ පල්ලෙහා AC දාන්න නටන්න ඕනේ නැහැ. ඒ ලයිට් බිල් ඉතුරු කරගන්න පුළුවන්ම පොඩි ගන්න. ලයිට් බිල් ආයේ වැඩි වුණා රජෝ ලේසි වෙන්නේ නැහැ හොඳ ඕවත් ඕ මේ වාස්සේ ඕවත් දාගෙන ඔය ටයිල් එක අල්ලගන්න එක වන් ටයිම් කෝස්ට්
0: යස්
1: වන් ටයිම් කෝස්ට් නේ ආයෙක ගැන ඔබ බලන්නේ ආයෙ රත්විල් ඉවරයි අනේ තව කෙනෙකුටත් කියන්න ඒ එක්ස්පීරියන්ස් එක ගැන ඔය වගේ දුක් විඳින මිනිස්සු ඕන් තරම් ඇති රූෆ් ටොප් අය කරගෙන මෙතන අන්තිමට ඒකේ දවස් දෙකකට වඩා ඉඳලත් නැහැ කවුරුත්
0: අනේ ඔව් ඒක නම් හරියට හරි
1: නේද ඉතින් ඕලන්ට මේ රූෆ් ටොප් පනම් මනම් ඒව දැන් ඉස්සරහට කරන්න ඉන්නේ ඔන්න දැන් ඒක නම් රූෆ් ටොප් ගහලා මන වදයක් වගේ වෙයි කියලා හිතන අයට ඉතින් සුපර් මෙට් එකේ බහලයක් ගහගන්නවා
0: නේද ඒකත් හරි කෙලිම වහලට
1: එන්න සුපර්මෙට් වලින් ගැහුව හැකේ අර නිකන් සම්ප්‍රදායික ඒවා නෙවෙයි දැන් තියෙන මොඩර්න් ඒවා තියෙන්නේ වෙන වෙන රටවල් වල බලන්නකෝ ගෙවල් වල ඒ වහල් වල හැඩතල ඒගොල්ලන්ගේ බිත්ති වලට ගහලා තියෙන ලස්සන ක්ලැඩින්
0: ඔව්නේ
1: ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගේට් වල ලස්සන ඒවයි තියෙනව නේද මටීරියල් වලින් ඒක ඇවිල්ලා තියෙන්නේ අපිට බැරි කම නෙමෙයි
0: හරි
1: අපි මටීරියල් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් තාමත් අර කන්වෙන්ෂනල් ඒවා සම්ප්‍රදායික ගොඩනැගිලි ද්‍රව්‍ය ඒ නිසායි අපේ ගෙවල් වෙනසකට හදන්න පලාතම නිකන් කොර වෙලා ඇමැට්ටි වෙලා යන එකක් හදන්නකෝ
0: දැන් අලුතින් හැදුවා කියලා අපි ෆොටෝස් දකිනවා
1: ඒත් අර හරිම හරි මොඩර්න් අර විලාවල නිකන් අමුතු ලෙවල් එකේ අර නිකන් ඔයා හිතන්න
0: හරි
1: ඔස්ට්‍රේලියාවේ එහෙම ගියාම ඔයා බලන්න ඔය ඩ්‍රොමානා කියලා පැත්තක් තියෙනවා එතන පිලිප් බේ වගේ පැත්තක් තියෙනවා ග්‍රේට් ඕෂන් රෝඩ් වගේ පැත්තක් තියෙනවා ඒ පැති වල මේ හරි ලස්සනයි මේ බීච් එක ඇනට ගහලා තියෙනේම
0: හරි ඔකේ
1: සින්ක් කැලමිනම් ප්‍රොඩක්ට්ස් වලින් තමයි ඒගොල්ලොත් ඇත්තටම කරලා තියෙන මලකට ගන්නෑනේ ලස්සනට පේන් කරපුවා එහෙම ඉතින් ඒවත් ඔක්කොම සිද්ධ වෙලානේ තියෙන්නේ කෝත් කරන්න දෙයක් නැහැ ගනලා හයි කරගන්න තියෙන්නේ අනිත් එක ඔබට හිතන හිතන හැඩයක් බිත්තියටද වහලටද ඕන පළයක් ඕන හැඩයකට ගහ ගන්න පුළුවන් අර උළු තිබ්බා ස්පෙස්ටස් කපලා තිබ්බා වගේ නන් නෙවෙයි
0: හොඳ වොරන්ටි එකකුත් හම්බ වෙනවා නම මතක තියාගන්න ඒ තමයි සුපර් මෙට්
1: සයිට් එකට ගිහින් බලන්න seeing is believing දැක්කොත් ඔබට තේරෙයි අඩේ මේවෙන් මොනවා කරන්න බැරිද කියලා
0: අනිවාර්යෙන්ම
1: කරේ නැතත් කමන්නේ බලලා දැනගෙන ඉන්නකෝ
0: හරි උදේ 8:30

0: අවන්ස් ටිකෙන් ටික පේ.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක්. නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම්
4: ඉස්තරගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන.
7: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0701331000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
9: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
10: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් ටැන්ක් වෙළඳ පොලේ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
13: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0117888666.
14: The Bank Sangrava, Loke Vishishtatama Banku Dasa Atarin, Commercial Bankua, Sri Lankawe, Anka Eke Banku Elisa, Sweni Katakara Atha. Me Vishishtatte Labannata, Apakiri Vishwase Tabu, Oba Samata Stuti.

0: පිරෙන්න සියත
1: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: දිවයිනේ විශාලතම ටොයෝටා රතපෙළ ගැස්ම, ජෙනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත ටොයෝටා ලංකා. අමතන්න 0112-939-03.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
6: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0112-544-5000.
9: අරිගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance, හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 0112-715-555 අමතන්න.
13: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත්
14: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරු
15: එකට සෙට් වෙන්න. plus points advent future එකට ready වෙන්න. youth plus
16: එකේ වට plus point එකක් RDB youth plus ඉදරුම් ගිනුම.
17: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
18: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
17: Music. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
19: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
17: යාගේ නම සීතා.
18: සීතා!
17: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
20: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා 98.2 98.4

0: මට ගිටාර් ගහන්න මට රොක් ප්ලේ කරන්න ඉගෙන ගන්න කොමනාවක් තිබුණනේ.
1: හරි.
0: ඒක ලැත්තනමනේ මේ දැස්ස ලොප් වෙලා තින්.
1: ඔයා කොච්චර දේවා ඩ්‍රම්ස් ප්ලේ කරන්න ආසයි කියලා ඩ්‍රම්ස්.
0: ඒක හරි.
1: ඉතින් එක්ස්පර්ට් එකේ.
0: නෑ එක්ස්පර්ට් නෙමෙයි ජාම බේර ගන්න පුළුවන්. එක්ස්පර්ට් වෙන්න ඕනේ නෑනේ.
1: එහෙම නෙමෙයි අනේ මොනා හරි දෙයක් ඉගෙන ගන්න.
0: ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත.
1: මොකකටද සමත්?
0: ඔක්කොම
1: පොඩ පොඩ.
0: මන් ලැද්ද ඒක කරේ.
1: මම මොනාටද සමත්?
0: ඒක. ඒක නම් කියන්න එපා කොහොම අපිට ලැද්ද ඒක.
1: මම සමත්
0: එක. ඒක නම් කියන්න එපා ඔයාට තරනේ අපිට ලැද්ද ඒක. හරිද?
1: මම ඇත්තටම කතා කරන්න. ට්‍රැවල් කරන්න සමත් මම.
0: ට්‍රැවල් කරන්න සමත් වෙන්න ඕනේ නේ. ට්‍රැවල් කරන්න පොඩක් පොඩි පොඩි සල්ලියක් තිබ්බාම සහ දන්නවා දැන් ඔයාම
1: මට
0: ඕනේ වාට ඔයාට වියට් ජෙට් ඔළුවෙන් ගන්නම බෑනේ.
1: ඒකනේ දැන්
0: අලුත්ම ප්ලේන් මම ඒක කියන්න ඕනේ.
1: මම ඊයේ වීඩියෝ එකක් දැක්කා. එක්කෙනෙක් ෂෙයා කරලා තිනවා
0: මේ දසර බාන ලස්සන වියට් ජෙට් එකේ අලුත්ම මේ වීඩියෝස් ටිකක් එළියට ඇවිල්ලා දෙනවා. very nice very nice very nice
1: එකක් නම් සැසෙන්ජ් කෙනෙක් දාපු එකක් ඇතුළෙන් මම දැන් රෙඩි.
0: මුලදීම නම්බර් එක මතක් කරන්නම්. ඔබට වියට් ජෙට් වලින් වියට්නාම් වලට යන්න පුළුවන්. අපි කියන්නේ හොචිමින් හොචිමින් වලට ඔබට යන්න පුළුවන්.
1: හොචිමින් හරි.
0: එතනින් ගියාම ඕස්ට්‍රේලියාවටද ජපානයටද කොරියාවටද අරකටද මේකටද චීනෙටද කොහෙද යන්න බැරි? සිංගප්පූරුවටද කොහොම යන්න පුළුවන් ඈ?
1: හරි ඔකේ.
0: එතනින් යන්න පුළුවන්. අනිත් එක මේ බජට් කියන එයාලයින් කන්සෙප්ට් එක අපේ ඔළුවේ තියෙන හැඩය වෙනස් කරන්න වියජෙට් සූදානම් වෙලා ඉන්නවා.
1: වාව්.
0: බජට් එයාලයින් එකක ඔබ යනකොට ඔබට ගොඩාක් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවානේ. ඇත්තම අවංකෙම කියනවා නම් ඒ ගොඩාක් රෙස්ට්‍රික්ෂන්ස් අයින් කරලා ෆ්ලෙක්සිබල් කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි නිකන් ප්‍රයිසිං ගමුකො කොළඹින් ගිහලා SGN කියලා කියන්නේ ඉතින් ඒගොල්ලන්ගේ එයාපෝර්ට් එක ගැන තමයි SGN කියන නමින් කියන්නේ. SGN මේ මොකද ඒගොල්ලන්ගේ හොචිමින් වල තියෙන එයාපෝර්ට් එක ටාන්සන්නුත් කියන එයාපෝර්ට් එකද?
1: ටාන්සන්නුත්
0: අපේ තියෙන බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල්.
1: මං ඉදා ඒත් කඩනවා.
0: ඒතර ඔස්ට්‍රේලියාව ගියොත් අපි දන්න තුලා මරීන්. අපි දන්නවා මේ එයාපෝර්ට්ස් තියෙනවා.
1: හරි ඔකේ.
0: ඊට පස්සේ චැංගි සිංගප්පූරුවේ. ස්වර්ණ භූමි මැලේසියාව වෙන තිනවාදී වන්න මතකනේ. කොහම හරි ටාන් සන් නුත් ඒ තමයි හොචිමින් වල.
1: ඒ කියන්නේ මෙහෙ කටුනායක වගේ එහෙ තියෙන එක.
0: මෙහෙ බණ්ඩාරනායක වගේ එහෙ තියෙන එක. කටුනායක කියන්නේ ඒක තියෙන ගමනේ.
1: හරි. අපිට පුරුදු එකනේ.
0: මම කියලා තියෙනවා දන්නේ නැති මංගල්ල.
1: හරි.
0: මෙතන කතා කරන්න එපැයි කියලා. දන්නේ නැති මං. දන්නවා නම් විතරයි කියන්නේ. මේක මේ පොඩක් මේ බිස්නස් එක පොඩක් සීරියස් වෙන්න.
1: රයිට්.
0: තේරුණාද?
1: රයිට්.
0: පිස්සුම කෙලිනවා කියලා හැම වෙලාවෙම මේක හරියන්නේ නැහැ මෙතන.
1: හරි.
0: තේරුණා. දැන් බලන්න.
1: වාර
0: තෝරගන්න පුළුවන් ඉකෝ. ඉකෝ ක්ලාස් එක ඉකෝ. ආ? ඉකෝ සෙක්ෂන් එක යනවා. ඔයාට හරිම සහනදායි ගාස්තුවක් එක කිලෝ 7ක් ගෙනියන්න පුළුවන්. අතේ ගෙනියන බෑග් එකේ.
1: ඕකේ.
0: එතකොට ඔයාට චෙක්ඉන් ලගේජස් අපි අතේ අරන් යන්නේ ප්ලේන් එකේ අරන් යන්නේ කියලා දාන එකට පොඩි ගාණක් ගෙවලා ඕන්න තව කිලෝ කීපයක් වැඩි කර ගන්න පුළුවන්. පොඩි ගාණක් ගෙවලා රහම රහ කෑම තෝරගන්න මෙන්න වටයක්ම තියෙනවා. ඒ කෑම වලින් මොනවා හරි හොඳ එකක් තෝරගන්න පුළුවන්. මම හිතන්නේ ෆ්ලයිට් එකේදීත් එහෙම කරන්න පුළුවන් මගේ මතකයේ විදිහට.
1: ඒලා
0: ඕඩර් කරන්න පුළුවන්. ඒගොල්ලන් ඒක ඉක්කෝ. මේක ඩිලක්ස් කියලා එකක් තියෙනවා. කිලෝ 7ක් දෙනවා අතේ ගෙනියන්න. කිලෝ 20ක් දෙනවා චෙක්ඉන් කරන්න. මීල්ලකට සල්ලි ගෙවන්න ඕනේ. හරිද? මීල්ලකට සල්ලි ගෙවන්න. කෑමකට සල්ලි ගෙවන්න ඕනේ. කොෆි ඕටි චිකන් ඔෆිෂල් සල්ලි ගෙවන්න
1: ඕනේ.
0: හරි. ස්කයි බස්. අන්න මේකේ ස්ථාම සාධාරණ ගානක් මේ සාධාරණ ගාන ඇතුලේ ඉස්සරහම සීට් හම් වෙනවා. ඉස්සරහ වලටේ බහින්නත් පුළුවන්. කිලෝ 10ක් හෑන්ඩ් ලගේජ් එකක් ගෙනියන්න පුළුවන්. කිලෝ 30ක චෙක්ඉන් ලගේජ් ගෙනියන්න පුළුවන්. කැමති කෑමක් තෝරගන්න
1: පුළුවන්.
0: ස්කයි බොස් යන්නේ?
1: යා යා යා යා
0: යා. මං කොහොමත් ප්ලෑන් එකක් තියෙනවා 15 16 17 18 මං හිතන අපි වියට්නාම් යයි.
1: Oh my gosh, අර ඉතින් අපිට කලින් කියලා තියෙන මට රෙඩි වෙන්න ඕනේ නැත්තම්.
0: ඔය රෙඩි වෙන්න මොනිෂෝ එක කරන්න. අමතර අපි නම්බර් එකක් දෙන්නම් 0112 400.
1: ඒ ඔබේ අවසාන
0: 01
1: මොනිෂෝ එක. හරි.
0: 0112 444.44 0112 44 නැත්තම් 0112 44 40 44 කොහොමද මතකද
1: අයියා නයි කියනවා නිකන් පැටව
0: 0112 44 40 44
1: ආ ඒක හරි
0: හොඳයි
1: ඔකේ
0: නැත්තම් vietjetair.com සයිට් එක ගිහින් බලන්න
1: අනේ මමත් එනවා දාලනම් යන්න බා
0: 15 20 අතර මේ දාලා
1: තින්නේ
0: මේ දාලා තින්නේ අජස් දාලා තින්නේ අජස් වචනේ තියන්න අජස් වචනේ නම් වචනේ
1: වචනේ තියන්න මටත් දාන්න
0: මං වඩ දැන් වචනේ දුන්නානේ
1: මොකද්ද
0: මෝනින් ෂොක් කරන්න ලෑස්ති මේ
1: දවස් මම ඉන්නෙත් නෑ නමද
0: අවසාන නිවේදනය මං වඩ දෙන්නේ
1: හරි
0: හරිද
1: එච්චරයි ඉතින්
0: මොකද බඩු ටික කොහොමද යන්නේ
1: නෑ බෑ බෑ මට නම් යන්න මෝනි එහෙමනම් කරන්න බා
0: හරි ඉතින්
1: කොහොමද මගේ එක්ස්පීරියන්ස්
0: එක ඉන්නවා ඈ
1: කොහොමද මගේ එක්ස්පීරියන්ස් එක දැන් නැතුව කතා කරන්නේ
0: නෑ ඔයා කතා කරන්න මං කතා කරගන්න ආරක්ෂිතම අඩු වීදම් ගුවන් සේවා 10 අතරත් තියෙනවා මේගොල්ලෝ.
1: නියමයි.
0: ආසියාවේ වටිනාකමින් වැඩිම ගුවන් සේවය. ආසියාවේ හොඳම කැබින් කාර්ය මණ්ඩලය. අපිට දැන් චැලෙන්ජ් වෙලා තියෙන්නේ. හ්ම් හ්ම් හ්ම්. අපේ අයට වඩා හැමෝම හොඳ.
1: රයිට් මේ හෙට සිකුරාද නේද?
0: වියජෙට් එකමයි මට කියන්නේ.
1: හරිද අපි
0: යනවනේ හරිද අපි කතාවනේ
1: අපි යනවා
0: මම යනවා ජාස් යනවා චෑමනුත්ය ඇයි
1: මම
0: ගිලගම් මෙතන නැහැ අපි කියලා සංකල්පය ඇතුළේ ඔය තුන් හතර තැන තමයි
1: ඇයි මං හම්බෙච්ච දැන්
0: මට කනගාටුයි මට කරන්න කිසි දෙයක් නැහැ
1: මම මෙතන වැඩ කරන්නේ මම උපවාසෙ
0: බැරි නම් ඕන එකක් කොහොම මොනා කරත් මෙතන බැරිලා වැටුණත්
1: වැඩ නම් කරන්නේ නැහැ මං
0: වැඩක් කරා නොකරයි ප්‍රශ්නයක් නැහැ ආමේ
1: නැහැ මම
0: වැලන්ටිනෝ වැඩක් තියනවනේ කරන්න
1: මං දන්නේ
0: දැන් කැදල් එක්සිබිෂන් එක යනවනේ කිසි දෙයක් දන්නේ නැහැ ඉතින් දැන් නැති මිනිස්සු කොහොමද ගේන්න ඕනේ
1: එනවා එනවා හෙට අනිද්දා ඉන් අනිද්දා දවස් තුනේ BMI
0: stage එකේ export 20යි 26 කැදල්ල living and style
1: yeah
0: living and style මේකේ ඔබ යන්න ඕන වෙළඳ කුටි ටික මං කියන්නම් ඒ ඔක්කොම වෙළඳ කුටි ආйти Valentino Italy hall A වල 345 69 70 71 86 87 88 නම්බර බලනම් බලනම් යන්නේ නැහැ. නම බලන්න යන්නේ.
1: හරි ඔකේ. අනිත් එක හොඳට පේනවනේ.
0: Valentino Italy. හරිද? Wellness and sustainable med process අපි මේවා ගැන කියලා තියෙනවා. Divan beds කියලා තියෙනවා. Premium pillows කියලා තියෙනවා. Premium bed linen. Wow.
1: අක්කම.
0: ඒ කියන්නේ සම්පූර්ණම නිදි අහනම ලයින් කරගෙන එන්න පුළුවන්.
1: Pillows ද ඔක්කොම ටික තියෙනවා එතන.
0: හැමදාමකෝ හැමදාම කියන්නේ නැනේ. මෙත්තේ experience එක ගන්න. ඔබ හිතන ඇති මෙට් එක ඉතින් ගන්න දෙන experience එක ඔය හැටි මොකෑ. එහෙම කතා කරන්න එපා. මේක නිකම්ම නිකං මහත දෙහෙත මෙට්ටයක් නෙමෙයි. මේක නිකං ස්ක්‍රීන් හයි කරපු උඩින් රෙදිවනපු මෙට්ටයක් නෙවෙයි.
1: හරි.
0: මේක ෆන්ක්ෂනල් මැට්‍රස් එකක්. මේකේ ලෝකේ ඉන්න මේ නිදාගන්න දුක් විඳින 30ක් 40ක් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ සියලුම ප්‍රශ්න wen වශයෙන් උත්තර දීපු මැට්‍රස්. ප්‍රශ්නට උත්තර දීලා තියෙන මෙට්‍රස් ඇඟ පිටත රස්නේ වැඩි ආයට ඇඟ කූල් කරන මෙට්‍රස් ස්ට්‍රෙස් වැඩි ආයට ස්ට්‍රෙස් එක රිලීස් කරන මෙට්‍රස් නෙගටිව් එනර්ජි වැඩිපුර තියන අයගේ නෙගටිව් එනර්ජි එක සීරෝ කරන මෙට්‍රස් කොන්දේ අමාරු තියන අයට ඒකට ගැළපෙන මෙට්‍රස් ආදරය දැන් අඩු වෙලා ආයට ආදරේ වැඩි වෙන මෙට්‍රස් ආදරේ හිතනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි රොමෑන්ස් මෙට්‍රස් එක ගන්න ඒ රොමෑන්ස් මෙට්‍රස් එකේ තියෙන ඇහැට පේන්නේ නැති කැප්සියුල් මිලියන ගාණක් අතුරලා එම පොඩි වෙන සැරේට සුවඳ එනවා. ඔබ ඇඳේ පෙරලෙනකොට සුවඳ විහිදගෙන පෙරලෙනවා.
1: ආ ඔකේ.
0: ඔබට ආදරය ඇති වෙනවා.
1: සුවඳ දැනි.
0: ඔබට සුවඳ දැනි යනවා. මෙට්ටේ කන්න හිතෙනවා ඔබට. අර ඉස්සර අපිට පොඩි කාලේ මකනේ කන්න හිතනවා වගේ සුවඳ මකනේ.
1: ආසිතනවා.
0: මෙට්ටේ හපාගෙන වේනවා. රොමෑන්ස් මැට්‍රස් එක.
1: Valentino Italy. එහෙනම් අපි අනිවාර්යෙන් මේ වීකෙන්ඩ් එකේ කියන්නේ 4-5-6 හෙට අනිද්දා ඉන් අනිද්දා දවස් තුනේ යමු BMI CH එකේ ගිහිල්ලා මේක එක්ස්පීරියන්ස් කරමු. අරවින්ද මම අද යන්න ඕනි කමර්ෂල් බැංක් එකට ගිහිල්ලා අද මම ක්‍රෙඩිට් කාඩ් එක හදා ගන්න ඕනි. මොකද ක්‍රෙඩිට් කාඩ් එකෙන් පුළුවන්කම තියෙන රට රටවල් වලට ගියාට පස්සෙත් මට මේවා කරන්න පුළුවන්.
0: රට රටවල් වල යන කතාව මේක
1: නෑ. මේ
0: මෙතනට දැන් ගිහිල්ලා වට මේ මෙට්‍රස් එකක් ගන්න පුළුවන්. රට රටවල් වල යන කතාව අතාරින්න.
1: ඇයි?
0: කෙරෙන වැඩක් අතාරින්න.
1: අනේ ඒක නම් එහෙම කරන්න නම් එපා. කරන්න කලින් මම මේ කියන්නේ. හොඳින් කියන්නේ. හරි?
0: ඔව්.
1: හොඳින්.
0: මට තේරෙනවා. නමුත් ඒක ඒක ඒක අතාරින්නේ මිසක
1: ඒක ඒක අතාරින්න බෑ.
0: වියදේ ගියා විනස්.
1: දැරුණොත් මේ රස්සා ඔයා ඔක්කොම අතෑරේ. හරි?
0: මේ වියජෙත් ගමනට ඔයාව ගෙනියන්නේ නෑ මිසක්. මේක තේරුම් ගන්න.
1: එනවා.
0: මගේ මේ වචනවල තියෙන බරපතලකම අදහස ගන්න.
1: මට බෑ.
0: ඔය යන්න කමර්ෂල් බැංකුවට ඔයා ක්‍රෙඩිට් කාඩ්යක් හදාගන්නේ කාලේ වෙන් කරන්න. ක්‍රෙඩිට් කාඩ්යක් ගන්න. ඔයාට හොඳ දෙයි ප්ලැටිනම් එකක් හරි දෙයි.
1: යා මම ප්ලැටිනම් එකක් තමයි ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ ප්ලැටිනම්
0: වගේ. ඔයාට ඕන ඕනේව ගන්න බෑ. එතන වලලා ඔයාගේ ආදායම් බලලා ඔයාගේ පරණ රෙකෝඩ්ස් ගත්තේ හරියට ගෙවලා තියනවාද? ඒ ටික බලලා මම ප්ලැටිනම් එක පයින් දෙන්නේ ඔයාට.
1: ප්ලැටිනම් ගෝල්ඩ් නැත්නම් සිල්වර් විදියට ඔයගොල්ලන්ගේ ආදායම අනුව ඔයගොල්ලන්ට ගන්න පුළුවන්කම තියෙනවා ක්‍රෙඩිට් කාඩ්ස්. ක්‍රෙඩිට් කාඩ්ස් ගත්තම තියෙන වාසිය තමයි ඔබට මොන හරි දෙයක් ගන්න හිතෙනවා. අතේ සල්ලි නැහැ. හැබැයි ඔබ ගාව තියෙන අනාගත සල්ලි. ටික ටික හරි නිකන් ඩිසිප්ලින් එකක් හදාගෙන ගෙවාගෙන යන සිස්ටම් එක ඒක හදාගන්න එක තමන්ගේ ඩිසිප්ලින් එක අනුව තමයි ඒක කරගෙන යන්න පුළුවන්. අනිත් එක ක්‍රෙඩිට් කාඩ්යක් තියෙනකොටත් පොඩ කර සල්ලි ගන්න දෙනු
0: කියලා. නැත්නම් අපි සමහර ඒවා තියෙනවා දැන් ගන්න සල්ලි නැහැ. හැබැයි තව මාස 3කින් ওই ඩීල් එක තියෙනවා නම් ගන්න පුළුවන්.
1: හැබැයි
0: ඔබට කමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එක තියෙනවා ඩක්කලා මේකෙන් මේව කළ ගන්නවා. ඉතින් අර මාස 3කින් යන සල්ලියෙන් ක්‍රෙඩිට් කාඩ් එකේ ගණන් ටික බේරලා ගන්න.
1: එච්චරනේ. ඒක ලේසිනේ නේද?
0: ඒක ඔබට කිසිම ඩීල් එකක් මිස් වෙන්නේ නැහැ. ඔබට හොඳ ක්‍රෙඩිට් කාඩ් එකක් හොඳ ලිමිට් එකක් එක හම්බ වුණොත් ඔයාට පුළුවන් වැලන්ටිනෝ ඉටලි ගන්න. ඔයාට පුළුවන් දවසක අපිත් එක්ක යන්න බැරි වුණත් ඉතින් ඔයාගේම සල්ලි වලින් වියට් ජෙට් එක ඒ ටිකට් එකක් බුක් කරගෙන ඔයාගේම සල්ලි වලින් දවසක ඒත් අපි නිවාඩු දුන්නොත් ඔයාට යන්න පුළුවන් වෙයි. යන්න පුළුවන්
1: වෙයි.
0: ඒකක් ගත්තොත් ඔයාට යන්න පුළුවන් වෙයි. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා.
1: කොහොමද මගේ ලයිෆ් එක මෙහෙම කන්ට්‍රෝල් කරන්නේ තව කට්ටියක්?
0: අන්න ඒක තමයි වැඩේ. අන්න ඒකනේ වැඩේ.
1: කිසිසේත් ඉඳ දෙන්නවම ලෑස්ති නැහැ.
0: ඔම තමයි ඉතින් දුප්පත් වෙලා ඉපදුනහම අනෙක් පිළිතු කියන කෙනෙක් නේද?
1: ඒ හින්දා අද්දම ගන්නවා.
0: දුප්පත් වෙලා ඉපදුනහම ඔහොම තමයි.
1: NLB ලොතරැයියක් අද්දම ගන්නවා. අද තියනවානේ ඒගොල්ලගේ ලොතරැයි සෙට් එකක්. මොකද NLB කියලා කියන්නේ දැන් මෙච්චර කාලෙ අපි බැලුවොත් කොච්චර කෝටිපතියෝ බිහි කරලා තියෙන ලොතරැයියක්ද? මේ වගේ ඉන්නවනේද? මම මේ ඉන්නවා වගේ මට ඉන්නවනේද කෝටිපතියෙක් උනාම?
0: ඒකද මම තහන්.
1: මේක තනි කරම මගේ වෙනස්සේ. ඔගොල්ලෝ තාසනම් ඔගොල්ලගේ ලයිෆ්
0: වෙයි වෙයි වෙයි වෙයි වෙනස් වෙයි.
1: චේන්ජ් කරගන්න අනිවාර්යෙන් NLB ලොතරැයි ගන්න. පහුගිය දවස්වල ගොල්ලන්ට සම්මාන හම්බුණා. ඊට පස්සේ කෝටිපතියෝ බිහි කරා. අනිත් එක අපි වියදම් කරන රුපියල් 40 හරි දිනුමක් තිබ්බේ නැහැ කියලත් අපිට නිකන් අර ලොකු වේදනාවක් ගන්න දෙයක් නැහැ.
0: අපේ සභාපතිතුමාවත් හම්බුණා.
1: අනේ ඔව් හරි හොඳයි නේ.
0: අපි NLB ගැන අපි කියන ඒවාට පිස්සු ඇදේ කියලා අපි කිව්වා. ඉතින් එමත් නෑලු
1: එයා කිව්වා.
0: හොඳයි කිව්වා.
1: හොඳයි කිව්වා.
0: හොඳට කරනවා කෝ නේ.
1: හොඳට
0: කරනවා කෝ. ලොතරැයියක් නොගෙන යන්න බෑ කිව්වා.
1: ඒ කියන කියවිල්ල.
0: සභාපතිතුමාටවත් බෑ ලොතරැයියක් නොගෙන හැමදාම ගන්නලා.
1: හැමදාම ෂෝ එක කරා සභාපතිතුමා ලොතරැයි ගන්නවලු. NLB ලොතරැයි ගන්න ඕනේ නේද
0: කියලා.
1: තරන් ඒක දැනෙනාලු. එහෙනම් ඉතින් මෙහෙමයි ඉතින්. ගත්තොත් ඔබ දිනු.
0: මේ එහි ඉන්න අය ගන්නවා ඇති නේද ඉතින්.
1: ඔව් ඒක
0: එහෙමනේ. ඉතින් ඔය දෙනවනේ.
1: ඔව් ඒකනේ.
0: ලොතරැයි පහක්ම ගන්නකොට එක જાතියෙන් පහක්ම ගන්න පහක් කරන් බලන්න. ඒක තමයි අපි ඒක අපි අල්ලගත්ත මෙව්ව එකක්. ප්‍රොබබිලිටි එක අපි අල්ලගෙන තියෙනවා. තාම මොකද කරන්නේ?
1: ඊට පස්සේ අපි මේ Vigo 3 wheel එකක් ගන්න ඕන නේද? මගේ වොයිස් එක ඇත්තට හරියට එන එකක් නෑ. මොකුත් හිතන්නේ මම. Vigo එකක් ගන්න ඕන නේ.
0: Vigo එකක් ගන්න.
1: ඉලෙක්ට්‍රික් එකක්.
0: ඉලෙක්ට්‍රික් එකක් ගන්න ඕනේ. ලාබයිනේ. Vigo electric 3 wheel එකක් ගන්න එක හොඳයි. එකක් ගන්න. ඒක කරන් හිත හදා.
1: කවුරු කවුරු ක්ලච් කියන්න ඕනේ නැහැ මම කරන්නේ මොකද්ද කියලා.
0: කොළ හරියට පොලේ ගැහුවා කියලා. පුටුව තදින් නැද්දා කියලා. දොරවල් හයියෙන් වැහුවා කියලා. වියට්නාම් නම් යන්නේ නැහැ පුතා. හරිද?
1: අනේ මට බෑ.
0: හයියෙන් කෝප්පේ මේස උඩ තිබ්බා කියලා. පෑන විසි කරා කියලා. කොළ ටික එකතු කරලා මෙව හයියෙන් ගැහුවා කියලා.
1: ගෙවල් වල එහෙම.
0: අහක බලාගෙන ෂෝ එක කරා කියලා.
1: අනේ.
0: බිම හීරෙන්න පුටුව ඇද්දා කියලා. අල්මාරිය දොර හරියෙන් වැවුවා කියලා. වියට්නාම් යන්නේ නැහැ පුතා.
1: හරි ගමන් නැහැ.
0: වියට්නාම් යයි. අපිත් එක්කරයි යන්නේ. ඒක කියන්නේ බෑ ඉස්සෙල්ලම.
1: මට ඒක හරි වේදනාකාරී මේකක්. සීරියස්.
0: ඒක තියනවා නේද ක්‍රූරකම අපේ.
1: අනිවාර්යයෙන්.
0: ඒක තමයි අපේ තියෙන්නේ.
1: හරි ගමන් නැහැ. අපි බජාජ් Vigo 3 wheel එක ගැන කතා කරමු. මේක මේ හැමෝම කියනවා ලාභේ වැඩි ලාභේ වැඩි. අපි හොයලා බලුවා. යස් මේකේ ලාභේ වැඩි. හේතුව තමයි කිලෝමීටරයක් දුවන්න
0: රුපියල් 16 දෙන්නේ. අනේ නෑ ඔක කරගෙන 16 නේ 16 උදේ හා 16 උදේ ඔක නේ
1: 16 උදේ මට පුළුවන්
0: ආයි ඔයාට පුළුවන් 16 උදේ වැඩට එන්න කියන්න කියන්න ඉතින් ඉතින් Vigo 3 wheel මාල් ලස්සනයි ඉතින් Vigo 3 wheel මාල් ලස්සනයි ඒක ගන්නකො
1: 1 කිලෝමීටරයි
0: වියට්නාම් ගියාගේ ඒක ගන්න ගන්න ඉක්මනට ගන්න නැතෝ ගණන් යයි මේක
1: කියන්නේ 1 කිලෝමීටරින්
0: එක කිලෝමීටරෙන් නෙමෙයි
1: කිලෝමීටරේ
0: කිලෝමීටරයකට රුපියල් 3යි වියදම දැන් තියෙන ලයිට් බිලට 90
1: යස්
0: ඉතින් ඒක නෙගන්නුනේ
1: ඒකනේ ලාභේ වැඩි කියලා අපි මෙච්චර කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි බැලුවා කොච්චරක් කිලෝමීටරයට ගන්නවද ඔබ හයර් එකක් යනකොට 120යි 120ක් රුපියල් 3යි
0: රුපියල් 3යි 20ක් මයින් කරන්නකො
1: 100ක්ම ලාභ ඕ මයි
0: ගොඩ් එහෙම බිස්නස් තියනවද කියන්නේ රුපියල් 20ක් වේදම් කරලා 100ක් එන බිස්නස් තියනවද කියලා මට කියන්නකෝ.
1: තියනවා නම්
0: කියන්නකෝ. අපි කියන්නකෝ. අපි නිතර ඒ බිස්නස් එක කරන්නේ.
1: මෙහෙන් අතුලා කිලේ එක කරා.
0: 20ක් වේදම් කරාම ඒ කියන්නේ බිස්නස් එකක් කරන මිනිහෙකුට සාමාන්‍ය 25යි 30යි ඒකෙන් ලාභේ
1: තියෙන්නේ.
0: හා ඒ ලාභෙට 30ක්ද කොහෙද ගෙවන්න තියෙනවද ටැක්ස් එකද කොහෙද මේක මොකක්ද?
1: ඒ මේක මාරවා සිනමේ වැඩේ නේද?
0: කියලා වැඩක් නැහැ.
1: වීගෝ එක
0: දැන් කියන්නේ
1: මේ ඔක්කොමත් එක හිතන්නකෝ ඔබ දැන් රජයේ සේවකයෙක් කියලා.
0: කියලා.
1: එහෙම වෙලා ඔබ වීගෝ 3 මිල් එකක් මේ දවස්වල ගන්න ගියොත් ඔබට රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. අපේ ඩේවිඩ් පීරි සෙකන් ඊට අමතරව
0: 125,000ක ඩිස්කවුන්ට් එක.
1: කොච්චර ලොකුද නේ?
0: ඕක අඬලා ගන්න පුළුවන් ඩිස්කවුන්ට් එකක් නන් නෙවෙයි. මං කියන්නම් කොහෙද? නිකන් ඇඬුවා වැළපුණා මේකේ වැඩ කරන අය දැනගත්තා කියලා ඔය ඩිස්කවුන්ට් එක ගන්න බෑ කාටවත්. ඕක ස්පෙෂල්ම ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක්.
1: Yes, okay.
0: ඒ විතරක් නෙමෙයි චෙතක් ඉලෙක්ට්‍රික් මේ ඉලෙක්ට්‍රික් මම ගන්න ඉලෙක්ට්‍රික් ස්කූටර් එකට 160,000ක් අඩු කරලා දෙනවා මේ මාකට් ප්‍රයිස් එකෙන්. බැංගන ප්‍රයිස් එකෙන් 160,000ක් අඩු කරලා දෙනවා
1: ඔබට. Yes.
0: දෙන්නේ රාජසේවකයන්ට දෙන්නේ. මේ වෙනවා සක්‍රීය රාජසේවයේ නියුතු රාජසේවකයෙක් බව ඔබට ඔප්පු කරන්න පුළුවන් නම් එක ලක්ෂ 60,000ක් අඩුවෙන්
1: කණ්ඩායම
0: මොකද කන්නේ මම කතා කරන්නේ මොකක්ද කියන්නේ මගේ ඔළුව මෙයා ගන්න මේ මෙයෝදි ඔළුවනක් කරලා තියෙන වියට්නාම් ගෙනෙන්නේ නැහැ කියලා ඔළුව තනගෙන කුරුවල් වෙලා
1: තියෙන්නේ
0: චෙතක් ස්කූටරක් ඉලෙක්ට්‍රික් ස්කූටරක් ඔබට ගන්න පුළුවන් අපිට ගන්න බෑ අපිට ගන්න බෑ අපි මේ වෙලාවේ සල්ලි අරන් ගෙත් කරන්නේ රාජ්‍ය සේවකයාට විතරයි ඇයි මේ රාජ්‍ය සේවකයන් මෙහෙම සලකන්න ඕනේ ඕනම තැනක හොඳ මිනිස්සු නරක මිනිස්සු ඉන්නවා
1: හරි
0: අපිට තෝරන්න අමාරුයි. මෙයා හොඳයි මෙයා නරකයි සාපේක්ෂයි. එනිසා අපි දෙනවා රාජසේවකයි රාජසේවකයාගේ ජීවන තත්ත්වය තව ටිකක් තව එක අංගලකින් හරි උඩට ඔස්සන්න.
1: Yes yes.
0: එයාටත් එයාගේම කියලා වාහනයක්. එයාගේම කියලා අමතර බිස්නස් එකක් තියෙනවනම්. එයා තවත් හොඳට වැඩ කරයි.
1: හරි.
0: එයා මෙතන වැඩ කරන වෙලාවේ එයාගත්ත ස්කූටරේ දවස ගානේ වීල් එක එළිය දුවනෝ
1: හම්බ
0: කරන්න හම්බ කරන්න මේ අපේ හිත් තව හොඳ වෙනවා අපිට ඊර්ෂ්‍යාව අරක මේක නැතුව යනවා බිස්නස් ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන ඔයගලන්ට අනේ මේ මිනිස්සුත් ඉතින් මේ අපි ගාව එක එක දේවල්ට අප්‍රූල් අර මේ බිස්නස් එකක් කරන්නනේ මේ මහන්සියෙන් උදව් කරන්න ඕනේ ඒ හැංගීම එනවා අතන මේ බජාජ් කරන වැඩේ හොඳ දෙයක් එයා එක අපි හැමෝම නිකන් ගේමකට කතා කරද්දි බජාජ් කරන්නේ නැහැ හොඳ මිනිස්සු ගොඩක් ඉන්නවා රාජසේවේ ඒ මිනිස්සුන් යමක් කරන්න
1: ඕනේ
0: ඉතින් මේකත් හිතට අරගෙන රාජසේවෙන් අනේ අපි එන හැමෝටම හරිම හිනාමුස මොහොනේ හොඳ සේවයක් දෙන්න. ලොකු ලයින් දාන්න එපා. කණ්ඩ ගිහිල්ලා කියලා කියන්න එපා. එයාද නෑ හෙට එන්න. ඒවා කියන්න එපා.
1: එහෙම
0: කරන්න එපා. එහෙම කරාම මේ ගැටන එන්නේ. නැත්තම් එහෙම එකක් නෑ. අපි ඔක්කොම යාළුවෝ මල්ලි. එහෙම ආපු වෙලාවක බලලා ඔව් පුතා මොකද්ද ඔයාලට කරන්න? එන්න පුතා. පුතා මෙතන ඇප්ලිකේෂන් එකේ පොඩි වරදක් තියෙනවා. අපි ඒක මේ තව එකක් මෙන්න මේක ෆිල් කරන්න මම ඔයාලට කියන්න මෙන්න මෙහෙම කරන්න මේක. රයිට්. හරි පුතා. දැන් හරි. දැන් හරි පුතා. අද අවශ්‍ය දවඩ මේක ගන්න පුළුවන්. එහෙම දෙන්න. එහෙම දෙන්න. හරි
1: ඔව් නේ එතකොට
0: තමයි ඉතින් අනේ ඉතින් මොන හරි මේ මිස්ටර් ගිහින් දෙන්න ඕනේ හැබැයි ගන්න එපා ඒවා බ්‍රයිබරි
1: ඔව් ඒවා ගන්න එපා
0: හරි මොන හරි අනේ මිස් කේක් එකක් ගන්න එපා ඒක බ්‍රයිබරි විදිහට තමයි
1: වැටෙන්නේ
0: කවුරු හරි කියලා ෆොටෝ එකක් ගහලා දැම්මොත් එහෙම පළයල්ලා ඔක ඊට පස්සේ වංචා දූෂණ
1: හරි එහෙනම් 9:01
0: අනේ එකයි

0: පිරෙන්න සියත.
1: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011147700.
2: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට CA ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න. අප උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0.11544500.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ. The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් කමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
6: හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 අමතන්න.
4: ඔබත් A-levels අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0.11732000. NIBM The City University, The Place to Be.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
4: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ BB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: උදේන වෙයි විනාඩි 6යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: తాజా టాప్ స్టోరీ.
1: శిష్యత్వ ప్రతిఫలే మత పాసల్ లబాదీమే క్రమవేదే వెనసాక్. శిష్యత్వ ప్రతిఫలే మత పాసల్ లబాదీమే క్రమవేదే ఇదిరేదీ సంశోధనే కరణ బవ రాజే పవసనబా. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවේ සෑම පාසලකටම සමාන පහසුකම් සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇති බවයි.
2: ඉස්සත් ප්‍රතිඵලය මත පාසල් ලබා දීමේ ක්‍රමවේදය. එම නැත්නම් මේ ජාතික පාසල් ජනප්‍රිය පාසල් කියන ඉලක්කයට යන්න වෙන්නේ පාසල් අතර තියෙන පහසුකම් වල අසමානතාවය නිසා. ඒක අමාත්‍යංශය හැටියට අපි රජයේ හැටියට ප්‍රතිපත්තිමය තීන්දුව කියන්නේ සෑම පාසලකටම සමාන පහසුකම් සහ සමාන අවස්ථා ලැබෙන්න ඕනේ. එතකොට මේ පීඩනය කියන එක අවසන් කරන්න පුළුවන් වෙන්නේ. අන්න එදාට අපිට ශිෂ්‍යත්ව විභාගයේ කියන එකේ අවශ්‍යතාවය කියන එක දැනුම මැන බැලෙන එහෙම නැත්නම් කුසලතාවය මැන බැලෙන තරඟයක් නිසා පහසුකම් අත්පත් කර ගැනීමේ තරඟයක් බවට පත්වෙන එකක් නෑ. ඉතින් අපේ ඉලක්කය තියෙන්නේ එතනට.
1: දැන් විදෙස් පුවතක්. ඉන්දුනීසියාව, මැලේසියාව සහ පිලිපීන ඇතුළු රටවල් රැසක ලැව්ගිනි හටගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ ප්‍රදේශ රැසක මිලියනයකට වැඩි පිරිසක් විෂ සහිත දුමාරයට ගොදුරු වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සොසන ආසාදන හේතුවෙන් රෝහල් ගත කර ඇති පිරිස දහසක්. ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ ගුවන් ගමන් වාර කිහිපයක්ද මේ වන විට අත්හිටවා තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: දෑත දෙන්නම් වියට්නාම් ගෙනියන්නේ.
1: මම මේ දවස්වල මම මං ඒව අහන්න සූදානම්
0: නැහැ. වියට්නාම් නම් ගෙනියන්නේ නැහැ. වියට්නාම් ජෙට් එකේ ගෙනියන්න බෑ.
1: ඇයි එහෙම බැරි?
0: ගිහින් හොඳ ආතල් අපි ගන්නවා. නඩුවෙන් අපි ඒකේ යනවා. ස්කයිබොස් යන්න දවස් ගානක් ඉන්නවනේ. 15 16 17 18 19 20
1: කියන්නේ.
0: මට දෙන්න මංගට ෆොටෝ එවන්න.
1: බයිබලේ
0: තියෙනවා සොදොම් සහ ගොමෝරා කියලා නගර දෙකක්. ඔයා වගේ පාප කර්මෙන් පිරිච්ච මිනිස්සු හිටියේ.
1: මම අද ඔප්පුනා ඔයා තමයි එහෙම කියන.
0: දෙවියන් වහන්සේ තීරණය කරනවා මේ නගර දෙක ගින්නෙන් විනාශ කළා දාන්න. හැබැයි මේ ගමේ ඉන්න ලොත් කියලා මිනිස්සෙක් ඉතාම හොඳ මං මගේ.
1: හරි.
0: දෙවියෝ එවනවා දේව දූතයෝ දෙන්නේ ලොත්ව බේරගන්න. ලොත් සහ යාගේ පවුලයාව බේරගන්න. දේව දූතයල කියනවා තව මොහොතකින් මේ මහා නගරය විනාශ වෙලා යනවා. මේක මහා පව්කාර නගරයක්.
1: හරි.
0: නමුත් ඔබ බේරගන්න අපිව දෙවියන් මෙතනට එවලා තිනවා. ඔබ සහ පවුලයාය අපි සමග ඉන්න. හැබැයි කිසිම හේතුවක් උඩ මොන දේ සිද්ධ වෙනවා දැනුණත් ආපහු හැරිලා බලන්න එපා කියලා ඒගොල්ලන්ටත් කියනවා.
1: හරි, ඔකේ.
0: ඒගොල්ලෝ යනවා. දිව්‍ය අහසින් ගිනි ගෙන්දම් මෙවලා නගරේ විනාශ කරනවා. මිනිස්සු කෑ ගහන විලාප තියෙන සද්ද ඇහෙනවා. මේ පාපකාරී මිනිස්සු.
1: හරි.
0: ලොත් ඉස්සරහම බලාගෙන යනවා.
1: හරි, ඔකේ.
0: හැබැයි ලොත්ගේ වයිෆ් හිතෙනවා අනේ මොනවද දන්නේ අපේ ගෙදරට උනේ කියලා බලනවා.
1: ලත්තනම ලොත්
0: ලුණු කණුවක් වෙනවා අය එතනම. ආපහු හෙල්ල බලන්න එපා.
1: හරි. හරි. හරි දි හරි.
0: ලුණු කණුවක්.
1: ලත්තනම ලොප්.
0: වියට්නාම් යන අපිට කියලා කියන්න එපා. ලුණු කණුවක් වෙලා තමයි නතර වෙන්නේ.
1: අනේ මාව නම් දාලයන් හිතන්නවත් දෙපා.
0: තියෙන කොහක කමට ලුණු කණුවක් වෙලා නතර වෙන්නේ.
1: මේ මම වාටි කිව්වනේ මම මේ දවස්වල ප්‍රැක්ටිස් කරන සින්දුව තමයි ඔබ පෑව හසරැල්ල. දවස ගානේ

0: කට නිකන් උණ්ඩු කුච්චේ වගේ කට.
1: ඇත්තට
0: ගෙදර තියෙන ඕනි හොඳ සවුන්ඩ් සිස්ටම් එකක්. ඇත්තටම තියෙනවා. සවුන්ඩ් සිස්ටම් එක හොඳට එකක් තිබුණාට වැඩකුත් නැහැ පොඩක් කියන්න පුළුවන් වෙන පොඩක්. ගායනා කරනවා ඒත් කමන්නේ.
1: හරි.
0: කටේ රැල් බුරුල් යවන්න ඕනේ.
1: හොඳට හපල සින්දු කියන්න ඕනේ.
0: නෑ එහෙම නෑ එහෙම නෑ එහෙම නෑ.
1: මට සුනිල් අංකල් කියලා කියනවා.
0: ඒක ඔයාට සුනිල් අංකල් කියපෑන්නේ නෙමෙයි. ඒක මට සුනිල් අයියා කියපෑ. ඒක නිකන් අනුන්ගේ හාල් ඔයා කියන්නේ යන්න එපා.
1: කියලා දිනව මට. එයා හැමතිස්සෙම කියන එක.
0: නේද? සුනිල්ලාගේ හම්බෙච්ච ලාය මට ඔය මට කිව්වා.
1: ඉතින් මටත් කියලා දිනව.
0: ඔයා නිකන් ඒ වහගෙන ඉඳලා මේ මටත් කිව්වා.
1: ඉතින් මට කියපුවා.
0: අර තේම අනුන්ගේ හාල් කියන්නේ යන්න එපා.
1: මොරටුවේ අපේ මොරටුවේ කට්ටිය.
0: මොරටුවේ උනාට ඕගොල්ලන්ව ගණන් ගත්තේවත් නැහැලු ඔයගොල්ලෝ. ඕගොල්ලෝ මොරටුවට ආපු පිටගංකාරයෝ සෙට් එකලු ඔයගොල්ලෝ.
1: මේ අපි කතා කරමු ඇත්තට වෙලාව යනවා.
0: ඔව් වෙලාව ගියර කමක් නැහැ. මේක මම කියලා මේව කරන් දෙනවා.
1: යස්.
0: ඉතින් හැම සින්දුවම හපලා කියන්නේ. දැන් ඔයා කියන්නේ ඔබ පෑව හසරැල්ල වගේ සින්දුව මේ සුන්ලේ වගේනේ. ඔබ පෑව හසරැල්ල මට පේනවා. එහෙම කියන්නේ නැහැ මේ සින්දුව. මේ සින්දුව ගැන වෙන විදියකට.
1: ඔබ පෑව හසරැල්ල මට පේනවා.
0: නෑ නෑ අර විදිය හොඳ අර විදිය.
1: මේ රුපියල් 2799 ඉඳලා ඔගලට මාදිලි රසක් වෙන් කළා දීලා තිනවා අබාන්ස් ඕඩියෝ. ඉතින් හොඳම කාරණාව තමයි හිතන්නක හිත ගියා ලොකු ස්පීක එකක් ගන්න ඕනි කියලා, පාටි ස්පීක එකක් ගන්න. ඒත් රුපියල් 1500ක් ගෙවලා, මූලික ගෙවීම ගෙවලා ඔගලන්ට ගෙදර අරගෙන යන්න පුළුවන්. ටික ටික ගෙවාගෙන යන්න. ඒ ප්ලෑන් එක හදාගන්න අබාන්ස් එකත් එක්ක අවුරුද්දක වගකීමකුත් හම්බ වෙනවා. යන්න යන්න ෂෝරූම් එකට යන්න. ගිහිලා තෝරගන්න හොඳට සවුන්ඩ්ස් පල්ලා කරලා. ඒක තියෙනනේ ලයිට් සිස්ටම් එකක් තියෙනනේ, LED ලයිට් සිස්ටම් එක, රේඩියෝ එක, මයික් එකක් ඔක්කොම හම්බ වෙනවා.
0: රේඩියෝ තියෙනවා නම් අහන්නේ මේ channel එක තමයි.
1: හරි.
0: මොන channel එක වුණත් මොකක්ද අහන්නේ? අපි ඉන්න channel එක තමයි අහන්න ඕන.
1: හරි, එච්චරයි කතාව.
0: එච්චරයි.
1: හරි.
0: නැත්තම් ගෙදරට වෙලා අබාස් රේඩියෝ සිස්ටම් එක අපි අරගෙන. ඊට පස්සේ අපල්ලක පුළුවන් නේද රේඩියෝ? අපි එහෙමයි මේව
1: කරන්නේ.
0: ආ නිකම් මේ හැම එකක්ම සාකච්ඡා කරලා විසඳන්න බෑ දන්නවනේ.
1: අපි
0: මොකද අපි H15 ගැන අපි H15 ගැන අපි දැන් නම් ලොකුවට කතා කරන්න මේව බලාපොරොත්තුවක් නෑ. මොකද H15 ගැන පොඩි දරුවෝ පවදන්න
1: අනිවාර්යෙන්. yes.
0: අපි මේ බලන්නේ ඔබට මේ data වලට මෙච්චර මේ 4 5000 6000 යන්න සල්ලි ඉතුරු කළා. ඔබේ data වේදම රුපියල් 1199ට අඩු කරන්න. ඒක අපි හරිම සද්භාවයෙන් අපි කරන්නේ. H15 වල apps 15ටම කියලා මං කිව්වේ. මට කියන්න දුන්නා apps 15ටම. ඇයි එහෙම කියන්නේ? ඔය apps 15 තමයි අපි පාවිච්චි කරන්නේ.
1: හරියට හරි.
0: අපි නෙමෙයි මුළු ලෝකෙම වැඩිපුර පාවිච්චි කරන apps 15 තමයි ඔය. ඒ apps 15ටම unlimited data දෙනවා. මේකට සීමාවක් නැහැ නේ unlimited කිව්වම. 1199 මාසික වියදම. වැඩිපුර GB 35කුත් හම් වෙනවා. රුපියල් 100ක free load එකකුත් හම් වෙනවා.
1: හරි.
0: සල්ලි ගෙවුවට පස්සේ මේක මාසයක් යනකම් මේක කැපෙන්නේ නැහැ කොහොමද? ඊළඟ 1199 ගොම ආයි active වෙනවා. ඔන්න ඔහොමයි වැඩේ කරන්නේ. ඕකෙන් තමයි ඔබ YouTube යන්නේ. ඕකෙන් තමයි ChatGPT යන්නේ. ඕකෙන් තමයි Gemini වලට යන්නේ. ඕකෙන් තමයි TikTok බලන්නේ. ඊට පස්සේ
1: ඔක්කොම
0: දන්න කියන app සේරම වගේ මේ 15 ඇතුලේ කව වෙනවා කියලා ඔබ දැනටම දන්නවා. ඉතින් මේකේ මොනවද අපිට කියන්න තියෙන්නේ?
1: දාගන්න.
0: ළඟමින නියෝජිතය හැමෙලා දාගන්න. ආශි නියෝජිතය ඉන්නවනේ හැමතැනම.
1: අරවින්ද අපි ගෙදර පොඩි හැම දෙයක්ම අපි සෙලිබ්‍රේට් කරනවා. ඉතින් හැම දවසක්ම අපේ ගෙදර හොඳ බටර් කේක් එකක් හදන දවසක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් වෙනදාට තිබ්බා අපිට ඔය බටර් දානකොට චුට්ටක් අත බුරුලෙන් දාන්නේ අපි බටර් ඉස්සර. හරිද? හැබැයි දැන් අත දිගැරලා අපිට දාන්න පුළුවන් වෙලා තියෙනවා පැල්වත්ත බටර් නිසා. මාකට් එකේ මම පොඩි සංසන්දනයක් ගියා. මට එතකොට දැක්ක දේ තමයි හරිම සාධාරණ ගානට අඩුම ප්‍රයිස් එකට අපිට පැල්වත්ත බටර් ගන්න පුළුවන් ලංකාවේ ඇතුළේ නිෂ්පාදන කටයුත්ත කරන නිසා. දැන් ඒක අලුත් වෙලා, ඒකේ පැකේජින් වෙනස් වෙලා, ඔයගලන්ට අඳුන ගන්න තව ලේසි වෙලා අලුත්ම මුහුණුවරකින් පැල්වත්ත බටර් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවනේ ಜಾති තුනක් ගැන අපි කතා කරනවා. සෝල්ටඩ්, අන්සෝල්ටඩ් සහ ගාලික් එක. සෝල්ටඩ් එක බ්ලූ පාට. ඒක නිල් පාට බෝ එකකින් තියෙන්නේ. රතු පාට බෝ එකකින් අන්සෝල්ටඩ්. ඊට පස්සේ දම්පඩ බෝ එකකින් ගාලික් එක තියෙනවා. ඉතින් ගෙදර ගිහලා ට්‍රයි කරලා බලන්න. හරිම ක්‍රීමි බටර් එකක් තමයි පැල්වත්ත බටර් කියලා කියන්නේ. ටේස්ටි.
0: ඔයා දන්නවද දැන්?
1: මොකද්ද?
0: ඔයාට මතක තියෙන පාටවල් කියන බලන්න වයර් වලට. ඔව්, ඉලෙක්ට්‍රික් වයර්.
1: රතු
0: වයර් මතක.
1: සුදු
0: මතකයි. හා.
1: සුදු? හා, සුදු තියෙනවා.
0: සුදු.
1: ඒ වයර් නේ.
0: වැඩිම මොනවා?

0: ඕනම පාටක වෙන මේ වත්ත වතේම මොක
1: කලු
0: කලු කලු කියන්නේ වයර් ලිපේ දාලාද කලු කියන්නේ
1: ඒ කියන්නේ
0: වයර් වල එළිය කවරේ පාට මොනවද දැකලා තියෙන්නේ
1: අපෝ කලු දැකලා තියෙනවා සුදු දැකලා තියෙනවා දැන් මේ මෙතනක් තියෙන්නේ කලු ඊට පස්සේ තව මොනවද ගොඩක් කලු සිලින් මම දැකලා තියෙනවා
0: වැඩියෙන්ම දැකලා තියෙන්නේ අලු වෙලා යන්නේ බෑ
1: අලු අලු අලු
0: අලු තමයි වැඩියෙන්ම අපේ ලොකු අර 2කෝ 3කෝ කියලා ඔය දකින්න ඕනේ අපි දකින්නේ ඒව තමයි වයර් දකින්නේ ඔයා දන්නවද ගිනි පැතිරෙන්නේ නැති වයරක දැන් විකුණන්න බෑ අලු පාටින් කියලා මේ ෆයර් ගාඩ් කියන කන්සෙප්ට් එක ලංකාවට අඳුන්වලා දුන්නේ 2005 ACL cables
1: හා right okay
0: ACL වයර් තමයි 2005 අඳුන්වලා දුන්නේ
1: හරි
0: ඒගොල්ල මේක අඳුනලා දුන්නාට පස්සේ මිනිස්සුන්ටත් ඕන තරම් උදාහරණ තියෙනවා මේ පොඩි තැනකින් පටන් ගත්ත ගින්න. ඇයි මේක තියෙන්නේ ප්ලාස්ටික් වගේ PVC ආවරණයක් නෙවෙයි අලු පාට හරි මොන පාට හරි යන්නේ.
1: හරි.
0: ඔය වයරක දිගේ ඇවිල්ලා ගිහිල්ලා ගින්න පටන් ගත්ත ගින්නට වඩා ලොකු විනාශයක් පස්සේ වෙලා තියෙනවා. පොඩි කාලේ ඔයා shopping bag කුණු කරලා අල්ලන් ඉඳලා තියෙනවා.
1: ආ තියෙනවා.
0: ගින්දරට අල්ලලා. කොහොමද ඇවිලුනම්? කෑ ගහගෙන ගිනි ගන්නවා. ඒ වගේද PVC එහෙම වේගින් ගිනි ගන්නවා.
1: හරි.
0: ඉතින් ඒ තත්ත්වය ඊටාම හැසඩස් නිසා තමයි 2005 දී ෆයර් ගාඩ් කන්සෙප්ට් එක ACL අඳුනලා දෙන්නේ. ඒක ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රිසිටි කියන ඉන්ඩස්ට්‍රියක් විදිහට ගත්තොත් එමේ ඒකෙ වෙච්ච මහ විශාල පෙරලියක් නේ. يعني තව දුරටත් මොන ක්‍රමෙන් ගිනි පැතිරුණත් වයරකේ ප්ලාස්ටික් ආවරණය දිගේ ගිහිල්ලා නම් ගිනි පැතිරෙන්නේ නැහැ.
1: ඒ විශ්වාසය ඒක මරු.
0: ඉතින් ඒක ගිනි අරම්ම බලන්න ඕනේ මේවයි තරම හොඳේ. ඒ කියන්නේ මේ ආරක්ෂාව කොච්චර වටිනවද කියන එක දන්නේ ඒ වගේ අනපේක්ෂිත ගින්නකට මූණ දීපු මිනිස්සෙක්. අපි ඔය හිතාගෙන චිත්‍රපටිය වල දකින්න ගිනිනේ මේ ඇත්තටම ඇවිල්ලාම ගිනි ඇවිල්ලා පුදුම ඇවිල්ලා නැවිලින්නේ.
1: ඕ ඒක හරි.
0: බිත්ති ඇස්බෙස්ටස් සරක මේක පපඩංසේ ඇවිලෙන්නේ. පපඩං වගේ ඇවිලෙන්නේ මතක තියාගන්න. S2න් දැකලා තියෙන එකක් දෙකක් විතර මං ජීවිත කාලෙ මෙහෙම ඇවිලෙන්නේ දියා. එහෙම ඇවිලෙන්න පුළුවන්ද කියලා හිතෙනවා. ඉතින් ඒ කොහම වුණත් ACL ෆයර් ගාඩ් වයර් එක පත්තු වුණාම කියන්නක මොනවාරි එවෙලෙම නිවෙනවා.
1: ආ ඕකේ.
0: ඒක දිගේ ආවරණේ දිගේ
1: යන්නේ නැහැ.
0: පැතිරෙන්නේ නැහැ. ගිනි පැතිරෙන එක නතර කරන තමයි ෆයර් ගාඩ් කේබල් එක අඳුනලා දුන්නේ. මේ පෙරලිය නිසා ඉන්ඩස්ට්‍රි අනිත් අය මහ විශාල අභියෝගයකට මෝඩ දුන්නා. මොකද්ද බොලේ මේ ACL කරපු වැඩෙන් අපිට වැලේ වැල් වයර් නෙමෙයි වැල් නැති වෙන මට්ටමක් තියෙනවා. ඊට පස්සේ එක එක්කෙනා මේක එක එක නම් වලින් එක එක විදිහට ගෙනාවා. හැබැයි ඔය අතර සමහර අය බොරුත් කරා. සමහර අය බොරු කළා.
1: හරි.
0: ඒවා ෆයර් ගාඩ් නෙමෙයි සමහර අය ගේවා.
1: නිකන් වචන විතරයි තියෙන්නේ නම විතරයි.
0: වචන දාලා අර ACL එකට ගැලවෙන්න ගිය මාකට් එක අල්ලන්න ඉන්න දඟ දැම්මා.
1: කොච්චර වැරදිද නේ.
0: දැන් ඔයා දන්නවද? මීට පස්සේ සාමාන්‍ය වයරයකට ෆයර් ගාඩ් කියලා ස්ටිකර් ගහලා විකුණන්න බෑ. දැන් වයරක දම් පාටයි.
1: හා හා ඕකේ.
0: දැන් ෆයර් ගාඩ් කියලා කවුරුර කිව්වොත් එම වයරක දම් පාට වෙන්න ඕනේ. දම් පාට වෙන්න ඕනේ. කවුද මේක ප්‍රෝග්‍රාමියා?
1: ACL
0: cables. දැන් තියෙන වයරකට බුරු ස්ටිකර් අලවලා එවන්න බෑ. ඒ වයරක ෆයර් ගාඩ් නම් දම් පාටෙන්මයි හදන්න ඕනේ. ACL එකට ප්‍රශ්නයක් නැහැ. ACL එක කොහොමත් ඒ වයරක වෙනමනේ හැදුවේ. ඒගොල්ලන් තියෙන පාට මාරුකාන විතරයි.
1: විතරයි නේ.
0: හරිම ලේසි. ඉතින් ඒගොල්ලන්ට මේ වයරකට SLS සහතිකය තියෙනවා. අනිත් එක මේකේ ක්වොලිටි එකටයි මේකේ මිලටයි කාටවත් සම කරන්න සම වෙන්න හිතන්න බෑ. ටෙක්නොලොජි එකේ හොඳම කෑල්ල මේකවල අල්ලලා තියෙන්නේ. ඉතින්
1: අපි හිතන්න ඕනේ ආරක්ෂාව ගැන අංක 1ට නේ. ඒකට අපි පුරුදු වෙන්න ඕනි. ඉතින් ඊට පස්සේ නම් ඔන්න අපිට තියෙනවා හොඳ උත්තරයක්.
0: මේක ගැන අපි තව ඉස්සරහදි කතා කරමු.
1: හරි.
0: ඉන්ඩස්ට්‍රි කොහොමද ඒගොල්ලෝ ආපු දුර ගැන?
1: හරි.
0: ඒගොල්ලන්ගේ සමහර ලස්සන මතක ගැන
1: හරි අලුත් සුවාගැනීම් ගැන
0: අලුත් සුවාගැනීම් ගැන වගේ අපිට කතා කරන්න පුළුවන්. ඔබ දැනට ගන්න ඕනේ මෙන්න මේ දැනුම. ෆයර් ගාඩ් වයර් එකක් දම් පාට වෙන්න ඕනේ.
1: රයිට් ඕකේ. ඉතින්
0: දම් පාට ACL ෆයර් ගාඩ් වයර් එකක් ගත්තනම් මේ ඉලෙක්ට්‍රිකල් ගිනි පැතිරෙන්නේ නැහැ කියන එකට ඔබට ලොකු සහතිකයක් දුන්නා හා සමානයි. මේවා අපි ගන්න චාන්ස් නෙමෙයි. අපි නෝමල් වයර් දාලා බලමුකෝ මොකද වෙන්නේ කියලා.
1: නෑ.
0: මිනිස්සු ගන්න අවදානම් තියෙනවා. ඒ වගේ අර අහංකාර අවදානම් අපි ගන්නෙ නෑ. මහන්සිලා හදන ගේදොර, මහන්සිලා හදන බිල්ඩින් එක, පිට ඇතුළේ යන්නේ වයර්.
1: ඒකනි ෆැක්ටරි එකක් වෙන්න පුළුවන් ඔබට තියෙන්නේ හිතන්නකෝ.
0: පෞගේ දවස්වල ගිනි නිසා වෙච්ච දේවල් ආරංචි ඇති නේද? තාමත් අර හෙල්මට් ෆැක්ටරි ගැන කතා කරනවා. පොඩි තැනකින් පටන් ගත්ත එක පැතුරුණු පැතිරිල්ල උන්දි. ඉතින් මේවත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා. කරගෙන යන වැඩකට දැන් නම් ඉතින් ගෙවල් වල තියෙන බිත්ති වල වයර ඇදලා ඔවා දාන්න බැරි බව ඇත්ත.
1: හරි.
0: අලුතෙන් කරන හැම වෙලාවෙම මතක තියාගන්න. දම්පාට ACL ෆයර් ගාඩ් වයර එක මතක ඇතුව දාන්න. ඔය ඉලෙක්ට්‍රිෂියන් ල හැම ඔය පාරිභෝගිකයන්ට හැම කියන්නේ එක. පාරිභෝගිකයා ඉන්න බෑ. ඔබලත් හම්බ කරගන්න.
1: නේද?
0: යා හොඳින් හිටියොත් ඔබත් හොඳින්.
1: ඇත්ත ඇත්ත.
0: හොඳ දේ කියලා දෙන්න ඕන අපි කාට වුණත්. ඒකට වගකීමක් ඉලෙක්ට්‍රිෂියන් ලගේ පැත්තට
1: තියෙනවා.
0: අනිවාර්යෙන් එනවා.

0: හිත පිරෙන්න සියත.
1: Brand new උනත් registered උනත් three wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Three wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
2: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
3: Avans එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: Avans ticket ticket
5: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනේ.
6: මොකක් හරි නෙවෙයි. 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි.
7: නඩත්තුවත් අඩුයි. වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන David Pierce Motor Company Private Limited
8: වෙත. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදවු. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් ටැන් වෙළඳපොලේ.
10: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
11: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444 සීත හදවත් දිනු හිතවත්කම
12: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට
13: එන්න. ඔබ A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132000 NIBM The City University The place to be.
14: David Pierce Automobiles within GWM Hybrid Ha. Plug-in Hybrid SUV Madhili Rasak. Haval H6, Haval GT. Tank 300 Ha, Tank 500 Ratha. Then Union Place he GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0.1 Hatai, 888 Hayasi Hatahaya.

0: ஆஃபீஸ் பிரீமியம் இன்வெர்டர் ஏர் கண்டிஷனர் ரூபியல் 179,999 சீட்டர் ஸ்மார்ட் வைஃபை ஃபாஸ்ட் கூலிங் சமக
1: විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
5: දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත.
6: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
7: වෙත. ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.

0: කෙන්ටක මාර බිසිවෙන්න යන්න දැන් වැලන්ටින ඉටලි බලන්න එතන බමයිසේචන්න ඕනේ. ඊට පස්සේ ලොකු පුතා වරන් එන්නේ NSBM හරිත සරසවියට යන්න ඕන.
1: හරි ඕකේ.
0: ඒවල් කරපු ලොකු පුතාමගේ එම්පුතෙක් නෑ. නමුත් ඔගුලන්ට කරන්න තියෙන වැඩ මම මේ මතක් කරන්න ඔගුලන්ට අමතක නෝනේ.
1: අද මට කාගිල්ස් යන්න වෙනවා. සැප්තැම්බර් 3 දක්වා පමණයි මේ ඩිස්කවුන්ට් එක තියෙන්නේ, මේ ලිස්ට් එක තියෙන්නේ.
0: ඕ මයි ගොඩ්. අද සැප්තැම්බර් 3.
1: අද මම යන්නුනි කාගෙල. සිතන්නු ගෞරවින්ද මට තියෙන වැඩ.
0: ඔක්තෝබර් නොවැම්බර් ඩිසෙම්බර් 2026 ඉවරයි. මේ පෙරේදා පටන් ගත්තේ 2026.
1: මේ අවුරුද්දේ මං හැදෙනවා.
0: හැදෙන්න ලා නැහැ අවුරුද්ද ඉවරයිනේ.
1: බල්ලුගේ
0: 27 තමයි හැදෙන්නේ.
1: ඒකනේ නේ. හරි අද කාගීල්ස් යන්න මේ ඩිස්කවුන්ට් එක ඕගලන්ට මේ විදිහටම ගන්න පුළුවන්කම තියෙනවා. කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් පොල් තෙල් ගන්නකොට රුපියල් 490ක ඉතිරියක් ඔබට හම්බ වෙනවා. ග්‍රෑම් 450 සොසේජස් පැකට් එකෙන් රුපියල් 250ක ඉතිරියක් තියෙනවා. ඊට පස්සේ සෝයා ග්‍රෑම් 90 පැක් එක ගන්නකොට රුපියල් 45ක ඉතිරියක්. චූටි දෙයට උනත් දැනෙන ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. පෙප්සි වලට, තේකොළ වලට, ටූත් පේස්ට් වලට, රෙදි සෝදන කුඩු, චීස් ද, පැස්ටා ද, බිස්කට් ද, රොටි ද, ඊට පස්සේ මයෝනීස් ද, ජම්බු පීනට් ද, ජෙලි, අයිස්ක්‍රීම්, ජෑම්, ෂැම්පු, කොමාරිකා පානය, මේ හැම දෙයකටම දැනෙන ලොකු ඩිස්කවුන්ට්.
0: කොමාරිකා පානය.
1: පානය කරව.
0: මම හරි ආසයි ඒක හොඳ කෝල් කලබන කොමාරිකා පානය.
1: කෑලි හැපෙනකොට එක ආර ෂොක් නේ. ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් ගොඩක් කට්ටිය එක බොනවා. මමත් ගෑස්ට්‍රයිටිස් ඉඳ තමයි ස්ටාර්ට් කරේ එක බොන්න. මට ඒ වෙලාවේ මාරු
0: වන්නම් බිව රහින්ද
1: මට ගෑස්ට්‍රයිටිස් ඇවිල්ලා දවසක් කිව්වා මගේ යාළුවෝ කොමාරිකා අනේ තිස්තර කොමාරිකා පානය දෙන්නලේ. මං ටක් ගාලා මේක විවා මට ටිකක් පොඩි නිකන් සනීපයක් ආවා ඇඟට. කූල් වෙලා ගියා මාව.
0: ඒ වුණාට වියට්නාම් එකක් යන්නේ නැහැ අපි. කොමාරිකා පානය බිව්වා වෙන්න පුළුවන්. වියට්නාම් යන්නේ නේ. යන්නේ අර දෙන්න තුන් දෙනා විතරයි යන්නේ.
1: සාග පොපියන කඳුළු බින්දු වාට පේනවා ධර්මේන්ද?
0: මට පේන්නේ.
1: ඔය ඒව පේන්නේ නැහැ. ඒව
0: පේන්නේ. මට පේන්නේ. මට පේන්නේ.
1: LLC ගැන අපි මොකක් හරි විශේෂ ආරංචියක් කියවන්නේද?
0: අපි ඇයි LLC අපි කියවන්නේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැන කියවන්නේ?
1: ස්පීඩ් ඩ්‍රාෆ්ට්. Yes.
0: මේවා ඉතින් දැනගෙන ඉන්න ඕනේ වා.
1: ස්පීඩ් ඩ්‍රාෆ්ට්. අදිසි වෙලාවක නේද සල්ලි එහෙම උමනාවක් තියනවා නම් දැනගෙන
0: අපි හිතමු නිකන් අපි නිකන් හිතමු බිස්නස් එක පැත්තෙන් හිතමුකෝ අපි. අපි අධ්‍යාපනය පරි මොන හරි වගේ පැත්තකින් දා අපි කතා කරේ. දැන් ඔන ඕඩර් එකක් ලැබිලා තියෙනවා නේද? පෞගේ දවස්වල බිස්නස් වල සල්ලි නේද කෑෂ් ෆ්ලෝ එක පොඩ්ඩක් අඩුයි. එහෙම වෙන දවස්
1: තියෙනවා. ඔව් අනිවාර්යෙන්.
0: බිස්නස් වල අප්ස් ඇන්ඩ් ඩවුන්ස් කියන එක
1: නෝමල්ස්.
0: ඔව් එක රෝලර් කෝස්ටර් රයිඩ් එකක්. හඩාගෙන පල්ලෙහාට එනවා. දූනටම යනවා. ඔක පාටම අනපේක්ෂිත ට්විස්ට් එකක් එනවා. මොනවා වුණත් කමන්නේ කෑෂ් ෆ්ලෝ එක පොඩ්ඩක් එහෙම හේ වුණොත් ඩිස්රප්ට් වුණොත් අපිට මේක දැනෙනවා. දැන් කොහොමද මේ අපිට දැන් සතියක දෙකක විතර පොඩි කෑල්ලක් පැනගන්න මේ
1: තියෙනවා.
0: එහෙම කිව්වට නිකන් පැනගන්න තියෙන්නේ සතිය දෙක වෙන්න පුළුවන්. නමුත් කොහොමද පනින්නේ කෑල්ල?
1: මේ වෙලාවෙම නෝ ඔන්න සේවකයන්ගේ වැටුප් ගෙවන්න වගේ වැඩකුත්.
0: ඔක්කොම එහෙමනේ.
1: ඔව්.
0: ඒ කියන්නේ බැඩියෙන්ම කරදරකාරී දේවල්ම දේවල් එන්නෙම
1: හරි
0: උප්පරිම අනපේක්ෂිත වෙලාවෙදි කියලා තමයි මම
1: අහලා
0: තියෙන්නේ. සර්ප්‍රයිස් කියලා එන්නේ. දැන් මේලට බැංකු ලෝන් මොන ප්‍රොසෙස් එකක්ද? වඩා හොඳ නැද්ද කලින්ම හිතලා සොලූෂන් එකක් අරගෙන තියෙන එක? ඕනම කෙනෙකුට ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ගන්න පුළුවන්. පොඩි පොඩි දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒක අරගෙන තිබ්බා කියලා කන්වෙන්ෂනල් ලෝන් එකක් වගේ හැම මාසෙම ගාණ ගෙවන්න ඕනේ නැහැ. ඔබ ගෙවන්න ඕනේ ඒ අනුමත වෙලා තියෙන ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකෙන් සල්ලි ඇද්දොත් විතරයි. හිතන්නකෝ සමහරලාට ඔබ LLC ෆයිනෑන්ස් එකට ගිහිල්ලා මිලියන 10ක ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් අප්‍රූව් වෙලා තියෙනවා. ඔබට අවශ්‍ය නම් ඔබ එකකින් කීයක් හරි ගන්නවා.
1: හරි.
0: මිලියන 2ක් හරි 3ක් හරි 10ම හරි ගන්නවා. ඒ ගත්ත ගානට විතරයි ආ පොලියක්
1: ගෙවන්න වෙන්නේ.
0: හිතන්නකෝ ඒක පියෙව්වා. ආයි දැන් ගත්තේ නෑ ළඟදී. කිසිම දෙයක් ගෙවන්න ඕනේ නැහැ. නමුත් හදිස්සියක් වුණොත් දුවලා ගිහිල්ලා ඒ සල්ලි වලින් කෑල්ලක් අරන් එන්න පුළුවන්. හදිස්සියක් වුණොත් ගන්න. ඒ
1: කියන්නේ ඒක ෂුවර් එකට ඔබට ගන්න එතන
0: තියෙනවා. ඒක තියෙනවා. ඒක නිකන් ආරක්ෂාවට හම්බෙච්ච යන්ත්‍රයක් වගේ ඒක තියෙනවා. ඩක් ගාලා ඒක අරන් එන්න තියෙනවා. ඒක නිකන් ඔබේ බිස්නස් එකේ හදිස්සි අවශ්‍යතාවයකට තියෙන සිකියුරිටි එකක් වගේ.
1: කොච්චර සැනසෙල්ලක්ද නේ හිතට.
0: ඔබ දන්නවා ඔක්කොම ගල්ලා බැරි වුණොත් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකේ සල්ලි කොහොමත් අප්‍රූව් වෙලා තියෙන්නේ. ඔක්කොම ගල්ලා හරගිය නැත්නම් එතනින් ගාන අරගෙන මේ මැච් එක ගහ ගන්නවා කියලා.
1: කවුද මේ වැඩේ කරන්නේ? LOLC finance.
0: LOLC finance ඉගෙන ගන්න. හරිද? ගන්න, ගෙවන්න, ආයෙත් ගන්න. ගන්න, ගෙවන්න, ආයෙත් ගන්න. කලින්ම ගිහිල්ලා approve කරලා තියාගන්න. ඕනම දෙයකට. දැන් ඔබට කිසිම දෙයකට සල්ලි මේ වෙලාවේ ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්.
1: හරි.
0: නමුත් ඉතින් මොකද වෙන්නේ? LOLC finance එකට ගිහිල්ලා speed draft එකකට approval එකක් අරගෙන ඒ ගාන plan කරලා ඒක ready කරලා තියාගන්න. මොකක් හරි රෝමයක් කරකුණොත් ඒකෙන් ගන්න. ගන්න, ගෙවන්න, ආයෙ ගන්න. LOLC finance speed draft.
1: ඔගොල්ලෝ තව විශේෂ තැනකට යන්න ඕනි. මං හිතනවා ජීවිතේ එක වතාවක් හරි ඔබ යන්න ඕනි තැනක් කියලා. ඒ තමයි ඇලුමෙක්ස් එකේ තියෙන එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට. මොකද එහෙම කියන්නේ, අපි සමහරක් දේවල් ගැන දන්නේ නැහැ. දැන් අපි ගෙවල් දොරවල් හදනවා, හැමදේම කරනවා, යාළුවෝ සමහරවිට ඔබේ යාළුවෙක් ගෙයක් දොරක් හදන කෙනෙක් වෙන්න ඇති. යාළුවත් එක පොඩ්ඩක් යන්න. මොකද අලුත් අයිඩියාස් ගොඩක් ගන්න පුළුවන් තැන තමයි මේ ඇලුමෙක්ස් එකෙන් හදලා තියෙන එක්ස්පීරියන්ස් සෙන්ටර් එක. එතන නැති දෙයක් නැති තරම්. ස්ලයිඩින් ඩෝස් දාද්දි, ෆෝල්ඩින් ඩෝස් දාද්දි, එක එක දේවල්. තව මොනවද අරවින් දෙවට අපිට කියන්න තියෙන්නේ? ස්ලයිඩින් ඩෝස් විතරයි මම ටිකක් දන්නේ. ඇලුමිනියම් වලින් අපිට දාන්න
0: පුළුවන් ස්ලයිඩින්, ෆෝල්ඩින්,
1: ෆෝල්ඩින්,
0: ස්ලයිඩින්,
1: ස්ලයිඩින්,
0: ෆෝල්ඩින්,
1: ස්ලයිඩින්.
0: ඔව්. සා ෆෝල්ඩින්.
1: ෆෝල්ඩින්. දැක්කනේ අපි දන්නෙත් එච්ච. හැබැයි ඕගොල්ලෝ ගියොත් මේ ඇලුමික්ස් එකේ එක්ස්පීරියන්ස්.
0: ඇලුමික්ස් නෙමෙයි. ඇලුමික්ස්.
1: ඇලුමික්ස් එකේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගොඩාක් දේවල් ගැන විස්තර දැනගන්න පුළුවන්. තව මොනවාද මේක දවස් හතේ.
0: හා. ස්ලයිඩින්.
1: මොකද ඉතින් කිව්වා? ෆෝල්ඩින්.
0: බලනකොට බලන අපේ තත්ත්වය. ඕන් උත්තරයි දන්නේ.
1: යස් අන්න ඒක වැඩි දියුණු කරන්න තමයි ඇලුමෙක්ස් එකට ඕනි වෙලා තියෙන්නේ. සතියේ දවස් 7ෙම විවෘත කරලා තියෙනවා. සතියේ දවස්වල උදේ 9 ඉඳන් රෑ 8 වෙනකල් විවෘත කරලා තියෙනවා. වීකෙන්ඩ්ස් වල උදේ 9 ඉඳලා හවස 6 වෙනකල් විවෘත කරලා තියෙනවා. එතනට ගියොතින් අපි අර මේ දවස්වල කතා කරන ඇලුමෙක්ස් එකේ අලුත්ම ප්‍රොඩක්ට් එක තියෙන්නේ අර මොස්කිටෝ මෙෂ් එක. ඒ ගැනත් විස්තර ඔයගලන්ට දැනගන්න පුළුවන්. ගෙදරට මදුරුව වෙන ප්‍රශ්නෙට හොඳම විසඳුම අරගෙන ඇවිල්ලා තියෙනවා ඇලුමෙක්ස් එක. වැඩි විස්තර දැනගන්න මම නම්බර් එකකුත් දෙන්නම්. 0766 995. මං ආයි කියන දාරින් දෙක චුට වැරදෙන. 0766 985 2949. 0766 985 2949 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. සෝ
0: මට හම්බුණා ස්ලයිඩින් ෆෝල්ඩින් වලට අමතරව
1: මාප
0: හෙට කියන්න.
1: තව එකක් කියන්න මට නිකන් දැනග.
0: රෝලර් කැරේජ් සිස්ටම්.
1: ආ.
0: ලීනියර් රේල්.
1: ලීනියර් රේල් කියන්නේ
0: ලීනියර්. ලීනියර් කියන්නේ මොකද? ලීනියර් කියන්නේ හරි.
1: අපි හෙට කතා කරමු.
0: හින්ජස්, කෝනර් බ්‍රැකට්ස්, ටී නට්ස් ඇන්ඩ් ලොකින් හෑන්ඩල්ස්. ස්ලයිඩින් ඇන්ඩ් ෆෝල්ඩින්. ආ you know.
1: කොච්චර දේවල් තියෙනවද? කොට දැන් අපි ප්‍රයිම් ගෲප් එක ගැන අද කඩවත ප්‍රොජෙක්ට් එක ගැනද කතා කරන්න
0: අවශ්‍ය? කඩවත ගැනද කතා කරන්න? මොකද කඩවත ප්‍රොජෙක්ට් ඉවරද? නෑ. කඩවත ප්‍රොජෙක්ට් එක ආරම්භක අවස්ථාවේ තියෙන්නේ. ප්‍රොපර්ටි වලට අපි එන්ටර් වෙන්නේ
1: ආරම්භක අවස්ථාවේ.
0: ඇට් ද බිගිනින්. කොතනද? ඇට් ද බිගිනින්.
1: ශ්‍රියා.
0: බට් ඕල්සෝ කැන්. ඇට් ද බිගිනින් බට් ඕල්සෝ කැන්. හරිද? ඇට් ද බිගිනින් බට් ඕල්සෝ කැන් එකේ ආපුවම මොකක්ද තියෙන වාසිය?
1: ගානේ තමයි වාසිය තියෙන්නේ.
0: මූලිකව හඳුන්වා දෙන ගාන නෙවෙයි මේක හදාගෙන ගිහලා අවුරුදු 4-5ක් යනකොට එන ගාන. අනිවාර්යෙන් දෙගුණ වෙනවා. මුලදී අරගන්න තියාගන්න ඒ දෙගුණ වෙන ගණන්. එතකොට ඔබට අදාළ නැහැ. ඒ අවුරුදු 4-5න් පස්සේ ඕ වෙන මිනිස්සුන් තමයි දෙගුණයක් ගෙවලා ඕක ගන්න වෙන්නේ. ඔබට දෙගුණයකට ඕක විගුණ ගන්න පුළුවන් ඇයි ඔබ ඕක ඉන්නේ අදහසක් නැත්තම්. හැබැයි ඉතින් කඩවත කියන්නේ ඉන්නවනම් ඔය පැත්තේ නුවර පාර දිහාවේ ඉන්න වටිනම පැත්තක්, ලස්සනම පැත්තක් තමයි. තාමත් නාගරික පහසුකම් හැමදේම. ඇත්තටම ටවුමට එන්න උමනාවක්වත් වෙන්නේ නැහැ මෙතන මේ අපාර්ට්මන්ට් එකක් ගත්තම නේද?
1: ඒක ඇතුලේ තියෙනවා ඕන කරන ගොඩක්
0: දේවල්. ඒක පොඩි ටවුමක් තමයි. ඉතින් බලපුවාම ඕගොල්ලන්ට විතරක් යන්න එන්න පුළුවන්.
1: දැන් පූල් එක බලන්නකො, ජිම් එක බලන්නකො, මල්ටි ෆන්ක්ෂන් හෝල් එක, ස්කයි ගාර්ඩන් එක, අනිත් එක ඒගොල්ලන්ගේ සිකියුරිටි සිස්ටම් එක 24/7 CCTV දාලා ඉතින් ආරක්ෂාව තර කරලා තියෙන්නේ. මේ තැනින් ඔබ අපාර්ට්මන්ට් එකක් ගන්නවා නම් ඔබට යන ගානත් අපි කියන්න රුපියල් මිලියන 30ක රුපියල් මිලියන 30ක ඉඳලා ගන්න පුළුවන්.
0: මොකද මේ?
1: ඒ අර ෂොක් එක තියෙන තව.
0: ওই ෂොක් එක නම් දැන් වියට්නාම් යන විතරක් නෙමෙයි
1: වැඩට එන්නත් හරියන්නේ. මම එහෙම කිව්වම අප්සෙට් යනවා. හරි අපි කෝල් කරන නම්බර් එකක් දෙන්න.
0: 15 16 17 19.
1: යන්න එපා.
0: වියට් ජෙට් වියට්නාම් වියට්නාම්
1: වියට්නාම්.
0: ඔට්ටෝ යනා වීදිය යනා.
1: ඇයි මාව හැලුවේ? ඇයි මාව හැලුවේ?
0: ගැලපෙන්නේ
1: නැහනේ. ඇයි
0: ගැලපෙන්නේ? ඒ ගෲප්
1: එකේ. අනේ මම
0: ගැලපෙනවා.
1: මං ගැලපෙන්නේ ඕන්න. ගැලපෙව්වා.
0: මං හිතන්නේ. ඇයි? Please stay home.
1: අනේ මඩේක දුකයි අතට.
0: පොඩි දවසයි. 13, 16, 17, 18, 19, 20 මෝ කියන්නේ උඹ වඩා ලොකු නාස්තියක් නෑ අපි යන්නේ.
1: 13යි 22කට කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි. අපි මේ දවස්වල කතා කරනවා නේද ස්ලැබ් වරම් ගැන, වරම් සෙට් එකක්. පොඩි බ්‍රේක් එකක් අරගෙන අවිල කතා කරමුද අපි?
0: ඔව්.
1: යාෂුව. මට ඒව හම්බුණා. අර මගේ මූණ දාලම හදලා දුන්න එකක් තියෙනවා. ඔයාගෙත් හදලා දුන්න.
0: මම කියන්නේ මේ එහෙම නෙමෙයි. එහෙ මොන හරි තියෙන දෙයක පින්තූරයක් ආසයි.
1: නාම හිම ආස නැහැ තියෙනේ.
0: ආස නැත්තම් ඒක තමයි අර මෙහෙට ලෙන්නේ.
1: නිකන් හම්බෙනකොට තව කාට හරි මට ඒක සැකෙන්න. අත දරුවා වඩා.
0: ඇත්තටම ටික පොඩි ඉවර කරන්න ඕනේ. මොකද කීයේ දවස? ආ 3 යම්.

0: මට බැ බලගන ළමයි දැන් ළමයි අපිව බලාගන්න තමයි යන්නේ අපි පහළව යන්නේ අපි විස්ස තමයි එන්නේ මෙවාගෙන ඉන්න බෑනේ මේවා අටුව නිනව වගෙනේ
1: දැන් ළමයිට දෙන්න ඕනි
0: මට තමි ඇනනන ඇනුනාන්
1: පස්තයි ගුල ආසයි නේද කන්න දැන් ළමයි බලාගන්න බැරි
0: වුණාට මම මේ සැබ්බරම් පෙන්
1: නෑ ළමයි ගැන කතා කරු ළමයි ගැන කතා කරපින්ද මට හිතුණා කියන්න දැන් පුංචියයි ආසයිනි පැස්ට කන්න
0: ලංකාවේ ගෙවල් වල පැස්ටා එතකොට ගියාම
1: මැකරෝනි
0: ගෙනියන්නෙම
1: හරි
0: ළමයි කන්න ආස නිසායි
1: ඩෙෆිනිට්ලි
0: ලොකු අයට ඉමක් වෙලාද ඕගලන්ට හැඟීමක් තියෙනවද මේ පැස්ටා මැකරෝනි කන එක වියදම් සහගතයි කියලා ඒකට දාන්න ඕන දේවල් මෙහෙමයි ඔබ අර හෝටල් වල ලොකු ඒවා දකින්නේ ගොඩක් වෙලාවට පැස්ටා මැකරෝනි එහෙම හදනකොට හෙවි ක්‍රීම් දානවනේ
1: යස්
0: කුකින් ක්‍රීම් කියලා තියෙන්නේ ඒක නම් ටිකක් ගණන් තමයි ඔබ දැනගෙන හිටියද මේ හෙවි ක්‍රීම් වලින් කරන වැඩේ පොල් කිරි වලින් කරන්න පුළුවන් කියලා ඒවත් ක්‍රීම් තමයි
1: තව ක්‍රමයක් මම කියන්නද
0: පොඩ්ඩක් උකුවට හැදලා
1: හරි
0: ගෙදර තියෙන තුන පහ ටික දාලා
1: යස්
0: පොඩි බේස් එකක් හදාගෙන ඒ වැඩේ කරන්න පුළුවන්
1: අනිත් එක අල තම්බල අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් නිකන් අපි සාමාන්‍ය පාවිච්චි කරන මිල්ක් චුට්ටක් දාලා හොඳට ඒක මේ මේ චප්ප කළා මේව කළා ගත්තා නම් ඒකත් හොඳ ක්‍රීම් එකක් විදියට ගන්න පුළුවන් ඔය පැස්ටා
0: වල දාන්න. Yes. ඔය කියන්නේ ඒ වගේ gedara deema තියෙන ඉතුරුලා තියෙන ඒවා එහෙම හදාගන්න පුළුවන් ලූණු ටිකක් සුදුළු ටිකක් හොඳට කපලා කපලා දාලා චූටිවට ඒක පොඩි වෙන්න අරලා බටර් ටිකක් දාලා හැරි මේ කළා බේස් එක හදලා ඒකට හෙවි ක්‍රීම් දාලා ඒකට අර තම්බල ගත්ත පැස්ටා ටික හැරි මේ දාලා
1: ආයි තින්ක්
0: පොඩි වෙලාවකින් ඒ සිද්ධ වෙන දෙයක් ඒක.
1: Complete meal එකක් ඒක.
0: ඔව්. ඊට පස්සේ gedara aya කන්න චිකන් කන්න ආසන චිකන් ටිකක් ඩයිස් කරලා හරි නැත්නම් තීරු තීරු විරලා හරි අරගෙන එහෙම දාලා හරි
1: නැත්නම් ඉස්සෝ
0: පොඩි ඉස්සෝ නැත්නම් වෙනසකට කුකුලෙක් ඔය කඩේකින් හොඳ හදපු කුකුලෙක් ගෙනහැලා ඉරලා ඉරලා දාලා
1: හරි
0: අන්තිම මොහොතේකට දාලා
1: යා ඕකේ
0: නේද ගෙදර තියෙන නංගි තුරා දෙන චීස් කෑල්ලකුත් තියෙනවා මේකත් ඕන්නම් දාලා තියෙනවනම් එහෙම නැත්නම් අර පොල් කිරෙන් මේක හදලා තුන පහ ටික දාලා කරකෙව්වහම
1: හරි ඕකේ
0: එනවා නියම ගානකට දැස්ස ටික කොහොමත් අපි කලින් තම්බ ගන්නවනේ
1: හරියට හරි
0: ඉතින් මේ
1: අපි කතා කරන්නේ මිලාන් පැස්ටා ගැන.
0: මිලාන් පැස්ටා ඊට පස්සේ මැකරෝනි.
1: මැකරෝනි ගැන.
0: සමහර අය අහනවා මොකද්ද ඉතින් මේ වෙනස මැකරෝනි එහෙම මොකද්ද
1: කියලා.
0: හරි. පොඩ්ඩක් ඉන්න.
1: අපි මුලින්ම බලමු මේක හදන්නේ මොන වයින්ද කියලා. ඒක වටිනා නේද?
0: දැන් ඔයා 100කකින් අහන්න.
1: හරි.
0: මැකරෝනි පැස්ටා හදන්නේ මොන වයින්ද? ඒගොල්ලෝ නිකන් ගෙස් කළා පිටි කියලා නෑ.
1: පිටි කියලා.
0: ඊට පස්සේ පිටි කෝ පිටි නම් ඉතින් මේ වුවා එකන නේද වැඩිය පිටි කන්නත් හොඳ නෑ. පුතා මේක හදන්නේ රුලම් පිටි වලින්.
1: Yes.
0: අපි කියන ඩූරම් පිටි කියලා. රුලම් පිටි වලින් තමයි මේක හදන්නේ. රුලම් කියන්නේ පෝෂක ගුණය ඉතාම ඉහළින්ම තියෙන අවස්ථාවක් තිරිඟු වල.
1: Ah, okay.
0: ඒකෙන් තමයි මේ පැස්ටා මැකරෝනි
1: හදන්නේ.
0: නිෂ්පාදනය කරන්නේ. පැස්ටා කියන්නේ නිකන් හෙන ජෙනරික් නමක්. එතකොට පැස්ටා වල එක එක ටයිප්ස් තියෙනවනේ. ස්පෙගටි කියනවා, කූර වගේ එක, පෙන්නේ කියලා දෙන බට වගේ එක, ෆුස්සිලි කියලා තියෙනවා. ඊළඟට තව තියෙනවා ෆෙටුසිනි. ෆෙටුසිනි
1: කියන්නේ අර එක එක හැඩ තියෙන එක ළඟ නේද? අර ෂෙල් එක වගේ එක.
0: ඒක මැකරෝනි කියලා කියන්නේ.
1: අර බටේ වගේද?
0: අර පොඩි නමපු එල්බෝ එක වගේ පොඩ නමපු
1: ඉරි
0: අන්න. රයිට්. ඉතින් මේක හරින්ම පෝෂදායි.
1: මේකට
0: කිසිම કૃතිම රසකාරකයක්, වර්ණකාරකයක්
1: සිහි
0: කල්පනාවෙන්ම ඇඩ් කරන්න නෑ කියන තැන. ඔයාලා දන්නවද මේ රුලම් පිටි වලින් මේක හැඩේ හදලා වතුර දාලා කෙලින්ම බේක් කළා ගන්න. ඉතින් මේකට වෙන මොනවද දාන්න නැහැ
1: නේ. ඒකනේ නේද?
0: ඒ බේක් කරන එකෙන් තමයි මේක අල්ලලා තියෙන්නේ.
1: හා ඕකේ.
0: මේක රහයි. රහයි රහයි රහම රහයි මිලාන් පැස්ටා, මිලාන් මැකරෝනි. ගෙවල් ළඟම කඩේ තියෙනවා.
1: එක දවසක් අරගෙන try කරන්න. එක දවසක් අරගෙන try කරන්න.
0: ගාන තීෂය සාමාන්‍ය ගානක් දාලා තියෙනවා. මේ රිසර්ච් එකේ මේගොල්ලෝ ආගත්ත මිනිස්සුන්ට මේක අතරට යන්න නම් තව ගාන පැත්තෙනොත් හොඳ අවස්ථාවක් මිනිසුන්ට දෙන්න ඕන කියලා. දැන් ඉතින් මිලාන් පැස්ටා, මිලාන් මැකරෝනි තියෙන තාක්කල් අපිට නිකන් ඔය ඉටාලියන් කෑමක් කන්න ඔය තරම් හිතන්න ඕනේ නැහැ. ඉටාලියන් කෑමක් කන්න මම හරි ආසයි ඉතාලිත් යන්න ඩනේ. ඉතාලියන්නත් උනේ. බියජෙට් එක ඉතාලියන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මට තනි ඇහැටම ඇඬෙනවා මිලාන් පැස්ටත් කතාවක් නෑ මගේ සහායිකාව කතාවකුත් නෑ වතුර බොනව උගුරකට වේලිලා තියෙන්නේ මිලාන් පැස්ටවල ඕන කරන ප්‍රෝටීන් ටික ෆයිබර් ටික ළමයින්ට ඒවා ටිකක් ඕනනේ ඒවත් හොඳටම තියෙනවා රහට හදන්න මට මේ මට ඇත්තටම මේ පැස්ටා මට රහට හදන්න
1: පුළුවන්. මට නම් රසට හදන්න. ආ මං හිතුවා බෑ කියන්නේ යනවා කියලා.
0: මට රසටම හදන්න
1: පුළුවන්. මටත් රසටම හදන්න පුළුවන්.
0: මම දන්නවා ඒක හරිම කලර්ෆුල් වෙන්න හදන්න. හදලා මම ගෙදර අරන් ගිහිල්ලා තියෙනවා. මම යාළුවෙකුට කියලා ඇත්තටම ගෙන්න ගත්තේ.
1: හරි.
0: මේ පාමසන් චීස් ගෙන්න ගත්තා. අන්තිමට ඔක්කොම ඉවරලා ඒක අර මේකේ උලලා උලලා ග්‍රේට් කරලා මෙහෙම පවුඩර් එක වගේ උඩට දානවා. ගහලා අප්පුඩියක් ගහන්න ඕනේ.
1: හරි.
0: ඉතින් කැම කරනකොට අප්පුඩියක් ගහලා කන්න ඕනේ. ඒතර අල්ලපු ගෙදර මිනිස්සු දන්නවා ආ මුන් අදත් ඉතාලියානු කැම.
1: ඒක.
0: හැමදාම අහන මොකද අප්පුඩි ගහනවා යන්නේ. අපි ඉතාලියන් කැම කරනකොට අප්පුඩි ගහනවා.
1: අපිත් අප්පුඩි ගහනවා. ආ පොල් සම්බෝලයි බත්.
0: මිලාන් පැස්ටා.
1: පැස්ටා මැකරොනි.
0: ෆ්‍රයි කරලා බලුවත් ඔබට හරිම ආසාවක් වෙයි.
1: දැන් අපි ස්ලැබ් වරම් ගැන කතා කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. මේකට අපි පෙර සූදානමක් කරන්නයි යන්නේ මේ දවස්වල. හරිද? මේක හරි ලස්සන වැඩසටහනක්. අන්තිමට ඔබට දැනගන්න ලැබේ. ඔබ පුදුම වෙයි, ඔබ සර්ප්‍රයිස් වෙයි. අපි දැනට ඔබට කියනවා මෙන්න මේ වැඩේ කරලා තියාගන්න. හිතන්න ඔබ දැන් ඉදිකිරීම ක්ෂේත්‍රයේ සම්බන්ධ වැඩ කරන කෙනෙක්. හැමදාම වැඩට ගන්න ඔබ ගන්නෙ
0: කොහේ හරි ඉතින් ඔය සැටලීමක් ගහලා ස්ලැබ් එකකුත් ගහන්නත් වගේ.
1: හරි.
0: ඔබ හැමදාම මොනවා හරි තියනවනේ.
1: වැඩක් සෙට් වෙලා තියෙනවා.
0: ඔබ ලෑස්ති කරගන්න ඕනේ පොඩි වැඩක් තියෙනවා මේක අතරේ.
1: රයිට්. ඒ ලෑස්ති කරගන්න ඕන එක තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල් එකක් ඔබ ගාව තියෙන්න ඕනේ. ඒකේ ෆොටෝ එකක් ඔබ ගාව තියෙන්න ඕනේ.
0: දැනට එච්චරයි.
1: හරි.
0: ඊට පස්සේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් ගත්ත බිලක්. ආ සිමෙන්ති කොට්ට 10ක් ගත්ත කමක් නැහැ. කමක්නේ පහ තමයි අඩුම ගන්න.
1: හරි ඔකේ.
0: ඒ බිල ඕඩි. අම්මෝ එකයි දෙනවා. ඒ බිල තියා ගන්න ඕනේ ළඟ.
1: හරි.
0: දැනට එච්චරයි. ස්ලැබ් වරම් යනු කුමක්ද කියලා ඇහුවොත්.
1: හරි.
0: අපි උඩ පස්සේ කියන්න. ස්ලැබ් වරම් පොඩි එකක් නන් නෙවෙයි. පොඩි එකක් නන් නෙවෙයි. මේ වරම පොඩි වරම් දෙලට නෑනේ.
1: පොඩියට නෑ.
0: ඇයි තමයි පොඩියට දෙන්නේ. වරම් දෙනකොට දෙන්නේ එහෙම නෙමෙයි.
1: මේක බරයි ලොකුයි.
0: වරෙන් කියලා තමයි දෙන්නේ.
1: නෑ මේ ගෙවල් තුනක් ගත්තොත් තුනෙන් එකක් හදලා තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති දාලා නේ.
0: අනිවාර්යෙන්ම.
1: ලේසි නෑ.
0: හැම ගෙවල් තුනකට එකක් ඉන්සි සංස්ථා වලින් හැදුව බව රිසර්ච් වලින් හොයලා දෙන්න.
1: හරිනේ අපේ ගේ හැදුව ඉන්සි සංස්ථා අනිත් ගෙවල් ඕ ඉතින්නේ අපේ පැත්තේ හරි ඒ පාරේ.
0: කොහොමද අනිත් ගෙවල් නැද්ද මොකද්ද?
1: ඒක එහෙම මේ දන්නේ නැහැ. ඒවත් ඉන්සි සංස්ථාක් දන්නේ අපේ ගෙදර හදලා තියෙන ඉන්සි සංස්ථා සිමෙන්ති වලින්. අපි ඒ වගේ එක ගයක්.
0: ස්ලැබ් බලන්න මොන ලෑස් වෙලා ඉන්න අපි ඉතින් මේ ඉන්සි සංස්ථා ගැන තව පොඩි වචනයක් කියන්නම්.
1: හරි.
0: ගෙවල් තුනකින් එකක් හැම වෙලාවෙම ඉන්සි සංස්ථා වලින් හැදුවා වෙන්නේ ඇයි ඒ හේතුව? මේ මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය තමයි.
1: අනිවාර්යයෙන්ම.
0: ඒක තමයි මේකට හොඳම එකකින් කරන්න ඕනේ කියලා. මිනිස්සු තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් හදනවා නෑ නෑ ඉන්සි සංස්ථා වලින්ම කරන්න ඕනේ ඒක දාලා කරමු. හැබැයි අතරම කන්ස්ට්‍රක්ෂන් වල ඉන්න අයත් ඉන්සිම තමයි ප්‍රොමෝට් කරන්නේ නේද?
1: අනිවාර්යෙන්.
0: ඉතින් මේකේ තියෙනවනේ අර විශේෂ අංශු වගේක්. ඒක සිමෙන්ති අංශෝ ඉතාලම කුඩායිලුනේ. ඒ නිසා මේකේ බොන්ඩ් එක ඉතාලම හොඳ තදින් බැඳිලා තියෙනවා.
1: හරි ඔකේ.
0: මේකෙන් කොන්ක්‍රීට් එකක් අහර මේ දාගත්තාම ඒ කොන්ක්‍රීට් එක අස්සර වතුර යන්නේ නැහැ.
1: ආ ඔකේ.
0: ඒ නිසා කොන්ක්‍රීට් වතුර ඔයා කියන්නේ මේ ඔක්සිජන් වගේම තමයි වතුරත් ජීවය පවත්වන්න ඕනේ වගේම ඒවට ගේම දෙන්නත් පුළුවන්.
1: හරියට
0: ඔක්සිජන් වලට ජීවය පවත්වගෙන යන්න පුළුවන්. ඔක්සිජන් වැඩි වුණාම මිනිස්සු මැරෙනවා දන්නවද? වතුරත් එහෙමයි. වතුරත් ගානට තියෙනකම් හොඳයි. වැඩි වුණොත් විනාශය තමයි. ඉතින් කොන්ක්‍රීට් එක ඇතුළට වතුර යන එක තමයි ඒක තමයි ප්‍රශ්නේ. කොන්ක්‍රීට් සවුත් වෙන්න.
1: හරි.
0: ඒක වෙන්නේ නැහැ. මේකේ තියෙන අති සුවිශේෂී කුඩාම කුඩා සිමෙන්ති අංශු එකට බැඳලා තියෙන ටෙක්නොලොජි එක නිසා.
1: ඒ කියන්නේ බන්ධනය හරිම ශක්තිමත්.
0: ඒ නිසා මේක කාලයක් පවතිනවා. ඉන් තලන්නේ පුපුරු ගහන්නේ අරව මේවා වෙන්නේ නැතුව.
1: එහෙනම් හරි අපි අද දවසේ වැඩ ටික ඉවරයි. ඔගලන්ට තැම්බීට්.
0: මොකද තැම්බීට් වන්න මොකද කතා කරන්නේ?
1: දන්නේ නැහැ නේ. වියට්නාම් වලින් බයි කියන්නේ.
0: වියට්නාම් වලින් බයි කියන පුදුම තේරුම නැහැ නේ දැන්.
1: තැම්බීට්. තැම්බීට්.
0: මං කියන්නේ ඕන් එක තේරුමක් නැති වැඩ කරන්න එපා. තේරුමක් නැහැ නේ අපි දැනගන්න ඕනේ. ඔයා දැනගෙන මොනවා ගන්න.
1: හරි හරි බයි බයි.
0: තැම්බිලා හරි නැතුව හරි මොකටද කතා කරන්නේ? නිකන් මෙතන විකාර දේව කතා කරන්න එපා.
1: හෙට හම් වෙමු. හෙට හොඳ දවසක්
0: ඉතිරි වෙනවා. තව දවස් 12යි. තව දවස් 12යි. 12 more days to go. Let's go. මං අරවින්ද.
1: මම ආශ්‍රය. ඔකේ. තැම්බීට්.
0: තැම්බි බැන ඕනේ. යන්නේ අපිට. Tambi Bernal, buone.
1: Tambi Bernal.

0: සියත
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව නැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0.7455
3: කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB ෆයිනෑන්ස් වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0.112200.
4: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0.11544500.
5: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115715555 අමතන්න.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
9: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත පොකට් මනී.
12: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
13: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
13: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
12: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47ට අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10 විනාඩි 3යි දැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: यह था टॉप स्टोरी।
1: බියලි කාලකුණෙන් පීඩාවටපත් සංඛ්‍යාව ඉහළට. උෂ්ණාධික කාලකුණේ හේතුවෙන් පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ පුද්ගලයන් 96,056 ලෙසයි. පානීය ජලය බෙදා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 94,356. අම්පාර, බදුල්ල, බඩකලපුව, මොණරාකල, පොළොන්නරුවේම ජලය බෙදා දී ඇති දිස්ත්‍රික්ක 4ට අයත්. එල්නිනෝ බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 6ක්. ඉදිරිපේ 24 තුළ උතුරු උතුරු මැද නැගෙනහිර මොණරාකල මෙන්ම තවත් දිස්ත්‍රික්ක රැසක මිනිස් සිරුරට දැනුණු සුබ ඉහළ ගොස් තිබෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර හා බඩකලපුව, මොණරාකල යන දිස්ත්‍රික්කවල කුඩා වැව්වල ජල මට්ටම අවමගයක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් පැවසුවේ.
2: ධාන ජලාශල මේ වනට 35% වගේ ජල දාර්ශාවක් රටවගෙන තියෙනවා. විශේෂයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මොණරාකල දිස්ත්‍රික්කවල ජල මට්ටමේ යම් අඩුවක් නිරීක්ෂණය වෙනවා. විශේෂයෙන්ම යලකන්නේ අවසාන අධියට ඇවිල්ලා තියෙන හින්දා මේ පවතින ජල ප්‍රමාණය යලකන්නේ සඳහා වගා කටයුතු සඳහා ප්‍රමාණවත් වෙන අතර දැනට තියෙන ජල මට්ටම මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්න ප්‍රදේශවලටද නොවැම්බර් වර්ෂාපතනයේ ලැබෙන දෙක් ප්‍රමාණවත් කියලයි අපේක්ෂා කරනවා.
1: දැන් ක්‍රීඩා පුවතක්. ආසියානු කුසලාන පන්දුවර විශ්ව කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය ලබන 6 වනදා පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියේ බී කණ්ඩේ ලකුණු සටහනේ ශ්‍රී ලංකා පෙරමුණගෙන ඇත්තේ මෙතෙක් සහභාගී වූ තරග දෙකෙහිම ජයග්‍රහණය වාර්තා කරමින් එක්සත් අරාබියේ මිරාජ් ටෙරි තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු ඩාවේක ජයක් වාර්තා කළා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත්.

0: ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 දාහ අංකය අමතා අයදුම් කරන්න. බිබ්බා 2026 by NIBM. Where innovation earns recognition.
1: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ට් සිටි වෙතින් මෙගාවට්ටම්. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේ ෆොයිල් පවුච් ඉතිරි

0: තේතා හදවත් දිනු හිතවත්කම
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to
2: be හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ news එක අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම

උදේ 10යි විනාඩි 26යි තැන් වෙලාව ස්වර්ණමහල් ජුවලස්සකට තමයි ඔන්න ඔබ උදේම එක්කන් යන්න හදන්නේ. පහුගිය දවස් ටිකේම අපි යාලගේ ප්‍රොමෝෂන්ස් ගැන කතා කරානේ. දැන් ඔබට අපි මතක් කරන්නම් විශ්වාසයෙන් ඔබ ස්වර්ණමහල් එකටම යන්න ඕන ඇයි ඔබේ ජුවලරිස් ගන්න කියලා. සමහර වෙලාවට දැන් මේ දවස්වල රත්තරන් වල ගණන් ඔබ දන්නවනේ. එහෙම රත්තරන් ගණන් තියෙද්දිත් කොහේ හරි එක තැනක මොකක් හරි නමක් තියෙන ජුවලරිස් එකක් ගාන ටිකක් අඩුවට අඩු ටිකනේ සාමාන්‍යයෙන් ඔබ දන්න ගානට වඩා ටිකක් වැඩිපුර අඩු ගානකට විකුණනවා. එතකොට ඔබ හිතලා බලන්න ඕන කොහොමද මාකට් එකේ ප්‍රයිස් එක මෙච්චර වැඩි වෙලා තියෙදි එයාලා අඩුවට දෙන්නේ කියලා. එතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා තේරෙනවානේ. එහෙම අවුලක් නැතුව කවදාකවත් ගන්න ජුවලරිස් ගැන බයක් නැතුව පාවිච්චි කරන්න ගන්න රත්තරන් විශ්වාසයෙන් ගන්නවා නම් ඔබ යන්න ඕන ස්වර්ණමහල් ජුවලස් එකට. දැන් ඔබට විශේෂයෙන් මේගොල්ලන්ගේ ඔන්ලයින් ස්ටෝර් එකට යන්න පුළුවන්කම තියෙන එකේ වෙබ්සයිට් එකේ එතන තියෙන ඔය එයාලගේ අවුට්ලට් වල තියෙන හැම ඩිසයින් එකක්ම ඔබට ඕන විදියට කැටගරයිස් කරලා එතනින් බලා ගන්න පුළුවන් ඔබට. වෙඩින් එකකටද නැත්නම් gift එකක් විදියට දෙන්නද නැත්නම් අලුත් ඉදිරිච්ච පුංචි බබෙක්ට දෙන්නද ඒ හැම විදියකටම මේකල කැටගරි කරලා තියෙනවා. ඔබට ඉතින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඔබට කොළඹ, කළුතර, කිරිබත්ගොඩ, මහරගම, කුරුණෑගල, මීගමු, නුගේගොඩ, මහනුවර, මාතර, ගාල්ල, ගම්පහ, වත්තල, රත්නපුර, කෑගල්ල මේ කියන ඕනම තැනකින් ස්වර්ණමහල් ජුවලස් එකක් හොයා ගන්න පුළුවන්. එතනට ගිහිල්ලා ඔබේ රත්තරන් අවශ්‍යතාවය ඔන්න ගොඩදා ගන්න පුළුවන්. එතකම රටමෙකට ජාතික මෙහෙයුමත් එක්ක අපි අපේ දවස් ගානේ පණිවිඩ කීපයක් මතක් කරනවානේ. මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් ඔබ ඈත් වෙලා ඉන්නේ කොහොමද, සමාජ බේර ගන්න ඕන කොහොමද කියලා. සමහර වෙලාවට සමහරු මේකට පුරුදු වෙන්න කරන්න දෙයක් නැති කමට. ඒ කියන්නේ මොකක්වත් විනෝදාංශයක් නැහැ, හරියම යාළුවෙක් නැහැ. ඉතින් මම ඔබට කියන්නේ ඔබ මොකක් හරි පුරුද්දක් හදාගන්න. ඒක හැබැයි ඔබට හානියක් දෙන පුරුද්දක් නෙවෙයි. ඔබ කැමති නම් සින්දු අහන්න, මියුසික් වලට, ඒවත් එක්ක ඉන්න ස්පෝට් එකකට කැමති නම් ස්පෝට් එකක් කරන්න. හැබැයි අර කියන හානිකර දේවල් වලට යන්න එපා. මොකද එතනින් එහාට ඔබේ ජීවිතේ තියෙන හැම අඩියක්ම ඔබ යන්නේ පස්සට. කලින් කිව්වාගේ මියුසික් වලට කැමති නම් ඔන්න ඔබට ඉන්ස්ට්‍රුමන්ට්ස් මොන හරි ගන්න ආසාවක් තියෙනවා නම් පුරුදු වෙන්න, හරි නැත්නම් දැනට පාවිච්චි කරන කෙනෙක් හරි, තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකේ ඔන්න අලුතෙන්ම සිලෙක්ෂන් එකක් ඇවිල්ලා තිනෝ කියලා ඒගොල්ලෝ මතක් කරනවා. ක්ලාසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ඉඳන් ඉලෙක්ට්‍රොනික ගිය එකක් වෙනකම් ඔබ හොයනවා නම් ඔන්න එතනට ගිහිල්ලා ඔබට වැඩේ ගොඩ දාගන්න පුළුවන්කම තියෙනවා. ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ, මහනුවර, නිට්ටඹුල්, ජායල, කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා. ගෙදර ජීවිතය ස්මාර්ට් කරගන්න ඕන කරන ඕනම දෙයක් ඔබට එතනින් ගන්න පුළුවන්. 0112905599 කියන නම්බරයකට කෝල් කරොත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.

0: යුත් එකවට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් ඉදරුම් ගිනුම
1: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
2: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
1: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ෂාප් එල්එම්ජි ආ තේකබඩුවල ලස්සන
3: සර් ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
1: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙන්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
3: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.

0: Kilika Vardar Textiles.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් වියට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන් මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න
3: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
1: let's vietjet
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: මාරු කියනවා ලෝකේ අවුරුද්දකට මෝරු කාලා මැරෙන මිනිස්සු සංඛ්‍යාවට වඩා මිනිස්සු මැරෙනවලු ඔළුවට පොල් වැටෙනවා.
4: ඔළුවට පොල් වැටෙලා නැද්ද?
5: නෑ නෑ.
3: ඒ ඔළුවට පොල් ගෙඩියක්වත් වැටෙලා නැතුවද ඔය ගානට නුවණ?
5: හලෝ.
3: ඔව්. සැන්ඩි.
5: මගේ අකා උස්සන්න බා.
3: ඔයාගේ අකා දිදී ඔය සයිස් එකද?
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
10: බ්‍රෑන්ඩ් නිව් උනත් register do not free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
11: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 44ට අපිට WhatsApp කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

0: උදේ 11 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: यह था टॉप स्टोरी
1: साइबर अपराध बैडली में नव वैडपीली बलाक साइबर अपराध बैडली में किन ऐसी पीवर पीली पदव अमातांशीय उपदेश का कारक सभावे आवधानियों मोती बनेपा महाजनारक्षाव तहारु क्रीम नीति विरोधी क्रिया बैडपवत्ती मसाहा पुलिस सेवावे कार्यक्षमता विहल नैनवी में संबंधीन कारणों रसक उपदेश का कारक सभावे आवधानियों ने लाकुना මේදී සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් වැඩිලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. නීති විරෝධී සූදු සහ අනිකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමටද පියවර ගෙන ඇති බවයි අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව නිවේදනය කළේ. දැන් විදෙස් පුවත. පෝරු අනතුරු එගවීමේ පද්ධතියක් යලි පිහිටවීමට නේපාලයේ සැලසුම් කර තිබෙනවා. මෙම උපකරණ සවිකිරීමට තීරණය වී ඇත්තේ චීන දේශ සීමා වසල කඳු වැටිය මූලික කර ගනිමින්. නේපාල ගංවතුරෙන් බියගේ පුද්ගලයන් සංඛ්‍යාව 1114ක්. අතුරුදන් වූ පිරිස 4000කට අධිකයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: ඇත්ත පිරෙන්න සියත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නව ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
3: විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000. NIBM ද සිටි යුනිවර්සිටි. The place to be.
7: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.

0: නු නගසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
7: සියත පොකට් මනි අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ

උදේ 11 විනාඩි 25යි දැන් වෙලාව. කාටරි gift එකක් දෙනකොට ඔබ මොනවද සාමාන්‍යයෙන් දෙන්නේ? ඇඳුමක් දෙනවා වෙන්න පුළුවන්. නැත්තම් හොඳ perfume එකක් දෙනවා වෙන්න පුළුවන්. watch එකක් දෙනවා වෙන්න පුළුවන්. shoes දෙකක් දෙනවා වෙන්න පුළුවන්. ඔයගේ අර හැමෝම දෙන gift ideas නේ ඔබට තින්නේ. හැබැයි ටිකක් වෙනස් විදිහට හිතුවොත් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වටිනාකම අඩු වෙන්නේ නැති දෙයක් දෙන්න. මොනවද එහෙම උනොත් දෙන්නේ? jewelries වගේ දෙයක්. කැමතිද එහෙම දෙයක් දෙන්න? හැබැයි ඉතින් එතකොට කල්පනා කරනවා අපි tag දෙන කෙනා, කියන්නේ tag හම් වෙන කෙනා මොනවට කැමතිද? necklace එකකට කැමති වෙයිද? ring එකකට කැමති වෙයිද? earrings වලට කැමති වෙයිද? එහෙම idea එකක් අපිට නැත්තම් අපිට පුළුවන්කම තියෙනවා gift voucher එකක් දෙන්න. සාමාන්‍යයෙන් ඇඳුමක් වගේ දෙයක් ගන්න නම් gift voucher එකක් දෙන. හැබැයි jewelries වලට ඔව් දැන් ඔන්න ඒ පහසුකම ඔබට දීලා තියෙනවා ස්වර්ණමහා jewelers එකකින්. ඔබට පුළුවන්කම තියෙනවා එයාලගේ branch එකකට ගිහිල්ලා හරි නැත්තම් එයාලගේ website එක තියෙනවනේ එතනින් gift voucher එකක් purchase කරන්න. රුපියල් 10000 ඉඳන් රුපියල් ලක්ෂ වෙනකම්ම ඔබට gift voucher එකක් purchase කරන්න පුළුවන්කම තියෙනවා. online ගන්නවා නම් ඔබට ඒකට වෙනම receipt එකක් එනවා. එතකොට ඒක ඔබ gift එක දෙන කෙනාට දුන්නම ගන්න පුළුවන්. නැත්තම් එයාලගේ branch එකකට ගිහලා physically ඔබ shop කරනවා නම් ඔන්න ඒ විදිහට ඔබට card එකක් විදිහට gift voucher ගන්න පුළුවන්. ඒ විදිහට වැඩේ කොට දා ගන්න පුළුවන්නේ. හරිද? ඔන්න ස්වර්ණ මහල් එකේ පණිවිඩය මතක් කරන ගමන් තිලකවර්ධන cellular එකේ smartphone එකක් ගන්න වැඩේ ඔබ තාමත් කරගත්තේ නැත්තම් ඉක්මනට මෙයන්. තාම ගෙවන්න දෙනවා Android smartphone ඔබට 130 down payment එකක් දාලා guarantee කෙනෙක් විතරයි ඕන. මාස 24ක කාලයක් තියෙනවා ඔබට ගෙවාගෙන යන්න. වැඩි විස්තර දැනගන්න ඕන නම් කතා කරන්න 077465050650 නම්බර එකට. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න 074390399. වැඩි විස්තර ඔක්කොම ටික ඔබට බලා ගන්න පුළුවන් තිලකවර්ධන සෙලියුල Facebook page එකට ගියොත්. කිරිබත්ගොඩ වත්තල කඩවත ගම්පහ ඡායල නිටබුව මහනුවර කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන සෙලියුල තියෙනවා.

0: ඉනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි හොහුරලා තන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වෙන්නේ.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0706-666-222 Prime Residences
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
9: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
10: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
11: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට real මපට experience එකකට ඇල්වත්ත බට
12: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica ලංකා tiles
13: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
15: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන
16: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
17: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
18: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
19: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ
0: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
1: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
5: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
9: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
6: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
13: Avance ticket ona deyak ada gewanna ganna
15: Avance ticket tika pay
2: Vishwasaya arakshawa saha ihaluma pratilabha samagin commercial banking sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
3: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සයිතයි
4: 98.2 98.4

0: හිත පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771 133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: Onfit Premium Inverter Air Conditioner, ₹179,999 සිට. Smart Wi-Fi, Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0751 252 3020.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
5: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනන්ස් අදම එන්න අදම ආරං යන්න. අමතන 0114700.
6: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0771 400 55 11.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
6: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට CFM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000.

0: දැන් වෙලාව තවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වියලි කාලගුණෙන් 96,000කට පීඩා. ශිෂ්‍යත් ප්‍රතිඵලමත පාසල් ලබා දීමේ වෙනසක් ඇතිවන ලකුණු. දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භයි. හෝමු සමුද්‍ර සන්ධියට ට්‍රම්ප්ගේ නම යෙදීමට තීරණයක්.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා

0: පයින්ට් එකක් RDB Youth Classic Room ගිනුම.
1: කෑමෝයද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලය මත පාසල් ලබා දීමේ ක්‍රමවේදය ඉදිරියේදී සංශෝධනය කරන බව රාජ්‍ය පවසනවා. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් පැවසුවේ සෑම පාසලකටම සමාන පහසුකම් සැලසීම කෙරෙහි රාජ්‍ය අවධානය යොමු ඇති බවයි.
2: ශිෂ්‍යත්ව ප්‍රතිඵලය මත පාසල් ලබා දීමේ ක්‍රමවේදය, එම නැත්නම් මේ ජාතික පාසල් ජනප්‍රිය පාසල් කියන ඉලක්කයට යන්න වෙන්නේ පාසල් අතර තියෙන පහසුකම් වල අසමානතාවය නිසා. ඒක අමාත්‍යංශය හැටියටත් අපි රජය හැටියටත් ප්‍රතිපත්තිමය තීන්දුවක ඉන්නේ සෑම පාසලකටම සමාන පහසුකම් සහ සමාන අවස්ථා ලැබෙන්න ඕනේ. එතකොට තමයි මේ පීඩනය කියන එක අවසන් කරන්න පුළුවන් වෙන්නේ. අන්න එදාට අපිට ශිෂ්‍යත්ව විභාගයක කියන එකේ අවශ්‍යතාවය කියන එක දැනුම මැන බැලෙන, එම නැත්නම් කුසලතාවය මැන බැලෙන තරගයක් පහසුකම් අත්පත් කර ගැනීමේ තරඟයක් බවට පත් වෙන එකක් නෑ. ඉතින් අපේ ඉලක්කය තියෙන්නේ එතනට.
1: මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන් හිංසනයට ලක් කළහොත් දැඩි නීතිමය පෙවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය පවසනවා. දඬනයට හෝ හිංසනයට දරුවන් ලක් කිරීමෙන් වැළකිය යුතු බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ. දරුවන් අපහසුතාවයට පත්වන අයුරින් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන්ද වැළකිය යුතුයි. විභාගයේ ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කිරීම ළමා හිංසන යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. එවැනි වැරදි සිදු කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පෙවර ගන්නා බවයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කළා. විභාගයට පෙනී සිටීමට අයදුම් කළ සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 294,132ක්. ඉන් 289,667 දෙනෙකු විභාගයට පෙනී සිටියා. කඩීම් ලකුණු ඉක්මවා ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 56,000. ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුන් අතරින් ශිෂ්‍යාධාර හිමිවන සිසුන් සංඛ්‍යාව 20,000. ඉන් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් සඳහා වෙන් කළා. ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කළ හැකි දිනයේ ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. වියලේ කාලකුණේ හේතුවෙන් පේටාවට පත් පුද්ගලින් සංඛ්‍යාව 96,056ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පානීය ජලය බෙදා දී ඇති පුද්ගලින් සංඛ්‍යාව 94,356ක්. අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව එම ජලය බෙදා දී ඇති දිස්ත්‍රික් 4ටය. එල්නිනෝ බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 6ක්. ඉදිරිපැ 24 තුල උතුර, උතුරු මැද, නැගෙනහිර, මොන්රාගල මෙන්ම තවත් දිස්ත්‍රික්ක රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ කුස්ත වෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව, මොන්රාගල යන දිස්ත්‍රික්කවල කුඩා වැව්වල ජලමට්ටම අවමාගයක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPST හේරත් පැවසුවේ.
3: ධාර ජලාශවල මේ වනට 135ක වගේ ජලධාරිතාවක් රඳවගෙන තියෙනවා. විශේෂයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මොණ්ඩල් දිස්ත්‍රික්කවල ජලමට්ටමේ යම් අඩුවක් නිරීක්ෂණය වෙනවා. කෙසේවත් යලකන්නේ අවසාන අදියට ඇවිල්ලා තියෙන හින්දා මේ පවතින ජල ප්‍රමාණය යලකන්නේ සඳහා වගා කටයුතු සඳහා ප්‍රමාණවත් වෙන අතර දැනට තියෙන ජලමට්ටම මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්න ප්‍රදේශවලටද නොවැම්බර් වර්ෂාපතනයේ ලැබෙන තෙක් ප්‍රමාණවත් වේයි අපේක්ෂා කරනවා.
1: කොළඹ සහ එයාවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය පවසනවා. එයාඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නුකේකොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, කටුබැත්ත, එගඩුවෙන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටුවනු ඇති. සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිකාගොඩල්ල සහ ශාන්තිමාවත යන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව බලපානු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය පැවසුවේ. ශ්‍රී ලංකා පොලිසියට වසර 160ක් අද සැපිරෙනවා. එනිමිත්තෙන් විශේෂ උත්සවයක් අද පැවැත්වෙන්නේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී. ඊට සමගාමීව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FU වුඩ්ල පැවසුවේ.
4: දෛනිකව කරනු ලබන වැටලීම්, අත්දරුණු ගැනීම්, සූදිසි කිරීම් සහ පරීක්ෂා කිරීම් මේ සියල්ල අපි තීව්‍ර කරලා තියෙනවා. ඒ නිසා මේකෙදී කිසිදු අවස්ථාවකදී ජාවාරමට, වෙළඳාමට, අලවියට කිසිදු සහයක් අපි ලබා දෙන්නේ නැහැ. සා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක කරනවා. සෑම දිනකම මේ රටේ කිසිදු අවස්ථාවකද අපි නොදුටු අධ්‍යක්ෂපු විමර්ශනයන් හරහා මහා පරිමාණයේ ජාවාරම් කරන අපි අත්දරුන ගන්න. ඒක අපි විශ්වාස කරනවා මහ ජනතාව නැතුව අපිට මේ ගමන යන්නට බෑ. ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු, පැමිණිලි, ඒ වගේම පණිවිඩ අපි තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. නිසා ඉදිරියේදී අපිට මහ ජනතාවගේ සහය අවශ්‍යයි.
1: මේ අතර සයිබ අපරාධ මැඩලීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා. මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රසක් උපදේශක කාරක සභාවේ අවධානයට ලක් වුණා. මෙහිදී සයිබ අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමටද පියවර ගෙන ඇති බවයි අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව නිවේදනය කළේ. රාජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කැටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර දී තිබෙනවා. ඒශ්‍රාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මටුලේ ඉදිරියේ පනත් කැටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පාර්ශව විසින් පෙත්සම් 14ක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කැටුම්පතේ අන්තර්ගත විධිවිධානමකින් ජනතා පරමාධිපත්‍යය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමද මෙම පනත් කැටුම්පත හරහා කප්පාදු වන බවයි පෙත්සම් කරුවන් ප්‍රකාශ කළේ. අදාළ පනත් කැටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3-2 බහුතර ඡන්දයකින් ඒ අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා අද අවස්ථාව ලබා දී තිබෙනවා. අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල නියෝග කළේ අද පසොරු 3ට පෙර එම ලිඛිත දේශන ගොනු කිරීම සිදු කළ යුතු බවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ දින අවසන් කෙරුණා. මෙයතර 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිටින්නේ ආණ්ඩුව පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්දිර බණ්ඩාර සඳහන් කළා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
5: 22 වෙනස් කරන්නද, 22 අයින් කරන්නද, 22ට විරුද්ධ වෙන්නද? මම දැන් තමයි මේ රටේ ආණ්ඩුව ඇරෙන්න සියලු සංවිධානමය විශේෂ ඉස්සලම නීතිච්ච සංගමේ, ඒ වගේම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ, වෘත්තීය සමಿತಿ සියල්ලම වගේ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ විරුද්ධ. අද ඒකාධිපති විදිහට මේ රටේ අධිකරණය විනාශ කරන්න ආණ්ඩුව කටයුතු කරනවා.
1: ආණ්ඩුවට අභියෝග කිරීමට සියලු දෙනා එක් විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමරසම්පත් දස්සනායක පැවසුවේ.
6: විපක්ෂිතේ ඔක්කොම එකතු වුණොත් තමයි ආණ්ඩුවට අභියෝග කරන්න පුළුවන්. නැතුව ආණ්ඩුවක් කියන්නේ ආණ්ඩුවට 159ක් ඉන්නවා. දැන් විපක්ෂය තැන් තැන් වල මේක තනක ඉඳගෙන අපි අභියෝග කරන්න කියන්නේ අපි කියන්නේ ඔක්කොම එකතු වෙන්න කියලා. ඉතින් අපේ හැමදාම කිව්වේ එකම දේ ශ්‍රී ලංකා නිදහසේ අදත් එකම බා.
1: ජනමත විචාරණයකට යාමට උද සූදානම් බවයි අමාත්‍ය නලින්ද චතිස්ස පැවසුවේ. ඩොලරේ ගැනුම් මිල රුපියල් 323ක් බවට පත්ව තිබෙනවා. එහි විකුණුම් මිල අද සටහන් වැත්තේ 332ක් ලෙසයි. අනනේ කිරීම් ඉහළ යාම හමුවේ මෙරට ආර්ථිකයට බලපෑමක් සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. බහණ්ඩ ආනයනයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකංශයේ මහාචාර්ය ඩබ්ලිව් එම් සීමසිංහ පැවසුවේ.
7: විදේශ ප්‍රේෂණ ගැන කතා කරනකොට අපේ ප්‍රධානම විදේශ ප්‍රේෂණ මූලාශ්‍ර වෙන්නේ අපේ අපනයන. ඊළඟට දෙවෙනි එක තමයි විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ. පෞද්ගලික කාලය තුළ යම් ප්‍රමාණයකින් විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය වර්ධනයක් නෝ. ඒ වගේම අපනයනවල වර්ධනයක් කරනවා. හැබැයි එතෙන්දී අපි අපනයනවල වර්ධනය පිළිබඳව සාකච්ඡා කරුවට ආනයනවල වැඩිවීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට ඒ හින්දා අපි දැක්ක පෞද්ගලික කාලයේ එතන වෙළඳ ශේෂය සැලකිය යුතු වැඩිවීම
1: බොරැල්ල වේලුවන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ත්‍රීරෝද රථය කොම්පංච වේදේ ප්‍රදේශයේ සිට අණ නොතකා ධාවනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ත්‍රීරෝද රථය තුළ පුද්ගලින් 5 දෙනෙකු සිට ඇති අතර කඩු 3ක් තිබී පොලිස් බහරයටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එම පුද්ගලින් කොළොන්නාවේ පදිංචිකරුවන් බවයි.
0: With this theater. International news on theater.
1: හෝමුස් සමුද්‍ර සන්ධිය ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස නම් කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබෙනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සේට්‍රුත් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්. ඉරානය පැවසුවේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍ය කාලීන මැතිවරණය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා විවිධ ප්‍රකාශ සිදු කරන බවයි. ඉන්ධන මිල පාලනය සඳහාද ඇමරිකානු ජනාධිපතිවරයා විවිධ ප්‍රකාශ සිදු කරන බවයි ඉරානය චෝදනා කළේ. මෙතර සෞදි අරාබියට අයත් ඉන්ධන නෞකාවට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් පිලිපීන නාවිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. සෞදි අරාබිය නිවේදනය කළේ ඉරානයේ බණ්ඩාර අබ්බාස් වෙරළට ඔබ්බෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාව ගමන් කරන අතරතුර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් ඉරානය පැවසුවේ වසා තමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය මගින් කිසිදු නෞකාවකට යාත්‍රා කළ නොහැකි බවයි. පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් යලි පිහිටුවීමට නේපාලය සැලසුම් කර තිබෙනවා. මෙම උපකරණ සවිකිරීමට තීරණය වී ඇත්තේ චීන දේශ සීමාව අසල කඳු වැටිය මූලික කරගනිමින්. නේපාල ගම්වතුරෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 1114ක්. අතුරුදන් වූ පිරිස 4000ක්. ආසියානු කුසලාන පන්දුවර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය ලබන 6 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියේ බී කාණ්ඩයේ ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පෙරමුණගෙන ඇත්තේ මෙතෙක් සහභාගී වූ තරග දෙකෙහිම ජයග්‍රහණය වර්තා කරමින්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගෙන් ශ්‍රී ලංකාව කඩුලු 9 ජයක් වර්තා කළා. ඉන්දුනීසියාවට එරෙහි තරගෙන් ශ්‍රී ලංකාව ජය වර්තා කළේ ලකුණු 75කින්. යාලි සිරස්තල වියනි කාලගුණෙන් 96,000කට පීඩා ශිෂ්‍යත් ප්‍රතිඵල මත පාසල් ලබා දීමේ වෙනසක් ඇතිවන ලකුණු දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ආරම්භයි. හෝමුස් සමුද්‍ර සන්ධියට ට්‍රම්ප්ගේ නම යෙදීමට තීරණයක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේණු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. වෙනස් විදිහ මියුසික් එක්ස්පෙරිමන්ට්ස් වලින් කාගෙත් ආදරේ දිනාගත්ත රිද්ම වීරවර්ධනගේ අලුත් සොන් එක තමයි රූකඩනාරි.
1: මඳු විතරගේ උනේ
2: මේ වෙනස් විදිහ වැඩේ ගැන රිද්ම අපිට මෙහෙම කිව්වා.
3: රූකඩනාරි ඇත්තටම මට ස්ටෙෆාන් කතා කරේ. මොකද එයා ඇත්තටම මේක කම්පෝස් කරලා තියෙන්නේ ඇත්ත කතාවක් ආශ්‍රයෙන්. ජාන්සාස් අමීරයා තමයි ලිරික්ස් කරේ. ඒක ඇත්තටම අර ජිප්සි කතාවක්, රොමානි කල්චර් එකත් එක්ක වෙච්ච ඒ ඉන්සිඩන්ට් එකක් එක්ක තමයි ඒ

0: සැප්තැම්බර් 30 වෙනිදා එක රිලීස් වෙනවා. ඉතින් චැලෙන්ජ් එකක් හරියට බාරගත්තා.
1: Talk of the town. සූර්යා ඇක්ට් කරන විශ්වනාත්යන් සංස මූවි එක මේ දවස්වල ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන මූවි එකක් වෙලා තියෙනවා.
2: සූර්යාක මමිතා බයිජු මේන් කැරක්ටර්ස් කරන මේ මූවි එක බලපු ගොඩක් දෙනෙක් සූර්යාගේ ඇක්ටින් ගැන වගේම සිංගින් ගැනත් කතා වෙනවා.
1: ඒ ද වෙඩින් සෝන් එක නිසා. ඒ තමයි විශ්වනාත්යන් සංස මූවි එකට සූර්යම සිංග කරපු සෝන් එක.
2: ඉතින් සූර්යාගේ ටැලන්ට්ස් ගොඩක් පෙන්නන මේ මූවි එක එයාගේ ෆෑන්ස්ලා උන්මාදයෙන් වගේ බලන්න පටන් අරන් තියෙනවා.
1: ඒ නිසා මේ වෙද්දිත් ඉන්දියානු රුපියල් කෝටි 200කට වඩා ඉන්කම් එකක් ගන්න ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා. Talk of the town. අනු 8.4 ගම්පහ

NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0771130010 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM. Where innovation earns

0: ආර්ඩීබී යූත් ක්ලාසික් රුම් ගිනුම.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: H15
3: පිස්සුවක්ම තමයි. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: මැදිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: එයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි බිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
2: ඔබ A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University. The place to be.
3: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දුටුගැමුණු රජතුමා 2. වළගම්බා රජතුමා.
4: ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රද්දොළුගම සනුකි දාරණ්‍ය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
4: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
6: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
8: මොකද මේ වගේ කියන්නේ?
6: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
9: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
10: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
11: 98.2 98.4

0: එකයි දශම දෙකැන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයිනපුරා
1: Roger Bone Killer. We're taking hip-hop to the big screen. Yeah.

0: පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට
1: WPC තනතුරට ඉල්ලු තරුණියගේ රහස් පෙදෙසේ කැලල් සයෝ පොලිස් සැරේ නැත්තනඟුට. අමුතු විදිහේ ඉන්ටර්විව් එකක් කරන්න ගිහලා ගෙදරටම ගිහිල්ලා ඉන්ටර්විව් කරන්න ගිහිල්ලා අපයෝජනෙට ලක් කරන්න ගියයි කියලා චෝදනා එල්ල වෙලා තමයි අත්තනඟුවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ පොලිසියට අදට 160ක් පිරෙනකොට මේ තරුණියන්ගේ කැලල් හොයන්න ගිහලා පොලිසියටම කැලලක් කරපු සැරේන්වරේ තමයි මේ.
0: සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
4: මාරු කියනවා ලෝකේ අවුරුද්දකට මෝරු කාලා මැරෙන මිනිස්සු සංඛ්‍යාවට වඩා මිනිස්සු මැරෙනවලු ඔළුවට පොල් වැටෙන.
5: ඔළුවට පොල් වැටෙන නැද්ද?
6: නෑ නෑ.
4: ඒ ඔළුවට පොල් ගෙඩියක්වත් වැටලා නැතුවද ඔය ගානට නුවණ?
6: හලෝ.
4: ඔව්. සැන්ඩි.
6: මගේ අකා අවුස්සන්නේ බා.
4: ඔයාගේ අකත් දිදී ඔය සයිස් එකද?
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
8: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114
9: විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් බිස්නස් කම්පියුටින් ඉන්ටීරියර් හෝ ෆැෂන් ඩිසයින් AIN data science engineering languages psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM The City University The Place to Be.
10: සෙනසුරාද උදේ 8ට
11: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
12: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
11: ඈ

0: දැන් වෙලාව දවල් එකයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: थिएटर टॉप स्टोरी
1: බ්‍රේග්වෙන් වාර්තාගත ආදායමක් රුපියල් මිලියන 13,79,84ක් උපය ඇති බව රේගු පවසනවා. මාස 6ක අපේක්ෂිත රේගු ආදායම රුපියල් බිලියන 1,60,559ක්. මෙම වසරේ සෑම මාසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපය ඇති බවයි රේගු පැවසුවේ. 2026 වාහන ආනයනයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීන් පැවසුවේ මාස 6ක් තුළ ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 316,000ක් පවයි. තවත් දේශීය පුවත්තා. මගී සඳහා සුදුසු බස් රථ සහ බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද කොළඹ බැස්ටියන් බාවතින් ආරම්භ වුණා. මෙහිදී බස් රථවල ගැටලු සහ බැරදී සුවබලා රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කිරීම සිදු කළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ. බැරදී නිවැරදි කර ගැනීම සඳහාද දින 14ක කාලයක් ලබා දීම සිදු කළ බවයි එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩිලාන් මෙරෙන්ඩා පැවසුවේ.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: එකට සෙට් වෙන්න plus points head වෙන්න future එකට ready වෙන්න youth plus
4: youth එකේ වට plus point එකක් RDB youth plus ඉදරුම් ගිනුම
5: 98.2 98.4

0: පිරෙන්න සියත
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනි. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
5: තායිලන්ත ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
6: 2500 එක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
11: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011154 5000.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදවූ ජිමිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112200 NIBM The City University. Place to be.

0: Anna, da su duco tigena e Disney.
1: Danin Anna. Sadie da was la hawas dekata.
2: Sieta, hot and spicy with Sudu Kochi.
1: Goda kadare.
3: Sieta, teli de pair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනේ.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත TV තුලින්.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
0: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: ආවරණය
5: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0.716,666,222 Prime Residences
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
8: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න තෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
9: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0.114,700,678
10: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත බට
11: real mapat experience එකකට නැල්වත්ත බට
12: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica ලංකා tiles
13: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0.114,700,550.
15: Run power එකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0.115,880,400 LOLC රන් සවි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
16: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
17: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
18: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
19: ගංගාතුරට සුවිසිලමට දැන් මම බය නැහැ
12: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
1: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
2: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
2: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
4: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
5: Nidhas Pansika, Adumo Masika Varikekata, Audio System Mega Karaganna.
13: Avans Ticket Ona Deyak Adagivanna Ganna.
0: Avans Ticket Tika Pay.
15: Vishwasaya Arakshawa Saha Ihalama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13,16 අමතන්න.
7: එයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි විනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
8: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරු නම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි දෙක දෙක ලැබෙනවනะ ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්
20: ඉතින් දෙක දෙකනම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
21: සින්දු සියත අනුග්‍රහය.
22: දැනෙන්න අඳින්න රිසිසේ.
21: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
23: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
24: මෙන්න අපේ ප්‍රශ්නය. ඩයිනමෝව සොයාගත්තේ කවුද? 1. මයිකල් ෆැරඩේ. 2. ඇල්බර්ට් අයින්ස්ටයින්.
23: ඉස්කෝලේ 9 වසරින් ඉගෙන ගන්න වාතුවේ සිතුම්ගේ සයුනිම අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට වට්ස්ඇප් කරන්න.
25: යත පොකට් මනි.
23: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

0: හිතපිරෙන්න සියත සියත පාත්තරේ උදේ 7:50ට
1: WPC තනතුරට ඉල්ලු තරුණියගේ රහස් පෙදෙසේ කැලැල් සොයූ පොලිස් සැරෙන් අත්අඩංගුවට. අමුතු විදිහේ ඉන්ටර්විව් එකක් කරන්න ගිහලා ගෙදරටම ගිහිල්ලා ඉන්ටර්විව් කරන්න ගිහිල්ලා අපයෝජනයට ලක් කරන්න ගියයි කියලා චෝදනා එල්ල වෙලා තමයි අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ පොලිසියට අදට 160ක් පිරෙනකොට මේ තරුණියන්ගේ කැලැල් හොයන්න ගිහලා පොලිසියටම කැලලක් කරපු සැරෙන්වරේ තමයි මේ ඈ.
0: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455
3: ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනන්ස් අදම එන්න අදම ආරං යන්න. අමතන්න 0111 4700.
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
4: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
6: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
6: දකින හිින පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරේ මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
10: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
11: 98.2 98.4

0: දැංගලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: यह था टॉप स्टोरी।
1: රේගුව ආදායමේ වර්ධනයක්. ආදායම් රැස්කිරීමේ ප්‍රගතියක් පවතින බව ශ්‍රී ලංකා රේගුව දෙනුම් දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව හමුවේ. 2026 වසරේ ජූනි 30 වනදා වන විට අපේක්ෂිත රේගුව ආදායම රුපියල් මිලියන 1,60,559ක්. ඒ වන විට රුපියල් මිලියන 1,37,79,84ක් උපය ඇති බවයි රේගුව සඳහන් කළේ. එය ප්‍රතිශතාත්මකව 130%ක ප්‍රගතියක්. මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපය ඇති බවයි රේගුව පැවසුවේ. මෙම වසරේ ජූනි 30 වනදා වන විට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 316,000ක්. ඉන් රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී තිබුණා. වැඩිම බදු ආදායම වන රුපියල් මිලියන 386,726ක් ලැබී ඇත්තේ මෝටර රථ ආනයනයමකි. වැඩිම රේගු ආදායම ගෙනදුන් භාණ්ඩ ලයිස්තුවේ පළමු ස්ථානයේ හිමිවුණේ එන්ජින් ධාරිතාව CC10ට අඩු මට්ටමේ පෙට්‍රල් මෝටර රථ සඳහායි. එම අගය රුපියල් බිලියන 137.4ක්. එය සමස්ත ආදායමින් 9.96% ප්‍රතිශතයක් බවයි රේගෝ සඳහන් කළේ. මේ අතර ඇමරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 332.87ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 323.92ක්.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.

දැවිල්ල තියෙන කියල බලවද? මමානේ මම ඇරෙන්න වෙන කවුරු එන්නද මේ වෙලාවට? Hey, good afternoon. සුදු කොච්චිගේ දවල් ෂෝ එක පටන් ගන්නවා. සින්දුවෙම තමයි පටන් ගන්න. නැති දි වෙන මොනයි පටන් ගන්නද නේද? මගේ වොයිස් එක ඇහෙනවා වෙනස් වගේද? ඉන්න මං ඒවා ටික හදාගෙන සුපුරුදු හඬින් ඔබ අමතන්න. WhatsApp නම්බර් එක මතකද? මතකනම් message එකක් දාලා තියන්න. කව ටිකකින් නම්බර් එක මතක් කරන්න හොඳේ.

0: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
0: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: බර්මියුඩා ත්‍රිකෝණය පිහිටා ඇත්තේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරයේ, 2. ආක්ටික් සාගරයේ.
5: උත්තරේ 1. උතුරු අට්ලාන්ටික් සාගරය.
6: සියතෙස්ස පොකට්මනේ අම්බලාගේ ගහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ පානදුරෙන් දිලිනි ලීනාරත්න.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
6: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
6: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
1: අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
9: සීල් බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි, ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි, පෙප්සි ඉතිරි රුපියල් 110යි, සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි. කාගිල්ස්
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 10 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
10: එයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
1: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna 0.1 1 7 8 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6

සහ සෙනසුරාදා දිනකම රාත්‍රි 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. අමු 8.2 අමු 8.4

අසලි මැනික, ඔයා මට මෙසේජ් එකක් දාලානේ, හායි අක්ක මැනික කියලා. මංවාට නිසලි මැනික කියන නිසානේ ඔයා මට අද මැනික කිව්වේ. ඔයා ඉතින් උඩරට මැනිකනේ අපේ. එදා කරා වගේ දෙයක් අදත් කරමුද කියලා හදන. මොකද්ද? මගේ ප්‍රශ්නයක් අහලා ඔයෙන් පොඩ්ඩක් කට්ටිය කොර කරන එකක්ද? කියලවන් කියලවන්. ඉල්ලංගෙට ඉතාලි මලින්දත් මෙසේජ් එකක් දාලා තියෙනවා.

සුදු කොච්චි. මලින්ද මෙසේජ් එකේ කියලා තියෙනවා මෙහෙම, මුලින් මැහුවා ඔයා හොඳින් නේද කියලා. මං කිව්වා ඔව් කියලා. සුදු දුකක් තියෙනවා නම් අපිට දෙන්න. ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනේ. මොකද ඔයා නිසා තමයි අපි හැමදාම සතුටින් ඉන්නේ. ඔන්නේ අනේ පැටියෝ. ඒක වැදුනා හොඳේ. හිතට වැදුනා තදින්.

මලින්ද කෙස්සෙක ඔයාට මන්දැන් මුරුංග ගාට නැගල ඉන්න මුරුංග ගහ ඉදන් තමයි වෙලාව කියන්නේ. මලින්ද නිසා අද වෙලස්සන මුරුංග ගහට නැග්ගා. දැන් වෙලාව හවස 2:00 වෙනාඩි 30.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
2: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය. දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට David Pierce E-mobility මෙතේ.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ் பேங்க சங்கராவ லோகே விசිෂ්ටතම බැංකු 10 අතරින් කමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
1: ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට. අමතන්න 011239.3
2: කොළඹ මැද Baseline පාරට ඊතා ළඟින් apartment එකක්. දැන් ඔබටත් Prime Residences වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ 9 හි ඉදිවන Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 011710777333.
3: Listen up Colombo, Vietnam is calling.
4: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
5: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
3: Let's Vietjet.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය development finance ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය development finance 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
7: මෙන්න අපි අහන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය කුමක්ද 1 දැදුරුවය 2 පරාක්‍රම සමුද්‍රය
8: ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න ඇඹිලි පිටි ප්‍රමුදි මෙත් සරණේ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
8: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

චින්තික සින්දුවක් දෙන්න යන්නේ. කාලෙකින්නේ මේවත් ඇහෙන්න ඕන යන්නේ ඉඳලා හිටලා නේද? ලස්සන සින්දු ඒ කාලේ අහපු.

ඔයාටම කියපු සින්දුවක් වගේ නේද කියලා මගෙන් දිනෝෂ් කරන්සල දමිත් අහලා තියෙනවා. මේ සින්දුවේ ලස්සන ගෑනු ළමයෙක් ගැන තමයි කියන්නේ. වර්ණනා කරනවත් වැඩි නේද? මාවද මතක් වුණේ? හොඳයි හොඳයි හොඳයි. සතුටුයි. Thank you, Damit. Mwah. Should we break a gun or it was ice in Doha, mwah? How was, dekhae, vinaadi hatali satai.

0: හිත පිරෙන්න සියත
1: සියත පාත්තරේ උදේ 7:50ට
2: WPC තනතුරට ඉල්ලු තරුණියගේ රහස් පෙදෙසේ කැලල් සොයු පොලිස් සැරේ නැත්තනඟුට. අමුතු විදිහේ ඉන්ටර්විව් එකක් කරන්න ගිහලා ගෙදරටම ගිහිල්ලා ඉන්ටර්විව් කරන්න ගිහිල්ලා අපයෝජනෙට ලක් කරන්න ගියයි කියලා චෝදනා එල්ල වෙලා තමයි අත්තනඟුවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ පොලිසියට අදට 160ක් පිරෙනකොට මේ තරුණියන්ගේ කැලල් හොයන්න ගිහලා පොලිසියටම කැලලක් කරපු සැරෙන්වරේ තමයි මේ ඈ.
1: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179

0: கூலிங் சமக
1: පොඩිපරාකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේකබඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
2: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපට ඇත්තටම විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
1: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
5: මෙයාවට මිනිස්සු පොල් ගහට නැගලා තමයි නමුත් අපේ පැත්තට යන්නේ.
6: පොල් ගහ පහත් වෙනවා නේද? ඔයාලා
5: පොල් ගහ සුසයි.
6: අර දැකලා හඩන්න බෑ.
5: බෑ, ඒ තරම් උස වැඩි.
6: එහෙනම් කෙක්කෙන් කඩන.
5: කෙක්ක කියන්නේ ලুকু උන ගස් ගෙනල්ලා කෙක්කක් හදලා.
6: ඒ ඇත්තටම පොල් ගහ සුස වැඩි නෙවේ. ඔයාලා කොටයි.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
1: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.
10: සෙනසුරාද උදේ 8ට.
11: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
12: ඔයාට මානසික ආතතිය එන්න තුටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්න නැහැ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
11: ඈ

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

0: පවස 3යි වෙනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: कथा टॉप स्टोरी।
1: विमल के नडुवे साक्षी करुवंट सितासी විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා. සැකකරුට චෝදනා එල්ල වුණේ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයිතාලිස අත්පත් කරගත් බවටයි. ඉන් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම නඩුව ගොනු කළා. දැන් ක්‍රීඩා පොතක්. ලබන වසරේ පැවැත්වෙන ICC කාන්තා ශූරතා කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබා තිබෙනවා. ඒ වත්මන් සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය අනුවයි. තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා සෑම මොහොතක්ම

0: නවසතුන වනාඩි නවයයිව ලව අද මාතර ඉන්නේ වැඩකටවා කියල මෙසේෂකක් තාලතිනව සමන්ත සමන්තබයි කොහෙ ගියත් මට අබ්ඩේට්ක දෙනවා. මම මෙහෙටවා ඔන්න දැම් මෙහි ඉන්න හදන්න පයිෆ්ට කියනවා ගෙනික කමන්නෑ කමන්නෑ මාතා සයම මට ති විස්තර කියනවට හරිද එළඟට රංගව එකතු කරගන්න ඕන රංග නැත්තං පොඩ්ඩ බැරි වෙනකොට රණ්ඩු කරන්න එනවා. එකන හැමදාම නම කියනවනි එක දවසක් මට කියන්න බැරවුණා කියල හිතන්නකු. එත්තකොට නිකං අර තවස් දහයකින් ඉතර කිව්වේ නෑ වගේ තමයි මේ සමහර කොල්ලො හැසිරෙන්න්න. ඔව් ඔව් ඔව් ඔව් රංග ඔයත් එහෙම තමයි කමන් නෑ ඉති මයිත හැමදාම කියන්නංක පුළන් හැමවෙලේම අද කොහෙදන්නේ ටෙක්ස් කම්පනියගේ ජඒ විසි නවය යස්සුව මොනර කිරල්ලිත් එක්ක ආවිස්සාවෙල්ල යන ගවන්නේද හරි පරිස්සමට යන්න ඕනේ. ඉළඟට හයි හයි සුදු කිලම සේජකක් දාලා තියෙනවා දිනේශා විජේ සිංහ අද ඔන්න සම්පූර්ණ නමම කිව්වා රොමේනියාව දිනේශ්. අද මගේ වොයිස්සික හරිනෑ යනේ මට මොකක්දමද ලොකු වෙනසක් දැනෙන ඔබටත් ඒ වෙනස දැනෙනවද මට නිකං හිතනවා නිකං ලෙඩ වෙන්න වෙන්න වගේ කියලා. එනම් නිවාඩු ගන්න ඇදිගට වෙනවා හරිද ආවෝ චූටෝ සසංක නිපුන් තමයි මෙසේජක දාලා තියෙන්නේ හලෝ ආදරිංාව එකතු කර ගන්නවා ඉළඟට ගුඩ ආෆ්ටර් නූන් සුදු කොච්චි මල ගෙදරක යන ගමන් ඔයා වහගෙන යන්න මලගෙවල්ල යන ගමන් හින්දු හා යනවද දුකෙන් යන්න ඕනි දුකෙන් අගේ කිට්ටු එද්දි තමයි දුක් මූඩ්ඩකට එන්නේනේ එහෙමයිනේ කියලත් තියෙනවනේ හරි ෂෝ එමවාගේ නම කිව්වහම මේ කට්ටිය දැනගන්නවා ඔයා හෙන බොරුව කරන්න කියලා කමන්නද කමන්න තිහින්දන නම වෙලා තියෙනනේ පිළියන්දල මේ තිලක් තෙන්න්න කොන් තමයි මෙසේජ්ක දාලා තියෙන පිළියන්දල ඔබෙල්ල එකේ කටිය ඔක්කෝ මාදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. WhatsApp messages to get tena te timichu denne mona karana ma
1: torana nete adila unmadanil taruka
0: handsome kolle ke lassana sindwa

0: ඇත්ත පිරෙන්න සියත
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
5: ගෝලීය
6: පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University, The Place to Be.
10: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
11: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook.
14: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ලා.
13: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
16: රාජ්‍ය රෝ ගොබ්බයා.
17: එයි, හටතු

වැඩක් නෑ. මගේ මෙසේජස් කියවන්න නෑ ඔය. දිනු තමයි මෙසේජ් එක දාලා තියන්නේ. ඒ ඔහොම බෑයිතින්. ඔහොම නිකම් මෙහෙම පරාජය පිළිගන්න බෑසුදු. දිගටම මෙසේජස් දාන්න ඕනේ. හරිද මට බනින්න. එතකොට මම බලනවා කවුද මට මේ බනින්නේ කියලා. දිනු ඉන්නේ ආ. උඩ කොමඩිය. හරිද මං නම කිව්වා අම්බෝ. ඒ කොහෙද තියන්නේ ඒක? උඩ කොමඩිය. කියලා කාඩ්වෑ එකේ වැඩ කරන්න නේද? ඕකේ. පළවෙනි වතාවට තමයිලු මේ. රේඩියෝ channel එකට message එකක් දැම්මේ. අනේ. ඒකත් මට. ඕ යේ. Thank you Dinu. ආදරේ. දිගටම messages දාන්න හොඳේ. මම ආව මතක තියාගන්නවා. උඩගොමඩිය මාතරලු තියෙන්නේ.

0: අදම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්න සීයේ ශ්‍රී ලංකා 0.7455
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එක නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න මේ අඩුම
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
0: අලුත් වෙලා.
8: පහසු වෙලා.
0: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
9: පැලස් ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. ප්‍රයිම් රෙසිඩෙන්සිස්.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
13: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
14: ඕනම කැමක් temperature කරගන්න දෙන්නියම බත්තල්වත්ත බට
15: real මපට experience එකකට නැල්වත්ත බට
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
0: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
18: රන්පවුමකට ඉහළ අත්කර්මක්. අමතන 0115880400. Ello LC Ransavi Rannaya Sevawa. Parissamata thiyena rattaran adissiyata thiyena tana.
19: Delivery parak wela orders miss wenawada? Affordable cost ekakata ikmanata packages yawannat genna gannat Pick Me Flash thiyena. Oyage business ekath express karanna. Pick Me Flash karanna.
6: Mama mage mulu business ekatama SLIC Business Club rakshanayak dæmma.
1: Shop ekahoru kaduwat dæm prashnayak ne.
0: ගංගාතරට සුවසිරුමෙට දැන් මම බය නැහැ.
7: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
2: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
12: ඊරා ඔයා උන ගන්නවා වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
2: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
12: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
15: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
11: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
4: Avance ticket ona deyak ada gewanna ganna
9: Avance ticket tika pay
3: Vishwasa arakshawa saha ehelama pratilabha samagin commercial bank wi sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
8: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
17: මෙන්න අපේ ප්‍රශ්නය. ඩයිනමෝව සොයාගත්තේ කවුද? 1. මයිකල් ෆැරඩේ. 2. ඇල්බර්ට් අයින්ස්ටයින්.
0: ඉස්කෝලේ නවය වසර ඉගෙන ගන්න වාතුවේ සිතුම්ගේ සයුනිම අත පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න.
20: ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
21: Yatha Pocket Money.
20: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
21: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: මේ සින්දුවේ ආසම වචන ටික කියන්ද? මං ආස ටික. නුරා විරහගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ. ලස්සනයි මේ වචන. දන්නවද තේරුම? දන්නවද? දන්නවද? ලස්සන කතාවක් කියන්නේ. දැන් නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕනේ. හරිද? මට මේ පැහැදිලි කරන්න බෑ. ඔව් ඔව් ප්‍රශ්න ඊට පස්සේ. ඒ නිසා මම යනවා WhatsApp messages දාපු සුන්දර තරුණියෝ සහ කඩවසම් තරුණයෝ කවුද කියලා බලන්න. හැබැයි ආන්ටිලත් ඉන්නවා ලස්සන හිත් තියෙන ආදරණීය හදවතින් තරුණ ආන්ටිලා ඉන්නවා, අංකල්ලා ඉන්නවා, ආච්චිලා ඉන්නවා, සීයලා ඉන්නවා. ඔක්කොම මේ ෂෝ එක අහනවන්නේ ඒකයි වටින්නේ. ආ චූටි පැටව්, මේ අවුරුදු දෙකේ තුනේ පොඩි බබාල, ඔය යස් ඒගොල්ලෝ අහනවා. තුන වසරේ ගැණු ළමයි ආගෙන දින්නේ චූටි බැනිකේ. මට වගේ නම මතක නෑනේ. ඊන මං අර සින්දුවක් දුන්නා, ඔය අහගෙන ඉන්න නම් මෙසේජ් එකක් දාන්න. තුන වසරේ අපේ පොඩි කෙල්ල. ආ අනු ඔයත් ඉන්නව නේද කොමාරි? ඇවිල්ලා පැත්තකට වෙලා මල් පොකුරක් කියවලා තියෙනවා මට. Thank you සුදු, ආදරෙන් එකතු කරගන්නවා. අනේ කියන්නකෝ, අනේ කියන්නකෝ කියන්නේ ඔයා මට මුකුත් කියලා එවලත් නැහැ කලින්. හා ඒක විතරමයි එවලා තියෙන්නේ අද දවසට. අනේ කියන්නකෝ. හරි නිකන් මම මේ messages කියවල නැහැ වගේ. ඔන්න ඔහොමයි කොල්ලොන්ගේ වැඩ. කොල්ලෝ පුළුවන් තරම් හොර වැඩ කරනවා, කපටි වැඩ කරනවා. හරිද? ඊට පස්සේ කෙල්ලගේ පැත්තට තමයි ඇඟිල්ල දික් කරන්නේ. ඕනේ ඉතින් මට පෙන්වන්න බැරි. බලන්න නේද? මේ කොල්ල අහගන්නේ ඒවා මගෙන්. මේ අසංක නේද? ඉතින් කොහොමද? අසංක ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද? නැත්තම් හොඳයි. මොකද මේ ඔයාගේ දියුණුව ඉක්මනටම ඔයාට ළඟා කරගන්න පුළා. එනිසා පුළුවන් තරම් කල් තනියෙන්මම ඉන්න. හරිද? මගේ ෂෝ එක අහන්න ඔයාට ගෑනු ළමයෙක් නැති අඩුව පුරව ගන්න පුළුවන් මගේ. ඕකේ, ඊළඟට මම යනවා. සින්දුවක් ඕනි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. නමක් ගමක් මුකුත් නැහැ. මං ආදරෙන් මතක් කරනවා මාගේ අසන්නනි WhatsApp message එකක් දාද්දි මතක ඇතුව නමයි ගමයි එවන්න. මොකද නැත්තම් ඒක හොයන්න සෑහෙන වෙලාවක් යනවානේ. එහෙම කරන්න එපා ඉතින්, අපරාධනේ. වෙලාව අපරාධනේ. හරි, අපි ළඟට මේ අනුෂ්කගේ සින්දුවක් අහමු. අනුෂ්ක උදානගේ මට මේ තියෙන ප්‍රශ්න ධෝණි අහනවද නැත්තම් නුරාවණි අහනවද කියලා. ධෝණි අහනවද නුරාවණි අහනවද? ඔබ කියන්නකෝ. ඔබ කියන එකක් තමයි. හරිද? සුපුනින්නෝ මාතර, පුළුවන්ද සින්දුවක් හද දෙන්න? ආ, ඔයාට ඊයේ දුන්නේ නෑනේ සින්දුවක් නේ. ඒක තමයි, ඒක තමයි. අනේ මං දන්නේ මේ කොල්ලෝ රෑ සිහිනේ ඉල්ලලා තියෙන්නේ නේ. රෑ සිහිනේ, ඒ කියන්නේ නාමල්ගේ සින්දුවද සංකගේ සින්දුවද? හරියට කියලා එවන්න ආටිස්ට් එක්කම. හරිද? ඊළඟට මැලේෂියාවල අසංක තව මෙසේජ් එකක් කියලා වෙන ෆෝන් එකකින්. අසංක මැලේෂියා. ඉතින් මං ඔයාගේ මෙසේජ් එකක් අර වෙන නම්බේකිනුත් කියෙව්වානේ. මොකද්ද මේ කරන්නේ? අයියෝ අයියෝ, ගොතටුවෙන් චානක ඉන්නවා. ආසාවෙන් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවලු. හොඳ සින්දුවක් දෙන්නලු. අනේ සුදු, අනේ පැන්චෝ. ඒකනෝ මේ වෙලාවට වැඩ මුකුත් අඩක් කරන්නේ නැතුවද මාව අහගෙන ඉන්නේ? ඇත්ත වැඩ කරන ගමන්ද කියලා එවන්. මං ආසයි ඒවත් දැනගන්න. ඊළඟට අනුෂ්කගේ සින්දු වලින් මන්දාරම් කතාවේ විතරයිලු ආස අනු. පව් අනේ අනුෂ්ක, අහන් ඉන්නව නම් හිටපු ගම මේ ෂෝ එක අහන හොඳ. අහන් ඉන්නව නම් කොල්ලගේ හිත රිදේ. හරි, ටක් ටික් ටුක් කියලා මොකද මේ ධෝනි සින්දුවටත් ලොකු ප්‍රතිචාර තියෙනවා මට පේනවා. නුරාවණියකටත් එහෙමයි. මං ටක් ටික් ටුක් කියලා මොමින් නැස් දෙක පියාගෙන මෙන්න මේක ප්ලේ කරනවා. ආයේ ආයේ
1: දැසමානේ ලංගිහා දුවනා
0: බොරුවක් කළේ
1: ආනෙහානේ ඇයිද නාවේ මාගේ තෝ
0: ඇස්තක පියාගෙන සින්දුව ප්ලේ කළේ
1: දරහා තිවුරා කියන්නාවේ
0: මං ආස සින්දුව ප්ලේ කළේ
1: මාගේ මය අම්මා කවදාදෝ රං වෙන්නේ
0: දෙන්න ඉතනවද මගේ හොම්බට හැටක්?

0: හිත පිරෙන්න සියත.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනී. සියත පත්‍රේ උදේ 7යි 50ට.
3: WPC තනතුරට ඉල්ලු තරුණියගේ රහස් පෙදෙසේ කැලල් සොයූ පොලිස් සැරේ නැත්තනඟුට. අමුතු විදිහේ ඉන්ටර්විව් එකක් කරන්න ගිහලා ගෙදරටම ගිහිල්ලා ඉන්ටර්විව් කරන්න ගිහිල්ලා අපයෝජනෙට ලක් කරන්න ගියයි කියලා චෝදනා එල්ල වෙලා තමයි අත්තනඟුවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ පොලිසියට අදට 160ක් පිරෙනකොට මේ තරුණියන්ගේ කැලල් හොයන්න ගිහලා පොලිසියටම කැලලක් කරපු සැරේන්වරේ තමයි මේ.
0: සියත පත්‍රේ උදේ 7යි 50ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455
4: පරාගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
5: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
5: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
6: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බොරු නම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනะ. ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුණත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට 100 තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
0: සින්දු 100 අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
2: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂෝලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
8: මේ આવට මිනිසු පොල් ගහට නැගලා තමයි නම අපේ පැත්තට යන්නේ.
9: පොල් ගහ පහත් වෙනවා නේද ඔයාලා?
8: පොල් ගහ සුසයි.
9: අර දැකලා කඩන්න බෑ.
8: බෑ, ඒ තරම් උස වැඩි.
9: එහෙනම් කෙක්කෙන් කඩන.
8: කෙක්ක කියන්නේ ලুকু උන ගස් ගෙනල්ලා කෙක්කක් හදලා.
9: ඒ ඇත්තටම පොල් ගහ සුස වැඩි නෙවේ. ඔයාලා කොටයි.
10: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට.
0: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.
0: 98.4 කලුතරට

මාපලගම පියල්ජේ ඔයා තමයි ඉතින් අදත් වෙනද වගේම මුලින්ම මෙසේජ් එකක් දාලා තිබ්බේ මට. ඒකනේ එකයි ගාන්ට විතර නේද? ඔයාට ඕනේ කොහොමහරි එක වෙන්න මගේ චැට් ලිස්ට් එකේ නේද? හරි මේ සින්දු ආඩත් එක්ක මං හිතනවා මේකට කැමති වෙයි කියලා. කුරුණෑගල ගානේ වත්තේ රොසිරොත් අහගෙන ඉන්නේ.

0: හතරයි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी।
1: पद्मे याली रिमांड। සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කෝර්ලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම විසින්. නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා. සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. දැන් තවත් දේශීය පොතක්. කිරින්ද ධීවර වරායේ වැලිකැණීමේ ව්‍යාපෘතියක් අනීතික අයුරින් කොරියානු සමාගමකට බද්දට දී රජයට අලාභයක් සිදු කිරීමේ චෝදනාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපමත මුදාහැර තිබෙනවා. ඒ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ₹10,10,000 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. හිටපු අමාත්‍යවරයාට තවදුරටත් විදෙස් ගමන් තහනම්. ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව වැලිකැණීමේ බලපත්‍රයක් නිකුත් කර රාජ්‍යයට අලාභ සිදු කිරීමේ චෝදනා මත අදාළ නඩුව ගොනු කර ඇත්තේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: හොදත් අත් දෙරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාස්ස් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන්
5: රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

දවස හතරයි විනාඩි 10යි වෙලාව. කලින් සින්දුව ලස්සනයිනේ. ඒක ඕනේ කියලා කිව්වේ සවුත් කොරියාවල මියුරු. මියුරු ඔයා ඉල්ලපු සින්දුව මම ප්ලේ කරලා සින්දුව කියන ගායකයා මට කෝල් එකකුත් ගත්තා සින්දුව යන අතරමැද්දේ. ඕ! එයාටත් සතුටු හිතෙන්නේ නැති. අනේ හීන් කළුවරේ මගේ සින්දුව යනවා කියලා. මේ සතුටු හිතලද කොහෙද ගත්තා මට ආන්සර් කරන්න බැරි වුණා. තව සින්දුවක්වත් කළා නම් ඉතින් හොඳයි නේද? කොහෙද ඉතින් ඒවට උනන්දුවක් නැහැ මේ කොළු පැංචා. කොළු පැංචා. අවුරුදු 40කට කලින් වගේ කොළු පැංචා නේද? ඉන්න මං අර කෝල්ලා ගන්නම් හරිද? අද අන්තිමට රුදුරු තුරු වදුලේ අහමුදු කියලා අහලා තියෙනවා. අන්තිම වෙනකන් ඉන්න ඕනේ අපි කලින්ම අහමු. මං දෙන්නම් සින්දුව. අනේ ඔයා මෙසේජ් එකක් මොකද? අනේ ඔයා මෙසේජ් එකක් දැම්මට කවදාවත් කියන්නේ නැහැ. අද එහෙම මෙසේජස් මයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මං කාගේ මෙසේජස්ද මෙච්චර මේ කියවන්නේ පැය ගාණක් තිස්සේ? අපේ ගෙදර අයගේ මෙසේජස්ද? මම සින්දු වලට එකතු කරගන්නේ ගෙදර අයමද? මලයි අද එක්කෙනෙක්වත් එකතු කරගෙන නැහැ නේ මේ චැට් ලිස්ට් එකේ ඉන්න. අබුඩාබි වල සරත් අයියා. ඔයත් එනම් මට එහෙම කිව්වා. හරි. මම මතක තියාගන්නවා. මට මෙහෙම කිව්වා කියලා හරිද?

0: ඇත්තකි වහම ඇත්තටම පැත්ත යනවාද
1: නඩු කියත් තිරත්දන්න සාවි කියලනකම රැස්සීමට
2: ඉන්දියාව දේශපාල රැලිවලටත් එච්චර ලොක කට උද්ගහන්න
3: මනහරි කරන්නගෙන හිතාගෙන පිස
2: ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා.
0: ඒට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: හෘදය සාක්ෂියක් සහිත මාලිමාවේ අභ්‍යන්තර මතවාදයේ දෝංකාරය.
5: විපක්ෂය ඔක්කොම පාර්ලිමේන්තුවේ පොඩු ටිකට් හේතු කළ සීල් ගහලා
6: කිසිදු ආකාරයක සෑහීමකට පත් වෙන්න බෑ.
7: කොහොමද සැපද දුන්නම බංගික මිටට
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
9: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
10: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය.
11: ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
12: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
13: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
14: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
15: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
16: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77
17: 2500ක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
18: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
17: අවන්ස් ටිකෙන් ටික පේ.
19: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව. ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
20: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117888666. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
21: Board සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ට් සිටි වෙතින් මෙගාවට්ටම්. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස්
22: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
23: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
22: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
24: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 732 1000. NIBM The City University, the place to be.
25: බර්මියුඩා ත්‍රිකෝණය පිහිටා ඇත්තේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ, 2. ආක්ටික් සාගරේ.
26: උත්තරේ 1. උතුරු
27: අට්ලාන්ටික් සාගරය. සියතිස්ස කොකපණි අම්බලාගෙන් ගහන ප්‍රශ්න වලට අත උතර දුන්නේ පානදුරෙන් දිලිනි ලීනාරත්න.
28: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
27: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
29: යත පොකට් මනි.
27: හෙට උදේ 5යි කාලට සියතහන්න.
29: අනුග්‍රහය.
30: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
25: Theater Tele Depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
31: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
27: මොකද මේ වගේ කියන්නේ?
30: සැමතැන ඇති සැමට හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආ

මට ආයේ ඕනා කියලා මෙසේජ් එකක් දාලා ප්‍රසාද්. මොනාද උනේ? සින්දුවක්ද? දෙන්නම් දෙන්නම්. ඊළඟ එක වඩත් එක තමයි හරිද? සින්දුව ඉල්ලුවේ. කවුද අපිට ඉල්ලුවේ? මං දැක්ක කවුරු හරි මෙසේජ් එකක් දාලා දෙනවා. මට ආයේ ඕනා ප්ලේ කරන්න කියලා. ආ දීපාල්. ඔයා නේද සුදු? ඔන්න මතක් කරනවා ඔයාවත්. ඊළඟට චම්පික හගෙන ඉන්නවා. එයාගේ ගම ඊශ්‍රායල්.

සින්දුවක් කියලල මෙසේජ් කතා ඇති නමයි ගමය වන්න කියලමං කියනවන. එනිසා තමයි චම්පික එවලා තියෙන්නේ නම චම්පික ගම ඊශ්‍රායල් කියලා. ඇතරෝ ලංකාවේ කොහෙද ඉන්නවා? කොහෙද ගම?

0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා dpmc ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගෙන්
1: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් commercial bankුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තිබූ ඔබ සැමට ස්තුතියි.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩාක් දීලා.
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා පිස්සුනේ
2: හච් 15 පිස්සුවක්ම තමයි
4: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500
5: කෑක හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොණ්ඩේසි සහිතයි.
6: නව සිල්ලට තිත තියන්න. සීමා අභිභවන ශක්තිවන්තයා පැමිණියා. නවතම Toyota Hilux 2026 ධාවනය කර බලන්න. දැන් රුපියල් මිලියන 23.5 සිට ඉහළට. වැඩි විස්තර 0112 939.2.
7: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
9: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
10: අවන්ස් ටිකෙන් ටික පේ
12: අපි විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011147550 අමතන්න
13: කොළඹ මැද ඒස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
14: ඔබේ සිහින නිවහන DFCC නිවාසනයි සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 011 12 352 02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
15: මෙන්න අපි අහන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය කුමක්ද 1 දැදුරුය 2 පරාක්‍රම සමුද්‍රය
16: ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න ඇඹිලි පිටියේ ප්‍රමුදි මෙත් සරණේ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
17: යත පොකට් මනි
16: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න
17: 98.2 98.4 Divine Apura Divine Apura

ශංකර පෙරේර මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා අද ලලිත් මට මෙසේජ් එකක් දාලා තිබ්බා. එයා ආසම ගායකයා කියලා තියෙනවා. ඔහු තව විනාඩි කිහිපයකින් ඉතින් මේ ලෝකෙකින් යන්නම යනවා. ඒ වගේමයි ඒ රුව ඊට පස්සේ අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ විදිහට අපිට හඬ අහන්න පුළුවන්. ඒ හඬ සදා අමරණීය වෙනවා. මොකද ඔහු හරිම ලස්සනට සින්දු කියපු ඉතාම ආදරණීය ගායකේ. ඉතිං ලලිත් වාගිල්ලේ මම ඉෂ්ට කළා. ඌට සුභ ගමන් කියලා ප්‍රාර්ථනා කරමු. ප්‍රියංකර පෙරේරා ආදරණීය කලාකරුවාණන්. ඊළඟට මේ වට්ස්ඇප් මෙසේජස් දාපු අනිත්‍යය ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. ලස්සනයි සින්දුව මැණික කියලා මෙසේජ් එකක් දාලා තිනවා සංජීව අල්ලබෝ මුල්ලේ ඉඳන්. ඔයා සින්දුවක් කියලා තිබ මේ දවස් ටිකේම එකම සින්දුව නේද? මට ඒක දෙන්න බැරි වුණා. බලමු අද පුළුවන් දෙන්නම්. ඊළඟට ජයනත් ඉන්නවා, ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අංජලි ආනෑනේ අංජලිගේ සින්දුවක් දෙන්න කියලා රුසිරු. රුසිරු මංවට සින්දුව දුන්නානේ. ඔට තව එකක් ඕනද? හරින්න බලන්න මම ට්‍රයි කරන්න. කෝ බලන්න මූණ අන්න තරහ ගිහින්. ඒ මොකටද? මට මතක නෑනේ. අබුඩාබි වල සරත් අයගේ මෙසේජ් එක කියවනකොට නේද දැන් මතක් වුණා. ඇයි හැමදාම කියලා කියලා කියලා කවදාවත් මේ කිව්වේ නෑ වගේ තමයි ඉතින් සරත් අයියත් කියලා තිබ්බේ. පස්සේ කියලාවල තිනවා විහිළුවට කිව්වේ කියලා. මාව අවුස්සන්නලු කිව්වේ. අවුස්සන්න මම කුණු ගොඩක්ද? වෙලාවකට නේ පොඩ්ඩක් විතරනේ කුණු ගොඩක් තමයි. රයිට්. අනුරුද්ධ ජයසිංහ මාවත් එකතු කරගන්නවා. ඊළඟට පන්නිපිටියේ ජීවන් සේනාරත්න. හයි, කොහමද? ඔය හරි අහිංසකෙක් වගේ අනේ මට දැක්කහම හිතෙන්නේ. මොකද වැඩි සද්දයක් නෑ, මුකුත් කියලා නෑ, රණ්ඩු කරන්න නෑ. දවස් තුනක විතර ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා මම ජීවන් මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. මං කිව්වේ අද මගේ උග්‍ර මොක්කර අවුලක් තියෙනවා කියලා. මොකද කරන්නේ? ලෙඩ වුණොත් එහෙම හෙට දවස් තුනක්ම මන් නැතුව ඉන්න වෙයි හොඳේ.

0: ಸಿತ ಪಿರೆನ್ನ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ಉದೇ ಹತೈ ಪನಹಟ
1: WPC ತನತುರಟ ಇಲ್ಲು ತರುಣಿಯಗೇ ರಹಸ್ ಪೆದಿಸೇ ಕೆಲಲ್ ಸೆಯೋ ಪೊಲೀಸ್ ಸರೇ ನತ್ತನಂಗುಡ್ ಅಮುತು ಇದೇ ಇಂಟರ್ವ್ಯೂ ಎಕ ಕರನ್ನ ಗಿಲ್ಲ ಗಿದರಟಮ ಗಿಹಿಲ್ಲ ಇಂಟರ್ವ್ಯೂ ಕರನ್ನ ಗಿಹಿಲ್ಲ ಅಪಯೋಜನೆ ಲಕ್ ಕರನ್ನ ಗಿಯೈ ಕಿಲ ಚೋದನಾ ಎಲ್ಲ ವಿಲಾ ತಮೈ ಅತ್ತನಂಗುಡ ಪಾತ್ತಿಲಾ ತಿನ ದ ಮೇ ಪೊಲೀಸಿಯಟ ಅದ್ದಟ 160 ಕ್ ಪಿರಿನ ಕೊಟ ಮೇ ತರುಣಿಯಂಗೇ ಕೆಲಲ್ ಹೊಯನ್ನ ಗಿಲ್ಲ ಪೊಲೀಸಿಯಟಮ ಕೆಲಲಕ್ ಕರಪು ಸರೇನ್ವರೇ ತಮೈ ಮೇ
0: ಸಿಯತ ಪಾತ್ರೆ ಉದೇ 7:50 ಅನುಗ್ರಹ ಸಿಡಿಬಿ ಎಕ ರನ್ ಗಣತನು ಕರನ ಒಬೇ ಚಲ ವಿದುಲಿ ದುರಕತನ ಬಿಲ್ ಪತ್ತಟ ರನ್ ಸಹನೆಯ ದಿನು ಮೆದೀಮಟ ಅತುಲತ್ ವೆನ್ನ ಲಂಗಮ ಸಿಡಿಬಿ ಶಾಖಾವಟ ಎನ್ನ ಅದು ಮಮ ತನ್ನ 0111-388-388 ಸಿಡಿಬಿ ರನ್ ಅಯ ರತ್ತ ರನ್ ಅಯ ದಿನ ಇಸ್ತರಮ್ಮ ತನ ಓಫಿ ಪ್ರೀಮಿಯಂ ಇನ್ವರ್ಟರ್ ಏರ್ ಕಂಡೀಷನರ್ ರುಪಿಯಲ್ 179,999 ಸಿಟರ್ ಸ್ಮಾರ್ಟ್ ವೈಫೈ ಫಾಸ್ಟ್ ಕೂಲಿಂಗ್ ಸಮಗ 12,000 18,000 24,000 BTU ಬಲಿನ್ ಪೂವಾ ವಗಕೀಮಕ್ ಸಮಗ ಲಂಕಾವೇ ಅಡುಮ ಮಿಲಟ ಅದುಮ ಮಿಲದಿ ಕನ್ನ ಅಮ ತನ್ನ 0-6-252-30-20
2: මේ આવට මිනිසු පොල් ගහට නැගලා තමයි නම අපේ පැත්තට යන්නේ
3: පොල් ගහ පහත් වෙනවා නේද ඔයාලා
2: පොල් ගහ සුසයි
3: අර දැකලා හඩන්න බෑ
2: බෑ ඒ තරම් උස වැඩි
3: එහෙනම් කෙක්කෙන් කඩන
2: කෙක්ක කියන්නේ ලুকু උන ගස් ගෙනල්ලා කෙක්කක් හදලා
3: ඒ ඇත්තටම පොල් ගහ සුස වැඩි නෙවේ ඔයාලා කොටයි
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
9: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදම ආරන් යන්න. අමතන 011-1147-700.
10: සෙනසුරාදා උදේ 8ට.
11: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
12: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්න නැහැ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි. ඈ? ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
8: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
13: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
13: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
8: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0-715-55-6-44ට අපිට WhatsApp කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
0: වටයි දශම හතරෙන් මේ කමුවට

එට වැඩට එන්න ඕනේ හොඳේ අසනීප වුණත්. අනිත්තක හෙට සිකුරාදා. අපි සිංදු ගොඩක් අහන්න ඉන්නේ. ඉන්දි කොට්ටාවේ නම් මෙසේජ් එකක් දාලා තිබ්බා. හරි හරි හෙට එනවා කොහොම හරි. මලත් එනවා මලත් එනවා.

කියපු අයට ඔක්කොටම එකට පොදුවේ කිස්සකක් දීලා යන්න. එහෙනම් හෙට හවස දෙකට හම්බෙමු. මං යනවා. බයි. මං ආගේ සුදු කොච්චියා. ගොඩක් ආදරෙයි.

0: සන්ධ්‍යාවත් හවස 5යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: Theatre Top Story.
1: තවත් අපරාධ කරුවන් දෙදෙනෙකු දිවයිනට. එක්සත් අරාබියේ රාජ්‍යයේදී අතරං කොටගත් සැකකරුවන් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ මද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී ගිනියවි සන්තකයෙහි තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවටයි. එක්සත් අරාබියේ රාජ්‍ය වෙත ඉරානයේ සිදු කළ පහර දීමලට අදාළ දර්ශන ජංගම දුරකථනවල පැවතීමේ චෝදනා මත එරට ආරක්ෂක අංශ සැකකරුවන් අතරංගුවට ගෙන තිබුණා. සැකකරුවන් මෙරටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. අශෝකපුර දුන්කණ්ඩාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදී සැකකරුට චෝදනා එල්ල වී ඇත්තේ මද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම සහ නීති විරෝධී ගිනියවි සන්තකයෙහි තබා ගැනීම සම්බන්ධයෙනුයි. සෙසු පුද්ගලයා පරවිසුදා නැමැත්තාගේ සමීපතමයෙකු වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදී පුද්ගලෙක්. බූස බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන්ද එම සැකකරුට චෝදනා එල්ල වුණා. දැන් තවත් දේශීය පුවතක්. දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ විභාග කිරීම අද ආරම්භ වුණා. ඒශිරාන් ගුණරත්න, මහින්ද සමේවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින්. ඔහු සඳහන් කළේ අල්ල සහ දූෂණය මැඩ පැවැත්වීමේ ක්‍රියාවලිය දිරිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කර ඇති බවයි. පනත් කෙටුම් පතට සංශෝධන දෙකක් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: ัง
1: ฮาวดีแซนดี
2: ้ฮาวดีฮาวดีมักกะโลฮาวดีชาลี
1: මේ උදේම අහන්න කියලා හිතාගෙන ආවේ. ඒ වුණාට උදේම ආපුට ඇරේ මේ.
2: ඒක අපි මුණ ගැහෙන්නේ හවසටනේ.
1: හම්බෙන්න මං හිතාගෙන හිටියේ මේක උදේම අහන්න. ඉතින් ඇත්ත අපි මුණ ගැහෙන්නේ හවසට.
2: බ්‍රෙක්ෆාස්ට් ප්‍රශ්නයක්ද?
1: නෑ නෑ නෑ. නිකන් මේ එම් ප්‍රශ්න.
2: ලන්ච් ලන්ච් ප්‍රශ්න.
1: නෑ නෑ කෑමට සම්බන්ධ ප්‍රශ්න. මේ කෑමමයි ඔළුවේ තියෙන්නේ. අපි ඉතින් උදේට හම්බෙන්නේ නෑනේ. ඔයා සාමාන්‍යයෙන් ඉරේලියට පශ්චාත් භාගයේ රත්නනේ. දෙගිට ගන්න නේද? ඒකනේ හවසමයි
2: හම්බෙන්නේ.
1: මම අහන්න හිතන් ආවේ ඔයා දන්නවද මිස්ටර් බීස්ට්?
2: මිස්ටර් බීස්ට්
1: දන්නේ. ඒ ටෝල්ඩ් එකට පකාරිප කැමති. ඔයා දන්නවද මිස්ටර් බීස්ට්? මිස්ටර් බීස්ට් දන්නේ.
2: මිස්ටර් බීන් මන් දන්න.
1: කවුද
2: මිස්ටර් බීන්?
1: කවුද මිස්ටර් බීන් ගැන හැවෙන්නේ? මොකද්ද බීන්ගේ සම්බන්ධය? මොකද්ද මෙතන
2: හොඬ ළඟ යන
1: දෙකම මිස්ටර් ඉන්නා.
2: මිස්ටර් බීන් නනේ.
1: ආ හරි හරි. මිස්ටර් බීන් නෝයින්ද මිස්ටර් බීස් තුයි මිස්ටර් බීනුයි එක වගේ.
2: නෑ නෑ එදෙන එක වගේ ඉති කියලා නම පොඩ්ඩක් ළඟින් යනවා.
1: රයිට්. ළඟින් ගියාට ඒගොල්ලෝ හරි දුරයි. හරි. දැන් ඒක අමතක කරන්න ඕනේ.
2: හරි. මිස්ටර් බීස්ට්.
1: මිස්ටර් බීස්ට් ගැන අපි මේ කියන්න හදා.
2: Who is Mr. Beast?
1: Mr. Beast තමයි ලෝකේ ලොකුම YouTuber.
2: හරි හරි.
1: මම දන්නේ. මම දන්නේ. ආපු. දැන් ඔය ෆෝන් එකේ මම දකින කොච්චරවත් උඩට කොටනවා පල්ලෙහාට කොට මොනවද කරන්නේ? කද මිස්ටර් බීස්ට්ව දන්නේ නැ.
2: අනේ හරියන්නේ.
1: හරියන්නේ කොහොමද?
2: ඔයා කියන්නකෝ.
1: ඒක කියන්න. අද ඔයා කියන්නේ මේ රටේ ලෝකෙ මිනිස්සු දැනගන්න මම මෙලෝඩියක් දන්නද ගොම් තැම්මක් කියලා. ඔයා ඕක දන්නේ කොහොමද? ඔයා කියන්නකොට මම දන්නවද නැද්ද කියලා මෙතෙන්ට ඕනි නැහැ මේ බකි බෝඩ් එක ප්‍රදර්ශනය කරන්නද මේ වැඩසටහන හරියදී. ඔයා ඕක කියන්නකෝ.
2: කියන්නකෝ.
1: අර ඒක තමයි ඒක. මිස්ටර් බීස්ට් කියන්නේ ලෝකේ ලොකුම යුටියුබ. ලොකු වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න යුටියුබ් චැනල් සමූහයක් තියෙනවා. එයාගේ චැනල් නෙට්වර්ක් එක. ඒක එයාගේ. දිගවට බලන්න මිස්ටර් බීස්ට් කියලා සර්ච් කරලා බලන්න. එයාගේ වීඩියෝස් එහෙම හරි ලොකු වැඩ
2: තියෙන්නේ.
1: එයා යුටියුබර් කෙනෙක් හැටියටම නතර වෙන්නේ නැතුව එයා මං හිතන්නේ ඇමසන් ප්‍රයිම් එකට එහෙම වීඩියෝ සීරීස් කරන මට්ටමට පවා ඇවිල්ලා තියෙනවා. සෑහෙන පිරිසක් එයාව බලනවා. එයාගේ මෙහෙම බලාගෙන ඉද්දි සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණය දහස් ගණන් වලින්
2: වැඩි වෙනවා.
1: මේ දැනුත් වැඩි වෙනවා. මේ දැනුත් එයාගේ නම්බර්ස් උඩ යමින් තමයි
2: තියෙන්නේ.
1: තව එක්කෙනෙක් ඉන්නවා ඔයා දන්නවද? මාක් රොබ. මාක් රොබ නේද?
2: මාක් රොබ
1: බන්දන්නේ. මාක් රොබ කියන්නේ තවත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. එයාටත් සෑහෙන ෆලෝවර්ස්ලා තොගයක් ඉන්න.
2: එයාත් YouTuber කෙනෙක්ද?
1: YouTuber කෙනෙක්. එයා ඉංජිනියරින් තමයි එයාගේ සබ්ජෙක්ට්
2: එක. එයා
1: වීඩියෝ ඔක්කොම හදන්නේ ඉංජිනියරින් කොහොමද ෆන් වැඩක් බවට පෙරලන්නේ. හරිම ලස්සනයි. හරිම බලන් ඉන්න ආස හිතන වීඩියෝස් තමයි මාක් රොබර්ගේ තියෙන්නේ. මම මේ දෙන්න ගැන කතා වුණේ මේ දෙන්න එකතු වෙලා කළා මාර වැඩක්.
2: සුපිරි වැඩක්. මොකද්ද?
1: මිස්ටර් බීස්ට්ගේ ස්පෙෂලිටි එකයි මාක් රොබර්ගේ ඉංජිනියරින් නොලෙජ් එකයි අර මේ දෙන්න මේ දෙක එකට එකතු කරලා මේගොල්ලෝ ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. මුහුදෙන් කුණු අයින් කරා.
2: අනේ මම දැක්කා ඒක.
1: මොකද්ද දැක්කේ?
2: මුහුදේ කුණු අයින් කරා.
1: මුහුදේ කුණු තියනවා දැකලා තියෙනවා. ඔය ආව
2: නෑ මම දැක්කා ඔය නිවුස් එක.
1: මොකද්ද
2: කුණු අයින් කරන සීන් එක?
1: කවුද? කවුද?
2: මිස්ටර් බීස්ට්.
1: මේකට නඩුවක් දාගන්න හදන්නේ මෙයාගේ නම වැරදියටම කියලා. ඒ දෙන්න එකතු වෙලා පටන් ගත්තා ඕෂන් ක්ලීනින් ප්‍රොජෙක්ට් එකක්. ඒගොල්ලන්ගේ ගෝල් එක තිබුණේ රාත්තල් මිලියන 30ක් මුහුදෙන් අයින් කරමු කියලා. කොහොමහරි ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එක ඉතාම සාර්ථකව, ඒ කියන්නේ අපි පීනකට ගිහිල්ලා එක එක එකතු කරනවා නෙවෙයි ඈ.
2: නෑ නෑ ඉංජිනේරින් දැනුම
1: ක්‍රම වේදයක්. ඉංජිනේරු දැනුම පාවිච්චි කරලා ස්වයංක්‍රීයව කුණු ටික ළඟට අරගෙන එකතු කරලා ඉවත් කරන යාන්ත්‍රණයක් ඒගොල්ලෝ හැදුවා. මේ ප්‍රොජෙක්ට් එක ඉතාම සාර්ථක වුණා. මිලියන 30ක් වෙනුවට ඒගොල්ලන්ට පුළුවන් වුණා, හරියටම කිව්වොත් රාත්තල් 34 මිලියන 80,191ක් මූදෙන් අයින් කරන්න මේ දෙන්නට පුළුවන් වුණා. ඒක හරිම මරු වැඩක්. විශේෂයෙන් ඒ දෙන්න වගේ දෙන්නෙක්, මොකද ඒගොල්ලන්ට ලොකු ඉන්ෆ්ලුවෙන්සිං පවර් එකක් තියෙන දෙන්නේ. ගොඩාක් අය එයාලා ෆලෝ කරනවා. ඉතින් ඒගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක කරනකොට මුහුදෙන් කුණු ඉවත් කරන විදි ගැන, ඒකට තව අයට එන්න තියෙන චාන්ස් එක ගැන, තව අයට කරන්න පුළුවන් දායකත්වය ගැන ලොකු කතාබහක් ලෝකෙ පුරා ඇති වුණා. අද අපි කතා කරන්නේ කුණු ගැන.
2: ඒත් එක්කල අපි කතා කරනවා මාලබේ පුංචිකාර නිවස ගැන. හලෝ,
1: ආව් අපි අපි අපි හයාමාර අපි ඉන්නවා හවස හයාමාර වෙනකන්. හොඳ හොඳ ලාඩන්
2: හැන්ද ජාමෙට.
0: Mm-hmm.

0: අවන්ස් ටිකෙන් ටික පේ.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
5: පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. NIBM where innovation earns recognition
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. David Peris Automobiles within GWM Hybrid Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval

0: ශේෂ්ත්‍රයන්ගේ ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500
1: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 110යි සිග්නල් ස්ට්‍රෝං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි කාගිල්ස් වුඩ් සිටි
2: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atrin, Commercial Bankua, Sri Lankavi, Anka Eki Bankua Lisa, Sreni Katakar Atta. Me Vishishtat Delabannata, Apakiri Vishwase Tabu, Oba Samata Stuti.
3: Eya Kadana Patangatta Oyata Labenyana, Supiri Dinuma Ganai Menu Sika, Ada Sita Avama Insi Sanstha Cementi Bank Pahak Miladigat Binpataka Pahadili Chaya Rupayak Sudanamin Tamaganna. Dinapata Cementi Kotta 100ක් Dinaganna Avasthawa Langadima. Kondisi Saitai.
4: Oba A-Level Avasan Kalasisuwekda NIBM The City University Samagin. Obe Global Life Eka Godanaga Ganna. UK, Australia, Malaysia Ho Russia Vishwavidyalayakin. Lowa Peligat Upadhiyak Himi Karaganna. අදම අමතන්න 0111 732 1000 NIBM The City University The Place to Be
5: Theater Tele Depeya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: මාව දැකලා හැංගුණානේ
7: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
5: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
8: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනේ
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
9: සීත ටීවී තුලින්

0: සැන්ඩි, අපි අන් ඉන්දුනීසියාවට
1: හරි
0: මේ ලැස්තිල
1: විනාඩි පහේ
0: විනාඩි පහක් කරවද වට ලැස්තිත්?
1: ඕ
0: එනං අපි ලැස්තිත් නැතුවම ඉන්දුනීසියාවට යන්න හදන්නේ. ඉන්දුනීසියාවේ
1: ලොකුම කුණු කන්දද?
0: නෑ නෑ, ඉන්දුනීසියාවේ කරපු ලස්සන ප්‍රොජෙක්ට් එකක් ගැන අපි මේ කියන්න හදන්නේ. ඉන්දුනීසියාවේ සුරාබයා කියන පැත්තේ එහි බස්වල යන විදිහක් තියෙනවානේ. මොකක් හරි බස් ස්ටෑන්ඩ් තියෙනවා, බස් ස්ටෑන්ඩ් එකට මිනිස්සු ගිහිල්ලා ටිකට් අරගෙන බස් එක නැගලා යන ගමනක්නේ මේක. ඒගොල්ලෝ හඳුන්වලා දුන්නා බස් එකේ යන්න අලුත් විදියක්.
1: මොකක්ද අලුත් විදිය?
0: කැටි සල්ලි දෙන්න ඕනේ.
1: නිකන්
0: නිකනුත් නෙවෙයි.
1: එහෙනම්
0: මිනිස්සුන්ට තියෙන්නේ පාවිච්චි කරලා ඉවත දාන බෝතල්, ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් කප් ගෙනල්ල දෙන්න බස් ස්ටෑන්ඩ්.
1: ඊට පස්සේ නොමිලි ටිකට් එක හම්බ වෙනවා.
0: ඔව්, ඒ කියන්නේ ලොකු ප්ලාස්ටික් බෝතල් තුනක්, එහෙම නැත්නම් මීඩියම් සයිස් ප්ලාස්ටික් බෝතල් දෙකක්, එහෙමත් නැත්නම් ප්ලාස්ටික් කෝප්ප 10ක් දුන්නාම පැය දෙකක ගමන් කාලයකට හරියන්න ඒගොල්ලන්ට ටිකට් හම්බ වෙනවා. ඒ කියන්නේ පැය දෙකක් ට්‍රැවල් කරන්න පුළුවන් ප්ලාස්ටික් ලොකු ප්ලාස්ටික් බෝතල් තුනක් එතෙන්ට ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ මේ මිනිස්සුන්ගෙන් එකතු වෙන ප්ලාස්ටික් ටික අරගෙන දැන් මේක මෙහෙමයි, මේ කියන්නේ සල්ලි දීලා තොන්න යන්න පුළුවන් ඈ. මේක මේ සම්පූර්ණයෙන් ඒගොල්ලෝ සල්ලි වලට බස් දුවන එක නවත්තලා බෝතල් වලට විතරයි දුවන්නේ, එහෙම ගන්න නෙවෙයි. මේක මිනිස්සුන්ව දිරි ගන්නවන්න නිසි පරිදි කසල බැහැර කරන එක ගැන අවයානස් හදන්න, ඒකට මිනිස්සුන්ව උනන්දු කරන්න තමයි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. එතකොට මිනිස්සු ප්ලාස්ටික් බෝතල් ගෙනල්ලා දීලා සල්ලි වෙනුවට ප්ලාස්ටික් බෝතල් දුන්නාම ඒගොල්ලන්ට බස් එකේ යන්න පුළුවන්. බස් ස්ටෑන්ඩ් එක මේ එකතු කරන ප්ලාස්ටික් ටික රීසයිකල් ප්‍රොජෙක්ට්ස් වලට විකුණනවා. ඒ හම්බෙන සල්ලි වලින් නැවත මේ ප්‍රොජෙක්ට් එක ගැන අවයානස් හදන්න සහ මේක ප්‍රොජෙක්ට් එක පවත්වාගෙන යන්න ඒ සල්ලි පාවිච්චි කරනවා. ඒක ඇත්තටම හරිම මේ ලස්සන
1: හොඳ
0: පෙළඹවීමක් මිනිස්සුන්ව හොඳ දෙයකට පුරුදු කරගන්න. හරි අමාරුයි මිනිස්සුන්ව හොඳ දෙයකට පුරුදු කරගන්න. බිහේවියර් චේන්ජ් කියන්නේ අමාරු වැඩ. මිනිස්සුගේ හැසිරීම වෙනස් කිරීම ඉතාම කරන්න අමාරු වැඩ. නීති දාලා අර මේ කොච්චර ට්‍රයි කළත් හිඩැස්සිටෝ මිනිස්සුන්ව ඇත්තටම හැම දෙයකට පොළඹවන්න මේ කරලා තියෙන වැඩේ ලස්සන වෙන්නේ ඒකයි. ඒගොල්ලන්ට පුළුවන් වුණා දවසකට මේ ප්‍රොජෙක්ට් එක නැගලම ගිය කාලේ, මම කියන්නේ මේ 2018 මේක 2018 පටන් අරගෙන ඒගොල්ලෝ සාර්ථකව කරන් ඇවිල්ලා ඊට පස්සේ කොරෝනා වසංගතය ආවට පස්සේ මේක ඉස්සරහට අරගෙන යන්න බැරි වෙනවා.
1: මොකද දැන් කොරෝනා ඉවරයිනේ, ආයෙ පටන් ගන්න.
0: ඒක තමයි වැඩේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක කරගෙන ඇවිල්ලා සාර්ථකව ඇවිල්ලා කොරෝනා නිසා නතර වෙච්ච නතර වීම නැවත ඒගොල්ලන්ට ඒක ස්ටාර්ට් කරගන්න බැරි වෙලා තියෙනවා. කොහොම හරි වැඩේ යන කාලේ දවසකට ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 100කට වැඩිය එක බස් ස්ටෑන්ඩ් එකක එකතු කරගන්න එයාලට පුළුවන්කම හම් වෙලා තියෙනවා. ඒක හරිම ලස්සන වැඩක්. ආදර්ශයට අරගෙන නැවත කොයි හරි රටක කාට හරි කරන්න හිතන්න පුළුවන් ජාති මරු වැඩක්. ඒක
1: මරු වැඩක්.
2: රන්ඩන්

අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: ඇඟිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙස කර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න. ඉහළම තත්ත්වෙන් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලේසි, පහසුයි, වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර්. දැන්
3: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
5: Listen up, Colombo. Vietnam is calling.
6: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
7: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768833444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: හරිගියේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
11: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරු නම් කිබ්බකින් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවා නะ. double deck double delight double salary මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ girl friends ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
12: සින්දු සියත අනුග්‍රහය.
13: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්තාරේ.
0: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
14: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මෙදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
6: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
15: මෙන්න අපේ ප්‍රශ්නය. ඩයිනමෝව සොයාගත්තේ කවුද? 1. මයිකල් ෆැරඩේ. 2. ඇල්බර්ට් අයින්ස්ටයින්.
6: ඉස්කෝලේ 9 වසරින් ඉගෙන ගන්න වාතුවේ සිතුම්ගේ සයුනිම අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714-151-151ට අපිට වට්ස්ඇප් කරන්න.
16: යත පොකට් මනි
6: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: අසල බැහැර කරන එක ගැන සමහර මිනිස්සුන්ගේ කිසිම සැලකිල්ලන්නේ.
1: ගානක්ම නෑනේ මකලෝ. ඔහේ
0: ඔහේ විසික් කරන්න ඕනේ. කොහෙටද විසික් කරන්නේ? කොහොමද විසික් කරන්නේ? කාටවත් කරදරයක් නැතුව ඒක විසික් කරන්නේ කොහොමද කියන එක ටිකක් හරි අමාරුයි මිනිස්සුන්ගේ ඔළුවට දාගන්න.
1: තාමත් බස් එකෙන් හම්බෙන ටිකට් එක බිම දාලා යනවා. තාමත් කන ටොෆි කොලේ බිම දාලා
0: යනවා. මම දැකලා තියෙනවා මේ හොඳ වාහනවල යන කට්ටිය මෙහෙම යන ගමන් ෂටර් එක පහත් කරලා කාපු යෝගට් කෝප්පේ අරවා මේවා ෆිලිඋර කොළ කෑලි කිසිම ගානක් වග විභාගයක් නැතුව පාරට විසිකන.
1: හැබැයි මම මේ ළඟදී දැක්ක වීඩියෝ එකක් ලංකාවේ බස් ස්ටෑන්ඩ් එකක CCTV වලින් කට්ටිය බලාගෙන ඉන්න පරිපාලක අංශ කවුරු හරි බලාගෙන ඉන්න එක ළමෙක් මේ දාන එළියට එයාගේ මොකක් හරි බෑග් එකක්
0: ගිහලා එයාටම බහැලා ඒ ටික එකතු කරගෙන බස් එකට නගින්න කියලා කියනවා. දැන් මම අද දැක්ක ප්‍රවෘත්තියක් තියෙනවා මේ කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ බුලත් කෙළ ගහලා එහෙම තියෙන කට්ටිය ඒ අයව එකතු කරගෙන ඇවිල්ලා සුද්ධ කරන්න කටයුතු කළා කියලා. ඇත්තටම ඒ වගේ කාරණා සම්බන්ධයෙන් අපිට හැසිරීමේ වෙනසක් අවශ්‍යයි. සමහරු ඉන්නවා විසික් කරන්න ඕන වාහනේ පත්‍රය ඇඩ් එකක් දාලා කාට හරි විකුණන.
1: ඒවනම් මහා චරා වැඩ. ඇත්තටම
0: නම් හරිම කැත වැඩනේ.
1: මිනිස්සු ඇන්දෙනවනේ අනිත් එක.
0: යණිකේ ඇන්දෙනේ උන්ටත් හොඳ වැඩ. මොකටද ගිහිල්ලා කාගේවත් ලඩියකට ඇන්දෙන්නේ? අච්චර අගේට බැබලි බැබලි පුංචි කාරණේ ඔසතියෙද්දි
1: යන්නකෝ එතෙන්ට.
0: එතෙන්ට යන්නකෝ.
1: ගිහිල්ලා හොඳ වාහනේ එතන තියෙනවනේ. අපි මේ හැමදාම අපේ මේ උගුරේ ලේරහ වෙනකන් කටේ ලේරහ වෙනකන් අපි කියෝ කියෝ කියන්නේ මේ ඔබව අතරමං වෙනවට. ඇත්තටම මම පෞද්ගලිකව මම කැමති නැහැ. මකලෝ නම මම දන්නේ නැහැ. එයා උනා කැමති නැද්ද
0: කියලා. ආ ඕ මම ඉන්නේ මේ මේ මේ ආහාර මිනිස්සුන්ට හැඳි ගෑවිලා යනකන්නේ. මම බලන්නේ සැන්ඩි තමයි ඉතින් මනුස්සයෙකුට හොඳක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ මේ.
1: මම ගුණේ හපත්.
0: ඔව්.
1: ඔය බේන්නද මේ කතා කරනකොට කට වෙන්නේ
0: නැද්ද? ඔව් ඔව් ඔව් ඔව්. ගුණේ හපත් පුඩි.
1: ගුණේ හපත් සැන්ඩි. යන්න මාළඹේ පුංචි කාර් නිවසට අහු වෙන්න එපා. ඔය ලඩි විකුණන මිනිස්සුන්ට අහු වෙන්න එපා. අහු වෙලා ආපහු කෙඳිරි ගන්නත් ලෑස්ති වෙන්න එපා. මොකද මාළඹේ පුංචි කාර් නිවසට ගියාට පස්සේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කළා තමයි ඔයාලට වාහනේ දෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකේ තියෙනවා. ඒගොල්ලන්ගේ හොයිස්ටර්ස් වලින් ඊට පස්සේ වාහනේ උස්සනවා. උස්සලා තමයි හොඳට චෙක් කරන්නේ. ඔය
0: ඔයාගේ
1: ඇස් ඉස්සරහම තමයි මේ දේවල් වෙන්නේ. ඔයාට හොරෙන් නෙවෙයි. එතරම් විනිවිද භාවයක් තියෙනවා මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටිය. අනිත් එක තමයි රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න ගියාට පස්සේ ගාන කතා කරගන්න තියෙන්නේ අපිට මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටියත් එක්ක නෙවෙයි, වාහනේ හිමිකරුවත් එක්ක. ඒකට කොයි වෙලාවකවත් මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටිය මැදිහත් වෙන්නේ නැහැ. අනිත් එක තමයි වාහනයක් ගන්න ගියාට පස්සේ මාළඹේ පුංචි කාර් නිවසේ අපිට තක්සේරු සේවා, ලීසින් පහසුකම්, ඉන්ෂුරන්ස් පහසුකම් මේ පහසුකමනුත් සලසලා දීලා තියෙනවා. අනිත් එක තමයි මක්කලෝ, දැන් ඔය ලීසින් පහසුකම් හදාගන්න යනවා නම් හරිම ලේසි පහසු වැඩක් තියෙනවා මාළඹේ පුංචි කාර් නිවසට ගියොත්. දැන් විශේෂයෙන් ඒගොල්ලෝ සතියන්ත තියෙනවා වාහන පොලක්. ඒ වාහන පොලට යනවා නම් සැප්තැම්බර් 5 සහ 6 කියන දවස් දෙකේ ඔයාට ලීසින් පහසුකම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්කම තියෙනවා. මොකද එතෙන්ට සිංග ෆිනෑන්ස් කම්පැනි එකේ කට්ටිය නිලධාරින් ඇවිල්ලා ඔයාට මාර විදිහට කියලා දෙනවා කොහොමද ලීසින් පහසුකමක් හදාගන්නේ, කොච්චර කාලයක් ගෙවන්න පුළුවන්ද, අවුරුදු 3කට ලීසින් ගන්න ඕන නම් කොහොමද, 4කට කොහොමද, එතකොට ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාන ඕන නම් කොහොමද, අර අපි දන්නට දේවල් තියෙනවනේ ගොඩක්. ඒ හැම දෙයක්ම මාළඹේ පුංචි කාර් නිවසට ඒ දවස් දෙකේ එනවා සිංග ෆිනෑන්ස් එකේ නිලධාරින්. ඒගොල්ලන්ගේ හරියටම ගානට තිතට විස්තරය දැනගන්න පුළුවන්. ඉතින් මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටිය කියන කලින්ම එන්න කියලා මේ දවස් දෙකේ. අර මං කිය කලින්ම වාහන පොලක් තියෙනවා කියලා සැප්තැම්බර් 5-6 කියන දවස් දෙකේ තමයි තියෙන්නේ. උදෙන් එන්න කියනවා. මොකද වැඩ ගොඩක් තියෙනවානේ. උදෙන්ම આવොත් හරිය පහසුවෙන් લેසි අර කලබලයක් නැතුව අපිට වැඩ ටික කරගන්න පුළුවන් කියලා මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටිය කියනවා. එහෙනම් ඉතින් පුංචි කාර් නිවසේ ඇඩ්‍රස් එක මම මතක් කරන්න. පුංචි කාර් නිවසේ වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දේ පුංචි කාර් පළමුවේ.

0: ัง
1: ඉස්සල කතා කලානේ මේ මිස්ට බීස්ට්ගේ මාක්‍රෝබර්ගේ මේ ප්‍රොජෙක්ට් එක ඒගොල්ලෝ ටීම් සීස් කියලා කම්පනියක් හදාගෙන මූදෙන්
2: කුණු
1: අයින් කළා කියලා. තව කණ්ඩායමක් ඕෂන් ක්ලීන් අප් කියලා කට්ටියක් ඒගොල්ලෝ කළා නියම වැඩක්. මූද තමයි ඒගොල්ලන්ට දැන් සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. මූදටනේ අපි බැහැර කරන කුණු වලින් සෑහෙන ප්‍රමාණයක් අන්තිමට ගිහිල්ලා නතර වෙන්නේ මූදේ. අපි එක එක තැන්වලට දාන ඒවා කොහොම හරි කොහොමද ඒවා මූදට යන්නේ. දැන් හිතන්නකෝ, ඔයාගේ මිදුලේ ඔයා විසි කරන ප්ලාස්ටික් බෝතලයක් වසර ගානකට පස්සේ මූදට වැටෙන්න පුළුවන්. කොහොමද වැටෙන්නේ?
2: වතුර ගහගෙන ගිහිල්ලා
1: වතුර ගහගෙන ගිහිල්ලා ඇලවල පාරවල් වලට එකතු වෙලා ගඟට වැටිලා ගඟ දිගේ ගලාගෙන ගිහිල්ලා මූදට එකතු වෙනවා. ඒ හින්දා මේ ඕෂන් ක්ලීන් අප් කියන කට්ටිය කල්පනා කරනවා මූදට වැටිච්ච ප්ලාස්ටික් එකතු කරනවට වඩා අපිට බැරිද මුහුදට එන්න කලින් ප්ලාස්ටික් ටික අල්ලගන්න.
2: ඒකත් හොඳ අදහසක්.
1: එතකොට ඒගොල්ලෝ මෝය කටවල් ආසන්නයේ විශේෂ යාන්ත්‍රණයක් හදුවම ඉන්ටර්සෙප්ටර් කියලා ඒගොල්ලෝ ඒකට කියන්නේ. ඒගොල්ලෝ තැන් තැන් වල ඉන්ටර්සෙප්ටර්ස් දාලා මේ ඉන්ටර්සෙප්ට් එකේ ඉඳන් ගංගේ උරු දෙකට බෝයාවල් දාලා ලස්සන වැඩක් ලෑස්ති කරලා තියෙනවා. ගඟ දිගේ ගලාගෙන එන ප්ලාස්ටික් සහ පාවෙන අපද්‍රව්‍ය සියල්ල මූදට යන්න කලින් ඉන්ටර්සෙප්ට් එක ගාවදි නතර කරලා එකතු කරගන්න.
2: ඒක නම් ඇත්තටම ලංකාවෙත් කරන්න පුළුවන් ලේසි පහසු වැඩක්. මං කියන්නේ මේ අපි වහගෙන ඉන්නවා නම් කවුරු හරි බලධාරි මේක පොඩ්ඩක් බලන්නේ නේ.
3: මේ බලධාරි ඇහෙනවද? මේ ලෝකෙ ලස්සන ලස්සන වැඩ එයාලා කරනවා පේනවද?
2: ඇහෙනවද? කං කං
3: කං පොට්ටද? මේ ලෝකෙ නොපෙනේද? ඇයි අපිට මේවා කරන්න බැරිද?
2: අතරින්
3: කියන්න බෑ. අර එයාලට ඇහෙන්න එන උඩනේ ලොකුවට
2: බලධාරීන්නේ නේ.
3: බලධාරීන්නේ.
2: ඇයි අතරම අපිට කරන්න බැරිද? ඒ ප්‍රශ්නේ එනවනේ. මේ සරල වැඩ අපිට මේවා කරන්න පුළුවන්.
1: මේවා කරන්න පුළුවන් එයාලට විතර. අපිට
2: බැරිද?
1: අකැපද?
2: අපිට බෑ කියලා දෙයක් නෑ මකලෝ. අපිට කරන්න පුළුවන් හැමදේම. අපිට ඕනේ උවමනාව, අපිට ඕනේ අවශ්‍යතාවය. හරිද? දැන් එකමිට හිතලා බලන්න මකලෝ, ඔයාට ගෙයක් හදන්න සිහිනයක් තියෙනවා. හැබැයි ඔයා කල්පනා කර කර ඔහේ ඉන්නවා. ගේ හදන්න ගන්නේ නෑ. ඔයාට මේ වැඩේ කරන්න බැරිද? පුළුවන්ද? පුළුවන්. ඔයාට කරන්න පුළුවන්. මේ ලෝකේ බැරි දෙයක් නැහැ. හැබැයි ඔයා මේ කරන්න හදන දේ, ඔයා මේ ගෙයක් හදන වැඩේ හරියට නියමෙට හොඳ ලෝන් එකක් අරන් කරන්නේ කොහොමද කියන එක ගැන අද අපි ඔයගලන්ට කියලා දෙනවා. දැන් DFCC එකේ නිවාස ණය පහසුකම ඔයාට ගන්න පුළුවන්. කිසිම කරදරයක් නැහැ. රස්තිය අදු වෙන්න දෙයක් නැහැ. මාස ගණන් බලාගෙන ඉන්න දෙයක් නැහැ. අර උපැන්න සහතිකේ, මරණ සහතිකේ, ආච්චි අම්මගේ, බාප්පගේ, මුත්තා අම්මගේ මරණ සහතික උපැන්න ඒව අරන් යන්න ඕනේ නැහැ. හරිද? කිසිම රස්තිය අදුවක් නැතුව හරි පහසුවෙන් ඔයාට ලෝන් එක පාස් කරගන්න පුළුවන්. දින 10ක් ඇතුළත ණය මුදල් ලබා දෙනවා කියලා තමයි DFCC බැංක එක කියන්නේ. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ එකම සහ පළමු වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් එක්ක වසර 30ක් වෙනකන් ආපසු ගෙවීමේ කාල සීමාවක් ලබා දෙන එකම තැන තමයි DFCC කියලා කියන්නේ. DFCC බැංකුවට යන්න, ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න, ඔයාට වැඩි විස්තර දැනගන්න අපි ටෙලිෆෝන් නම්බර් එකක් මතක් කරන්න 01112352. එහෙම නැත්නම් ළඟම තියෙන DFCC බැංකු ශාඛාවකට යන්න. එතෙන්ට ගිහලා තව විස්තර දැනගන්න. හිත හිතා ඉන්න එපා. වෙන තැන් වලට ගිහලා රස්තිය අදු වෙන්න එපා. ඔයාගේ ලෝන් එක පාස් වෙන්නේ නැත්නම් හොඳම තැන DFCC එක. ඒගොල්ලෝ කියන දවස් 10 වට ලෝන් එක පාස් කරලා දෙනවා කියලා. ඒ විශ්වාසයත් එක්ක ගිහිලා විස්තර දැනගෙන ඔයාගේ ගෙදර හදාගන්න. එදාට අපි මේ කිව් එක ගැන ඔයාට පුදුම සතුටක් දැනේ. අනේ, එදා ඒ සැන්ඩි කියපු දේ හින්දානේ අද මම මේ ගියේ හදලා තියෙන්නේ කියලා අපිටත් පොඩි සතුටක් එයි නේද?

0: පිරෙන සීත
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%/11 දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 10%/0.25 අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
6: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. බිස්නස්, කම්පියුටින්, ඉන්ටීරිය හෝ ෆැෂන් ඩිසයින්, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, The Place to Be.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
10: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත පොකට් මනි.

0: සියත දෙවයිනපුරා
1: දැන් වෙලාව හවස 6යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: එකසිය හැටවන පොලිස් දින අභිමානයෙන් සමරයි. ජනපතිගෙන් ප්‍රකාශයක්. විපක්ෂ නායක පිටකොටුවේ විරෝධතාවක. තවත් අපරාධ කරුවන් දෙදෙනෙකු දිවයිනට. පද්මේ ජලි රිමාන්ඩ්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.1 98.7

0: ladang.
1: අද කතාබහත් එක්කම කළෝ මට පරිසරය ගැන පුදුම කැක්කුමක් ඇවිල්ලා තියෙන.
2: මොනවරි ගාණ්ඩවේද? මාම් ටිකක් ගාලා අතගන්න.
1: මගේ හදවත කකියනවා.
2: මල කෙලියයි.
1: මම මේ පරිසරයට තව වැඩ කරනවා මදි.
2: ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්නද? මේ සැන්දිට පපුයා මාරෝ අර අරවින්ද. දැන් ඔයා කිව්වේ පුදුම පපුයක් අක්කුවක් තියෙන්නේ
1: කියන්නේ. නෑ අර කියන්නේ අර හදවතෙන් බුරබුරා නැගෙන වේදනාව එක.
2: මලකෙලියයි බේ බේ ගිනි දිවට හබදාවට එන්න කියන්න බෙබ්බ බෙන්ට මේ හදවතින් බුරපුර නගිනවලු ගිනි නා කියලාද
1: නෑ ඇත්තට මකල මට හිතෙනවා මම
2: මොකද්ද කියන්න උත්සාහ කළේ දැන් මොකද්ද කියන්න
1: උත්සාහ කළේ මොකක්hari ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න ඕනේ
2: හා
1: මමත් ඉතින් මේ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට
2: ඕ
1: කක්hari වැඩසටහනක් මේ
2: ප්ලාස්ටික් මූදට කුණු වැටෙන එක නවත්තන්න ඔයාලට කරන්න පුළුවන් වැඩක් තියෙනවා මම ඇත්තට කියන්නේ මූදට කුණු එකතු වෙන එක නවත්තන්න ඔයා මූදට පයින් නැතු ඉන්න. හරි. ඔයා මූදේ පයින් නැතු ඉන්න. එතකොට මූදට එකතු වෙන කුණු වලින් යම් ප්‍රමාණයක් අඩු වෙයි.
1: මකනෝ.
2: හරිද?
1: නෑ.
2: ඕ.
1: මන්තරව.
2: ඔයා මූදේ පයින් දෙපා.
1: මං ගංගේ
2: කුණු එකතු කරන්නේ. ගඟට පයින් නැත්ද? ඒකත් කවදා හරි ගිහිල්ලා මූදට තමයි ඒ කුණු ටිකත් එකතු වෙන්නේ. මම මේ කියන්න හැදුවේ තව මාර වැඩක් කරලා තිබුණා පිලිපීන් ඉන්දුනීසියාව සහ හයිටිවල. හරි. ඒකොල්ලෝ හැදුවා සැන්ඩි ප්ලාස්ටික් බැංකුවක්.
1: ප්ලාස්ටික් බැංකුවක්.
2: ඔව්. ඒගොල්ලෝ ප්ලාස්ටික් බැංකුවක් හැදුවා.
1: හරි.
2: මේ ප්ලාස්ටික් බැංකුවට මිනිස්සුන්ට ගෙනල්ලා ප්ලාස්ටික් බාර දෙන්න පුළුවන්. ඒ බාර දෙන ප්ලාස්ටික් එක වෙන් කරලා තියෙන විදිය අනුව ඒ ප්ලාස්ටික් රීසයිකලින් කියන්නේ මොකක්ද කියලා ප්‍රතිචක්‍රීකරණය සඳහා යවන ප්‍රොජෙක්ට් එක අනුව ඒ ප්‍රොජෙක්ට් වලින් හම්බෙන මුදල් ප්‍රමාණය අනුව මේ ප්ලාස්ටික් ගෙනල්ලා දෙන අයට මුදලක් බැංකු ගත වෙනවා අතට දෙන්නේ නැහැ. මං ප්ලාස්ටික් දුන්නාම ඒ දෙන ප්ලාස්ටික් වලට සරලන මුදල් ප්‍රමාණයක් ප්ලාස්ටික් බැංකුවේ මං වෙනුවෙන් තැන්පත් වෙනවා. ඒක මට යම් විශේෂ කාරණාවලදී විතරක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යාපනයට විදන් කරන්න ගන්න පුළුවන්. ස්කූල් ෆීස් ගෙවන්න ගන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් බිල් ගෙවන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ බිල් එක සබ්මිට් කළාම එතනින් බැංකුවෙන් බිල ගෙවනවා. ඒකට සරලන ප්ලාස්ටික් ප්‍රමාණයක් දීලා
1: තියෙනවා.
2: උදාහරණයක් හැටියට ළමයාගේ ස්කූල් ෆීස් ගෙවන්නද මම බලනවා කීයද. ආ මෙච්චරක් ගෙවන්න අපි රුපියල් 1000ක් ගෙවන්න. මල් ළඟ 1000ක්
1: නැහැ. 500යි තියෙන්නේ.
2: ඔව්. නෑ මල් ළඟ 1000ක්
1: නැහැ.
2: හරි. ඊට පස්සේ මම ප්ලාස්ටික් ටිකක් අරගෙන ඒ 1000ට සරලන ප්ලාස්ටික් අරගෙන ගිහලා ප්ලාස්ටික් බැංකුවට දෙනවා. දීලා මේ බිලත් දුන්නාම ඒගොල්ලෝ මගේ ප්ලාස්ටික් ටික අරගෙන ස්කූල් ෆීස්
1: ගෙවනවා.
2: එයාලා ගෙවනවා.
1: ඒක
2: හරිම ලස්සන ප්‍රොජෙක්ට් එකක්. එක පැත්තකින් මේකෙන් මිනිස්සුන්ට අපි කියන්නේ සෙග්‍රිගේෂන්. ඒ කියන්නේ කුණු වෙන් කිරීම. ප්‍රතිචක්‍රීකරණයට ඉතාම වැදගත් වැඩේ තමයි
1: කුණු
2: වෙන් කරන එක. ඒ කියන්නේ අපි දැන් No. 1 ප්ලාස්ටික්, 2 ප්ලාස්ටික්, 3 ප්ලාස්ටික් ඉතත් දිරන් නැති ඒවා, දිරන ඒවා, කඩදාසි ඔක්කොම එක ගොඩේ දුන්නහම කවුරු හරි ඒක වෙන් කරන්න ඕනේ. ප්‍රතිචක්‍රීකරණය සඳහා වෙනම ස්ටාෆ් එකක් ඉදගෙන වෙන් කර. අපි මේවා කතා වුණා ජපානයේ කමිකත්සු ප්‍රොජෙක්ට් එක ගැන කතා කරනකොට. ඉතින් මේක හරිම වැදගත් කුණු වෙන් කරන්න පුරුදු වෙන එක. දැන් මේ ප්ලාස්ටික් බැංකුවෙක් මිනිසුන්ට ඒක පුරුදු වෙනවා. ඊට අමතරව මිනිසුන්ට ඉතුරු කිරීම පුරුදු වෙනවා. සහ ඒ ප්ලාස්ටික් වෙන් කරලා නිසි පරිදි බැහැර කරනවා කියන එකට මිනිසුන්ට රිවෝඩ් එකක්
1: හම්බෙනවා.
2: එතකොට ඒක මිනිස්සු දිගින් දිගටම අතාරින්න නැතුව පුරුද්දක් හැටියට කරන වැඩක් බවට
1: පත්
2: වෙනවා. මේවා රොකට් සයන්ස්ද ඉන්දුනීසියාවට පුළුවන් නම් පිලිපීනට පුළුවන් නම් හයිටියට පුළුවන් නම් මේ වගේ අදහසක් ක්‍රියාත්මක කරන්න
1: ඇයි ලංකාවට බැරි?
2: ඇයි බැරි?
1: පුළුවන් කරන්න ඇතිකම.
2: අනේ වද්දන්නේ

0: 라떼.
1: පුංචි කාර් නිවස ගැන අපිට කතා කරන්න තියෙනවා නේද?
2: බල.
3: පුංචි කාර් නිවස. වාහන උද්‍යානය. නැවම් ලස්සන
1: කිව්වේ. සත්‍ය බොහෝම කටුක. සත්‍ය බොහෝම කටුක. කෙනෙක් ඔයාට බොරු ගොඩාක් කියලා ඔයාට වාහනයක් විකුණන්න ඉඩ තියෙනවා. වාහනේ ගෙනල්ලා සුමානයක් දෙකක් ඔයත් සතුටින් මේ වාහනය පදිනවා. ඊට පස්සේ එක දවසකදී හදිස්සියෙම ඔයාට දැනෙනවා වාහනේ කටහඬ වෙනස් වෙනවා කියලා. ලස්සන්ට ගගාගේ වාහනේ එක පාටම එක පාටම ඔයාට හිතෙනවා මම මේ යන්නේ සැන්ඩිගේ මෝටර් සයිකලේ. ඊට පස්සේ වාහනේ මග නතර වෙන්න පටන් ගන්නවා. ඔයා ගරාජ් ගානේ රස්තියාදු වෙන්න පටන් ගන්නවා. ඔයාගේ සේසතම වාහනේ වෙනුවෙන් වියදම් වෙන්න පටන් ගන්නවා. ඔයාගේ හැම ඇඳුමකම මජං පැල්ලම් හිටින්න පටන් ගන්නවා. අඩු ගානේ මල ගෙදරකට මගුල් ගෙදරකට අඳින්නවත් මජං පැල්ලමක් නැති ඇඳුමක් ඔයා ළඟ නෑ කියලා ඔයාට තේරෙනකොට ඔයාට හිතෙනවා සත්‍ය බොහෝම
3: කටුකයි කියලා.
1: සත්‍ය බොහෝම
3: කටුකයි. ඉතින් කටුක සත්‍ය අවබෝධ වෙනකන් ඉන්න එපා නේද? අපි දේවල් දන්නවනේ, හොඳ තැනකින් වාහනයක් ගන්න ඕනේ කියලා දන්නවා. එහෙම තියෙද්දිත් ගාන හින්දා ඇඳුරුම්කන් හින්දා කවදාවත් වාහන ගන්න යන්න එපා නොදන්න තැන්වලින්. ඔයා යන්න මාළඹේ පුංචි කාර් නිවසට. ආ, පුංචි කාර් නිවසෙන් වාහනයක් ගත්තොත් ඔයාට හිතේ සත්‍ය බොහොම ෂෝක් කියලා. හරිද? ඒ තරම් හොඳ වාහනේ එතන තියෙන්නේ. දැන් ඇත්තට මාළඹේ පුංචි
1: කාර් සත්‍ය කෙසේ වෙතත් මාළඹේ පුංචි කාර් නිවසෙන් ගන්න වාහනේ නක්ෂෝ
3: ෂෝක්. මාළඹේ පුංචි කාර් නිවසේ තියෙනනේ මගුලෝ වාහන 400ක් විතර. දැන් එතන අලුතෙන්ම EV ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ රෙජිස්ටර් කරපු වාහනක් තියෙනවා. බ්‍රෑන්ඩ් නිව වාහන ගන්නවනම් එහෙමත් මාළඹේ පුංචි කාර් නිවසේ තියෙනවා. දැන් රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න අපි නිතරම කතා කරන එකක් තමයි රෙජිස්ටර් කරපු වාහන ගන්න කතන්දරේ. ඒගොල්ලෝ මූලික තත්ත්ව පරීක්ෂාවක් කරලා තමයි වාහනයක් ඇතුළට ගන්න. අපි වාහනයක් ගන්න ගියාට පස්සේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරනවා ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණයකින් හොයිස්ටර්ස් වලින් උස්සලා. ඉතින් ඒ වගේ ඔයා ඉස්සරහම වාහනේ හොඳට පරීක්ෂා කළා තමයි වාහනේ වාගේ අතට දෙන්නේ. ඊට පස්සේ ඉතින් තියෙන ගාන කතා කරගන්න එක ඒකත් ඉතින් මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටිය මැදිහත් වෙන්නේ නැහැ. ඒකටත් ඇත්තටම වාහනේ හිමිකරුවත් එක්ක කතා කරන්න අවස්ථාව හදලා දෙන. ඉතින් නිදහස ඔයාට ඕන කාලයක් ඕන වෙලාවක එතන ඉඳලා වාහනේ අරගෙන එන්න පුළුවන්. අනිත් එක තමයි මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටිය සැප්තැම්බර් 5 කියන දවස් ටිකේ උදේම මාළඹේ පුංචි කාර් නිවසට එන්නලු. ඒගොල්ලෝ ඇයි එහෙම කියන්නේ? ඒගොල්ලන්ගේ වාහන පොළ තියෙනවනේ. ඉතින් උදේම ආවත් වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන්. මොකද වාහන තත්ත්ව පරීක්ෂාවකට දාන්න ඕනේ, වාහනේ තෝරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් තත්ත්ව පරීක්ෂාවට දාන්නේ. ඊට පස්සේ ලීසින් පහසුකම් තක්සේරු සේවා ඔය අනම්මනම් ටික කරගන්නකොට ඉතින් ටිකක් පරක් වෙනවා. හැබැයි උදේම ගියොත් පාට නේද 12:01 වෙනකොට වාගේ වැඩ කරලා ඉවර කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඒගොල්ලෝ මතක් කරන විශේෂම කාරණේ තමයි සිංග ෆිනාන්ස් ලීසින් සමාගමේ කට්ටිය මේ දවස්වල මාළඹේ පුංචි කාර් නිවසේ ඉන්නවා. ඒ වගේම තමයි සැප්තැම්බර් 5 කියන දවස් ටිකේ සිංග ෆිනාන්ස් ලීසින් සමාගමේ නිලධාරීන් එතන ඉන්නවා. ඉතින් ඔයාට එතෙන්ට ගියාට පස්සේ ලීසින් එකක් දාගන්නකොට ඔයා දන්නේ නැති හැම දෙයක්ම අකුරක් නෑ ඒගොල්ල කියලා දෙන්න ලෑස්ති. අවුරුදු 4කට ඔයා ලීසින් දානවද? එතකොට 3කට ගෙවන්න ගන්නද? 2කට ගෙවන්න ගන්නද? ඊට පස්සේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දානව නම් කොහොමද? ඔය වගේ අපිත් නොදන්න දේවල් ඔක්කොම එතන සිංග ෆිනාන්ස් ලීසින් සමාගමේ කට්ටිය හරියටම අකුරට තිතට කියලා දෙනවා. ඉතින් කල්ලතු යන්න මාළඹේ පුංචි කාර් නිවසට වඩ සිංග ෆිනාන්ස් සමාගමෙන් ලීසින් එකක් දාලා වාහනයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෑෂුවල්ට වාහනයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මුලින්ම ඇඩ්වාන්ස් එකක් ගෙවලා වාහනය වෙන් කරගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ හැම පහසුකමක්ම දීලා තියෙන එකේ මොකද තාමත් හිත හිතා ඉන්නේ යන්නකො අන්න අර පැත්තට මාළඹේ පැත්තට මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දි පුංචි කාර් පාර මාළඹේ. ඔන්න දැන් වාහන සීනේ සැබෑ කරගත්තා. ඊළඟට මොකද්ද මගේ හීනේ? ගෙයක් හදන්න ඕනේ නේද? අපිට ඉන්න හිටින්න ගෙයක් හදලා ලස්සන පවුලක් වගේ ඉන්න ඕනි කියන හැඟීම ගොඩාක් අයට තියෙන දෙයක්. හැබැයි ඒකට මොකද්ද හරස් වෙලා තියෙන්නේ? සල්ලි. අපේ ජීවිතේ හැම දෙයකටම හරස් වෙන්නේ සල්ලි. හැබැයි ඒකට සල්ලි හොයාගන්න ක්‍රම සහ විදි තියෙනවා. අපි ඒව හරියට දන්නේ නැහැ. මං දැන් ආට කියලා දෙනවා ක්‍රමයක්. යන්න DFCC බැංක එකට ගියාට පස්සේ ඒගොල්ලෝ දෙන ණය පහසුකම දැක්කම ඔයාට පුදුම හිතේ. දවස් 10න් වාට ණය ගන්න හදලා දෙනවා DFCC බැංකුව. මොකද ඒගොල්ලෝ කියනවා ගොඩාක් ලිය කියවිලි ඕනේ නැහැ. අපි ඔයගොල්ලන් රස්තිය අදු කරන්නේ නැහැ. අපිට පුළුවන් උපරිමයෙන් ඔයගොල්ලන්ගේ කාලය ඉතුරු කරලා අපි ඔයගොල්ලන්ට සේවාව සපයා දෙනවා කියලා. ඉතින් නිවාස ණයක් ගන්න, තමන්ගේ ගෙදර හදාගන්න, තමන්ගේ සමහරට තමන්ගේ දරුවගේ ගෙදර හදන්න වෙන්න පුළුවන්. නැත්තම් තමන්ට ඉන්න ගයක් හදාගන්න වෙන්න පුළුවන්. එකී නොකී මේකේ හේතු ගොඩක් තියෙනවා අපිට ගයක් හදනවා නේද? හැබැයි ඒකට පළමුවෙනි අඩිය තියන්න ඔන්න DFCC එක හොඳ අවස්ථාවක් දීලා තියෙනවා. මම ඔයගලන්ට කියන්නම් ඔයගලන්ගේ ටෙලිෆෝන් නම්බර් එක. ඒකට කෝල් කරලා මොකද්ද මේ කියන කතාව කියලා තව විස්තර දැනගන්න. නැත්තම් ළඟම තියෙන DFCC බැංකු ශාඛාවකට ගිහිල්ලා විස්තර දැනගන්න. 01122352 01122352352.
0: London.

0: ඉත පිරෙන්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක් එවැගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක් රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
3: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 076-8333-1000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
5: The Bank Sangrava ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
6: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියා පදිංචි වීමට දැන්ම අමතන්න 011-544-5000
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center.

0: රශියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0112732000 NIBM The City University The Place to
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
2: චිත්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112 202 200
3: 98.2 98.4 දිවයි

0: සියතා නාටං
1: පයිටරං අපි යමු. අපි අදට යනවා. යන්න කලින් මං මතක් කරන්න, අපි ටික දවසකට කලින් මේ කමිකත්සු ප්‍රොජෙක්ට් එක ගැන මං හිතන්නේ සම්පූර්ණ දවසක්ම කතා කරලානේ. ජපානයේ මේ කමිකත්සු කියන ප්‍රොජෙක්ට් එකනේ මුළු ගමේම කට්ටිය එකතු වෙලා කරන ලස්සන රීසයික්ලින් ප්‍රොජෙක්ට් එකක්. ඒගොල්ලෝ මේ දැන් තත්ත්වය හොයලා බැලුවාම මේ වෙනකොට ඒගොල්ලෝ 80% රීසයික්ලින් රේට් එකකට දැන් ළඟා වෙලා ඉන්නවලු. කියන්නේ අවට ප්‍රදේශයේ එකතු වෙන බැහැර වෙන කුණු වලින් 80% මේ වෙනකොට කමිකත්සු ප්‍රොජෙක්ට් එකෙන් රීසයිකල් කරනවා. සෙල්ලම් වැඩක් නෙවෙයි. කියන්නේ රීසයිකල් නොකර අතෑරෙන්නේ ඒ ගම් ප්‍රදේශයේ බැහැර කරන කුණු වලින් 20%. පහෙන් පංගුවකට අඩු කරගෙන තියනවා බාහිර පරිසරයට කුණු එකතු කරනවා කියන එක. මම කියන්නේ අපිට ටිකක් හිතන්න පුළුවන් නම්, ටිකක් වගකීම් සහගත වෙන්න පුළුවන් නම්, තනි තනියම අපි එක පුද්ගලයෙක් අතින් පරිසරයට බැහැර කරන කුණු ප්‍රමාණය භාගයට භාගයක් අඩු කරගන්නවා කියලා හිතමු. එහෙම අඩු කළොත්, හැම කෙනෙක්ම භාගයට භාගයක් අඩු කළොත් මුළු රටකම බැහැර කරන කුණු ප්‍රමාණය 50%කින්
2: අඩු වෙනවා.
1: ඒක සෙල්ලමක් නෙමෙයි. අපි බැහැර කරන කුණු වලට අපි එක පැත්තකින් විශාල මුදලක් නාස්ති කරගන්නවා. අපි විශාල ඉඩම් ප්‍රමාණයක් ඒකට දීලා තියෙනවා කුණු දාන්න. ඊට පස්සේ කුණු නිසා මතුවෙන වෙනත් ප්‍රශ්න විසඳන්න අපිට සිද්ධ වෙලා තියෙනවා.
2: ඊට පස්සේ වඩ මතකද දැන් පහුගිය කාලේ කුණු කඳු ඇදලා කුණු කඳු නාය යනවා.
1: කුණු ගිහිල්ලා තියෙනවා, කඳු නාය ගිහිල්ලා තියෙනවා.
2: ඒවට හිටපු මිනිස්සු.
1: ඊට අමතරව ඒ කුණු කඳු ආශ්‍රිතව කුණු එකතු කරන තැන් ආශ්‍රිතව විවිධ ලෙඩ රෝග පැතිරලා තියෙනවා. විශේෂයෙන් ඩෙංගු වගේ වසංගත රෝග පැතිරෙන කාලවලට මේ කුණු එකතු වෙන තැන් කියන්නේ විශාල ප්‍රශ්නයක්. ඒක අපේ ගෙවල් වල පවා අපි නිසි පරිදි අපද්‍රව්‍ය බැහැර නොකිරීම නිසා ඩෙංගු වගේ වසංගත පැතිරලා යන්න පුළුවන්. මේකේ ලොකු අපසරියක් තියෙනවා. ඇත්තටම ගත්තාම දැන් මෙහෙ ලංකාවේ හුඟාක් තැන්වල කුණු එකතු කරන්නේ කිචන් වේස්ට් විතරයි.
2: කියන්නේ
1: කුස්සියෙන් ඉවත් කරන ඉඳුල් විතරයි කුණු එකතු කරන කණ්ඩායම් අරගෙන යන්නේ. අනෙකුත් කුණු මිනිස්සු එකට මොකක් හරි එකක් කරගන්න.
2: මම දැකලා තියෙනවා ගොඩක් අය පුච්චනවා. ඇත්තටම පිටිවස්සර ගිහිලා පුච්චනවා.
1: ඒකේ තියෙන ප්‍රශ්නයක් ඒක නැවත වායු ගෝලයේ දූෂණය වෙන්න බලපානවා. ඉතින් අපි බැහැර කරන්න ඕන දේවල් පුළුවන් තරම් අඩුවෙන් අරගන්න පුළුවන් නම් අපිට එක පියවරක් ඒ පැත්තට තියන්න පුළුවන්. ඉතින් සංකීර්ණයි ප්‍රශ්නය. මනුස්සයෙකුට මේක තනියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.
2: හැබැයි තනි අපිට පුළුවන් වැඩක්
1: තියෙනවා. තනියෙන් මේකට යම් දායකත්වයක් දෙන්න පුළුවන්. යම් වැඩ කොටසක් ඉටු කරන්න පුළුවන්. තව ලස්සන ප්‍රොජෙක්ට්ස් ගණනාවක් ලෝකෙ වටේ සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දම අපි හෙටත් කුණු ගැන කතා කරමු.
2: කුණු ගැන?
1: ඔව්, හෙටත්
2: කතා කරමු. නියමයි. අපි හෙට කුණු ගැන කතා කරමු. ඕකේ. එන ආදයා.
1: යන් නේද ආදයා.
2: එහෙනම්
1: හෙට හම්බෙමු. යමු චාලි.
2: මම සෑන්ඩි.
1: මං මකල.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ව්‍යවස්ථා සංශෝධන සිදුකරන බවට ජනපතිකෙන් ප්‍රකාශයක්. විපක්ෂ නායක පිටකොටුවේ විරෝධතාවක. වනාලි ප්‍රහාරයකින් 24 දෙනෙකුට තුවාල. ඩිජිටල් රක්ෂණය පිළි නොගන්නා පොලිස් නිලධාරීන්ට නීතිමය පියවර. ඊශ්‍රායලෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දක්වන පොලිස් නිලධාරීන් ඉන් ඉවත් නොවන්නේ නම් සේවයෙන් ඉවත් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ 160 පොලිස් දින සැමරුම් උත්සවයට එක් වෙමින්. උත්සවය පැවැත්වුණේ පොලිස් ක්ෂේත්‍ර බලකාමූල ස්ථානයේදී. ජ්‍යෙෂ්ඨත්වය මත පොලිස් නිලධාරීන් පිරිසකට උසස් වීම් පිරිනැමීමද ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා. මේ උත්සවයේදී අදහස් පළ කළ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය.
3: පොලිස් සේවය සඳහා මේ වනවිට 38,000 පමණ සේවා උනතාවක් පවතින වාතාවරණය යටතේ රජයේ මුසින් මුල් අධිකරණ නිලධාරීන් 10,000 බඳවා ගැනීමට අනුමැතිය ලබා දීම මේ වනවිටත් ඉන් කොටසක් බඳවාගෙන මූලික පුහුණු කටයුතු සිදු කරමින් පවතින බව කිය යුතුයි. මත්ද්‍රව්‍ය වලට අබ්බැහි නිලධාරීන්ට එරෙහිව අපි තදින් විනයානුකූලව වගේම අපරාධ චෝදනා අනාවරණය වන්නේ නම් නීත්‍යානුකූලව පියවර ගනු ලබන බවද අවධාරණය කළ යුතු කාරණයක්. ඒ අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ චර්යාවන් පොලිසිය අපේක්ෂා කරන මට්ටමින් විනය පවත්වා ගත යුතු වෙනවා.
2: කරුණු දෙකක් මත ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දක්වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
4: හැබැයි අවාසනාවකට තියෙන කරුණු කුමක්ද? 14ක් වුවත් ඔබගේ රාජකාරියේ මැඩ පැවැත්වීම. හැබැයි අපිට සමහර වෙලාවට වාර්තා වෙනවා ඒ මැඩ පැවැත්වීමේ රාජකාරියේ දෙවුරටගත් පිරිසෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයට අනුබල දෙන නිලධාරීන්, ඔවුන්හා ගනුදෙනු කරන නිලධාරීන්. ඒ ඉතාමත් ලැජ්ජාසහගත කරුණක්. තමන්ගේ පැලඳගෙන ඉන්න යුනිෆෝම් එකට නිල ඇඳුමට තිබෙන ගෞරවය මුළුමනින්ම විනාශ කිරීම. එනිසා මේ ජාලය දිස බලපුවාම අපිට කරුණු දෙකක් එළිදරව් වෙමින් තිබෙන. එකක්, ඉල ඇඳුම ඇඳගත්තු සමහර ඉතා කුඩා කොටසක් 14ක් පිය විසින් මෙම ජාලයේ ගොදුරු බවට පත් වී තිබෙන බයට තව පිරිසක් මිලදී ගැනීම විසින් මෙම ජාලයේ ගොදුරු බවට පත් වී තිබෙන. ආයේ දෙපිරිසෙන් ආරාධනා කරන්නේ ඔබ වහාම බිය අත්තරින්න. ඔබ මිලදී ගැනීමට නොහැකි නිලධාරී බවට පත් වෙන. එසේ නැවෙති නම් ඔබ නිල ඇඳුම අත්තරින්න. ඔබ අත්තරින්න සූදානම් නැත්නම් නිසි විමර්ශනයක් සහ පරීක්ෂණකින් සහ සාධක මත නිල ඇඳුම ඉවත් කිරීමේ වගකීම මා හිතන්නේ ශ්‍රී ලංකා පොලිසියේ විනේදර නිලධාරීන් වෙත පැවරී තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.
2: අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.
4: මේ සන්නද්ධ අපරාධකරුවන් විදේශගත සැඟවිලා හිටපොයි 74 දිනක් මේ වෙනුවට ලංකාවට ගෙනත් තිබෙනවා. අපි ඉතා කෙටි කාලයක් ඇතුළත තවත් කීප දෙනෙක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. විමර්ශන වේගවත් විය යුතුයි. නිසි පරිදි අධිකරණයේදී සෑම දිනාටම සාවධානව ඇවුම් කන් දී එහෙත් වේගෙන් අපරාධකරුවන්ට නීති හමුවේ දඬුවම් ලබා දී අඩුපවර නීතිපති දෙපාර්තමේන්තුව උන්ගේ කාර්ය සක්‍රීය විය යුතුයි. ඒ වග විභාගයට ලක් කරන අධිකරණ පද්ධතිය කාර්යභාරය සක්‍රීය විය යුතුයි. එසේ නැත්නම් අපරාධකාරයෝ දන්නවා අද අත්අඩංගුවට පත් වුණාට දඬුවම ලැබෙන්නේ සමහර විට ඔහු මහලුවියට පත් වුණාම. එහෙම නැත්නම් දඬුවමක් ලැබෙන්නෙම නැතුව එළියට වැටෙනවා. එනිසා අපරාධවල උත්තේජනයක් තමයි අපරාධයට නිසි දඬුවම නිසි වේලාවෙදී ලබා නොදීම. එසේලු ක්‍රියාදාමි කාර්යක්ෂම කිරීම සඳහා තීරණ අරන් තිබෙනවා. මේ රට අපරාධ රාජ්‍යක සිට සමකාමී රාජ්‍ය දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන පවා කිරීමට කිසිසේත්ම පැකිලෙන්නේ නැති බව මම ඔබට සාතික කරන්න කැමතියි. ඒ වගේම ලබන අවුරුද්දේ මැද භාගයේ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මා දැනටමත් පොලිස්පතිතුමාට කිව්වා හොඳ ෆැෂන් ඩිසයින් කම්පැනි එකකට ගිහලා හොඳ යුනිෆෝම් එකක් ඩිසයින් කරන්න. උන්ට බොඩි කැම් එකක් තියෙන, බැටන් එක තියෙන, ටෝච් එක තියෙන, යතුරු අඟුපාංග තියෙන නිල ඇඳුමක් එක පොලිසිය යළිය හදන්න.
2: 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමකී ජනබලවේග ඇතුළු පාර්ශව කිහිපයක් අද විරෝධතාවක නිරත වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවදුම්රිය ස්ථානය ඉදිරිපිටදී
5: මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කරනවා, නීති ආධිපත්‍ය විනාශ කරනවා, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය විනාශ කරනවා. අපි පැහැදිලිව කියන්න කැමති රටට තිබෙන එකම විකල්පය හැටියට සමගි ජන බලවේගය මේ දුර්දාන්ත 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ පරාජය කරන්නට ප්‍රජාතන්ත්‍රවාදීව අපිට කළ හැකි හැමදේම එදත් කරා අදත් කරනවා එක දවසක් කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති.
2: මේ අතර 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් අදත් විවිධ අදහස් පළ කරනු ලැබුවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කළේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය අපහසුතාවට පත් කර ඇති බවයි.
6: දේශපාලන අභිමතාර්ථය ඉටු කරගන්නට ආණ්ඩුවට අවශ්‍ය බව හොඳටම තේරෙනවා. එයට කරන්න තිබුණා අධිකරණය සහ විනිශ්චයකාරවරුන් අපහසුතාවයට පත් කරන්නේ නැතුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයට තිබුණා රජයට 3/2ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ, ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලයට තිබුණා 3/2කින් සහ ජනමත විචාරණයකින් 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධන කළේ යුතුය කියලා කැබිනට් තීන්දුවක් ගන්න. එය එසේ කරා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨ අධිකරණයට කිසිදු පාසුතාවයකට පත්වෙන්න හේතුවක් වෙන්නේ නෑ.
2: ආණ්ඩුව මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදයද උල්ලංඝනය කරමින් සිටින බවයි සමකී ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සඳහන් කළේ.
7: බොරු කියලා තමන් කයිවාරු ගහලා බලය ලබා ගත්තට අද වෙනකොට ආණ්ඩු කරන්න ගියපුවහම මේ කිසි දෙයක් කරගන්න බැරුව හත් පොලේ ගාගෙන මේ අය විනාශ වෙලා ඉන්නවා. ඒ නිසා මැතිවරණයකට යන්න බෑ. ජනතා අධිකරණයට යන්න බෑ. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ බලය අන්තරෝමතික විදිහට පාවිච්චි කරමින් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනවා කියන එකේ රහසක් නෑ.
2: පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ආණ්ඩුවේ තීරණ හේතුවෙන් ආණ්ඩුව ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වෙමින් පවතින බවයි.
8: ශ්‍රේෂ්ඨාධිකරණයට මේ කරන මැදිහත් වීම ආණ්ඩුව ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වෙන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ අන්තිම බිඳුවත් උදුරගන්න මේ හැඩය. ඔය විදිහටම මහින්ද රාජපක්ෂ ශිරාණි බණ්ඩාරනායක සිද්ධීති වැඩ කරලා ඒ වෙලාවේ දිනුවා. පස්සේ රාජපක්ෂ ගැන නම හැදිත් මිනිසු මූණට කෙල ගහන තත්ත්වයක් රටේ හදාගත්තා. ඉතින් මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ඒ තත්ත්වේ හදාගෙන ඉතිහාසෙ කුණු කූඩේට වැටෙන්න නම් ආණ්ඩුව ඒ තීරණය ගන්න. නමුත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් අපි හිතනවා ජනතාව පෙරට පැමිණිය යුතුයි කියලා.
2: ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා ලැබෙන පළමු අවස්ථාවේදීම ජනතාව ඊට ප්‍රතිචාර දක්වනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ සඳහන් කළේ.
9: දහහක් ප්‍රශ්න තියෙන රටේ මේ මාස ගානක ප්‍රශ්නයක් මාසයක් දෙකක් ඇතුළත විසඳන්න ආණ්ඩුව උත්සාහ කරන තක්කඩි ක්‍රමවේදය ගැනයි ජනතාව අතර ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙම නැතුව තාමත් මේ රටේ මිනිස්සු මේ අධිකරණ ශේෂ්ත්‍රය ගැන අසීමිත විශ්වාසයක් තියන් ඉන්නවා. ඒ නිසා ඒ විශ්වාසනීය තැන පාවිච්චි කරලා ආණ්ඩුව තක්කඩිකමක් කරන්න හදනවා නම් මං හිතන්නේ රටේ ජනතාව ඒක වෙනුවෙන් උත්තර දෙන්න අවස්ථාව ලැබෙන පළවෙනි අවස්ථාවෙම උත්තර ලබා දෙයි.
2: ජාතික ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවේ ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන කිසිදු කටයුත්තක් සිදු නොකරන බවයි.
10: නීතියේ විධානයේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනකොට කලබල වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස පිළිබඳව මේ රටේ ජනතාව හොඳටම දන්නවා. ඒ නිසා රටේ ජනතාව කලබල වෙලා නැහැ. රටේ ජනතාව හොඳාකාරයෙන්ම මේ ප්‍රතිසංස්කරණේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ.
2: දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද ආරම්භ වුණා. ඒ ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින්. ඔහු සඳහන් කළේ අල්ල සහ දූෂණය මැඩ පැවැත්වීමේ ක්‍රියාවලිය දිරිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කර ඇති බවයි. පනත් කෙටුම් පතට සංශෝධන දෙකක් පාර්ලිමේන්තු කාර්ක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. පෙත්සම් කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ සංශෝධනය තුළින් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බවයි. එම සංශෝධනය තුළින් අල්ලස් ඉල්ලීම සහ ලබාතීම යන චෝදනා මත අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු හෝ අධිකරණයට බහරවන පුද්ගලයෙකු අපමත මුදාහැරීමට තිබෙන බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත් කර ඇති බවයි ඔහු පැවසුවේ. එම බලය අධිකරණයෙන් ඉවත් කර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පවරා ඇති බවද නීතිඥවරයා පෙන්වා දුන්නා. නීතිඥවරයා සඳහන් කළේ පුද්ගලයෙකු සිරගත කිරීම හෝ අපමත මුදාහැරීම තීරණය කිරීමේ බලය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පැවරීම අතිශය භයානක තත්වයක් බවයි. ඉන් මහේස්ත්‍රාත්වරයා හුදු රබර් මුද්‍රාවක් බවට පත් කර ඇති බවටත් නීතිඥවරයා චෝදනා කළා. මෙවැනි අවස්ථාවක ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණය වෙත ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති. සංශෝධනය හරහා ජනතාව සතු අධිකරණ බලය කප්පාදු වීමක් සිදුවන බැවින් පනත් කැටුම් පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉල්ලා සිටියා. සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කෝරළ ගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම විසින්. නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා. සැකකරු බූස බන්ධනාගාරයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළා. මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය චාවාරම, නීති විරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවටයි. එක්සත් අරාබි එමිර් රාජ්‍ය වෙත ඉරානයේ සිදු කළ පහරදීම්වලට අදාළ දර්ශන ජංගම දුරකථනවල පැවතීමේ චෝදනා මත එරට ආරක්ෂකංශ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුවන් මෙරටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. අශෝකපුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරුට චෝදනා එල්ල වී ඇත්තේ මද්‍රව්‍ය චාවාරමේ නිරත වීම සහ නීති විරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම සම්බන්ධයෙනුයි. සෙසු පුද්ගලයා පරවිසුදා නැමැත්තාගේ සමීපතමේ කුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලෙක්. බූස්ස බන්ධනාගාරය තුල කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන්ද එම සැකකරුට චෝදනා එල්ල වුණා. බොරැල්ල වේලුවන ප්‍රදේශයේදී අනනොතකා දහවනය කළ ත්‍රීරෝද රථයකට පොලිසිය අද අලුයම වෙඩි තබා තිබෙනවා. ත්‍රීරෝද රථය කොම්පංජ වීදියේ ප්‍රදේශයේ සිට අනනොතකා දහවනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ත්‍රීරෝද රථය තුළ පුද්ගලයන් 5 දෙනෙකු සිට ඇති අතර එහි තිබී කඩු තුනක්ද සොයා ගැනුණා. සැකකරුවන් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවන්. මූලික ප්‍රශ්න කිරීමලදී සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ කොම්පංජ වීදියේ ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට පහර දීම සඳහා ගිය බවයි. රියදුරන් සඳහා නිකුත් කරන ඩිජිටල් රක්ෂණ කාඩ් පත පිළි නොගැනීම පොලිස් නිලධාරීන් විසින් සිදු කරන රාජකාරී පැහැරහැරීමක් සේ සලකා කටයුතු කරන බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පවසනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඩිජිටල් රක්ෂණ කාඩ් පත සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් තහන දැනුවත් කර ඇති බවයි. එසේ තිබියදී ඇතැම් පොලිස් නිලධාරීන් එය පිළි නොගෙන රියදුරන් අපහසුතාවට පත්වන අයුරින් කටයුතු කරන අවස්ථා නිරන්තරයෙන් වාර්තාවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
11: විශේෂයෙන්ම ඩිජිටල් රක්ෂණ කාඩ් පත පොලිසියාරින්ට පිළිගන්න බැහැ කියන කාරණාව සහ පොලිසියාරින්ට ඒ පහසු ගන්න නැහැ කියන කාරණාව මත ඒ මහජනතාව බලවත් අපහසුතාවට පත් කරන අවස්ථාවන් කීපයක් අපි නිරීක්ෂණය කරා. විශේෂයෙන්ම පොලිස් පොත්තුමා විසින් ලබා දීපු මාර්ගෝපදේශයන් බරපතල ලෙස පැහැරීමක් කියන කාරණාව මම මේ අවස්ථාවේදී කියනවා. රක්ෂණ ආයතන 14ක් වගේ නිකුත් කරන්නේ කාඩ් පත සම්බන්ධයෙන් ඒක පිළිගන්න කියලා. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් 2006 අංක 19 දන් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු ප්‍රකාරව ඒක පිළිගැනීමට ලක් වෙනවා. ඒක පොලිසියත් පැහැදිලිවම පොලිසියට ආබදී මාර්ගෝපදේශයන් සහ උපදෙස් මගින් ලබා දීලා තියෙනවා.
2: රියදුරන් සතුව ඩිජිටල් රක්ෂණ කාඩ් පතක් නොමැති අවස්ථාවක වුවද රක්ෂණාවරණයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ හැකි ආකාර තුනක් පොලිස් නිලධාරීන්ට හඳුන්වා දී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළා.
11: පැහැදිලිව කියලා තියෙනවා කෙනෙක් අතේ ඒ අවස්ථාවේ ඩිජිටල් රක්ෂණ කාඩ් පත් තිබ්බේ නැති අවස්ථාවකදී වුණත් අවස්ථා තුනක් දීලා තියෙනවා. ඕනෑම ජංගම දුරකථනයකින් ඒක වෙන්න ඕනේ නැහැ, මේ ස්මාර්ට් ෆෝන් එකක් වෙන්න ඕනේ. ඕනෑම දුරකථනයකින් තරුව 13:38 හැෂ් අංකයට අමතල පහන අංකය හෝ රක්ෂණ උප අංකය ඇතුළත් කරලා ඒ සම්බන්ධයෙන් ඒ රක්ෂණ ආරක්ෂාවරණය ඇක්ටිව්ද නැද්ද කියන කාරණාව ක්ෂණිකව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව SMS දුරකථන මාර්ග පණ්ඩයක් මගින් 13:38ට කිටිවන්ට සේවාවට මගින් ඒ සහන ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම රක්ෂණ උප අංකය හරි නැත්නම් වාහන අංකය මගින් ඇතුළත් කරලා ඒක ෂණිකව ලබා ගන්න පුළුවන්. ඒ වන් නැත්තම් 13:38 අමතලා විශේෂ කෝල් සෙන්ටර් එක අමතලා ඒ සම්බන්ධයෙන් උපදෙස් ගන්න කියලා පැහැදිලිවම කියලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන් යම් කිසි කෙනෙක් අතේ රක්ෂණ ඩිජිටල් රක්ෂණ කාඩ් පත තිබ්බේ නැතත් අපි පොලිසියෙන් පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. මේ රියදුරාගේ ජංගම දුරකථනයෙන් වෙන්න පුළුවන්, නැත්තම් පොලිසියාරයේ දුරකථන අංකයෙන් වෙන්න පුළුවන්. එක්ක නැත්තම් වෙනත් දුරකථන ක්‍රමවේද අනුව පාවිච්චි කරලා ඒ එක ඇක්ටිව්ද නැද්ද කියන කාරණාව බලන්න කියලා. විශේෂයෙන් මේකට කිසිම
2: ඩිජිටල් රක්ෂණ කාඩ් පත පිළිගත නොහැකි බවට ප්‍රකාශ කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ළඟමැති පොලිස් තහනයට හෝ 0.7.47.55.600 WhatsApp අංකයට පැමිණිලි කළ හැකි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා. බොත්තල කතරගම මාර්ගයේදී පුද්ගලික බස් රථයකට වන අලියකු පහර දී සිදු වූ අනතුරකින් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් 11 දෙනෙකු ඇතුළත් කර ඇත්තේ හම්බන්තොට රෝහල වෙතයි. සෙසු පිරිස කතරගම රෝහල වෙත ඇතුළත් කළා. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරට ලක්ව තිබුණේ කතරගම වන්දනාවේ පැමිණ යලි මහියංගනය බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක්. බස් රථය බුත්තල කතරගම මාර්ගයේ දහවනේ වෙමින් සිටියේදී වන අලියකු විසින් බස් රථයේ ඇති ආහාර ලබා ගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී වන අලියා සිදු කළ පහර දීමෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබුණා. වනසතුන්ට ආහාර ලබා දීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ සඳහන් කළේ.
12: වනසත්තුන්ගේ චර්යාවන් වලට බාධා වෙන මොනම ක්‍රියාමාර්ගයක් ගත්තත් ඒක නීත්‍යානුකූල නැහැ. ඒකට ඇත්තටම නීති විරෝධී කටයුත්තක්. ඉතින් අපි නීතිය ක්‍රියාත්මක කරන විට සමහර ලාවට අනවශ්‍ය නීතිමය ගැටලු ඇති වෙන්නත් පුළුවන්. උසාවි යන්න, අද ගෙවන්න, ඒ වගේ කටයුතුත් වෙන්න පුළුවන්. පිර දඬුවම් වගේ තත්ත්වයකට එන්නේ එයා හරිම මට්ටමේ දඬුවමක්. එතකොට හුඟක් වෙලාවට අපි නීති ක්‍රියාත්මකට මුලින්ම දඩයක් වෙන්න පුළුවන්. ඒක ගරු මහේස්ත්‍රාත් තුමාගේ අභිමතය පරිදි තමයි ඒ දඬු නියම වෙන්නේ. වෙනත් ව්‍යාපාරිකයෝ දඬුවම් වගේ ඒ වගේ වර්ධිත එක එකතු වෙලා සතෙක්ට කෑම දුන්නොත් සිරගත වීම පවා වෙන්න පුළුවන්.
2: තම රටට ප්‍රහාර එල්ල කළහොත් ඉරානයේ බලශක්ති සහ යටිතල පහසුකම් වලට පහර දෙන බව ඊශ්‍රායලය පවසනවා. එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට් සඳහන් කළේ ඉරානය ප්‍රහාරයක් එල්ල කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පවතින ඕනෑම සීමාවක් ඉවත් කරන බවයි. ඉරානයේ සියලු පහසුකම් අඩපණ කර ඔවුන් ගල් යුගයක් කරා රැගෙන යාමට සූදානම් බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ. මෙතර අමරිකාව ඉන්ධන තොග ගබඩා කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඉරානය දැනුම් දී සිටිනවා. එරට පළමු උපජනාධිපතිවරයා සඳහන් කළේ අමරිකා ආර්ථිකයට අහිතකර කාලයක් එළඹිය හැකි බවයි. ඕනෑම අවස්ථාවක ඉරානයට පහර දීමට සූදානම් බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. නවසටන් සැලකිය යුතු කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි ඔහු පැවසුවේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය අමරිකාව සතු බවද ට්‍රම්ප් සඳහන් කළා.
13: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
2: ලබන වසරේ පැවැත්වෙන ICC කාන්තා ශූරතා කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබා තිබෙනවා. ඒ වත්මන් සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය අනුවයි. පළමුවරට පැවැත්වෙන තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. යළි සිරස්තල. විවස්ථා සංශෝධන සිදු කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. විපක්ෂ නායක පිටකොටුවේ විරෝධතාවක. වනාලි ප්‍රහාරයකින් 24 දෙනෙකුට තුවාල. ඩිජිටල් රක්ෂණය පිළි නොගන්නා පොලිස් නිලධාරීන් තෙරෙහිව පියවර. ඊශ්‍රායලෙන් ඉරානයට අනතුරු ඇගවීමක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිවාය. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රියක්.
13: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: වෙනස් විදිහේ මියුසික් එක්ස්පෙරිමන්ට්ස් වලින් කාගෙත් ආදරේ දිනාගත්ත රිද්ම වීරවර්ධනගේ අලුත් සොන් එක තමයි රූකඩනාරි.
2: මදු විතර ගෙවුනේ.
3: මේ වෙනස් විදිහේ වැඩේ ගැන රිද්ම අපිට මෙහෙම කිව්වා.
4: රූකඩනාරි ඇත්තටම මට ස්ටෙෆාන් කතා කරේ. මොකද එයා ඇත්තට මේක කම්පෝස් කරලා තියෙන්නේ. ඇත්ත කතාවක් ආශ්‍රයෙන් ජාන්සාස් අමීරයා තමයි ලිරික්ස් කළේ. ඒක ඇත්තටම අර ජිප්සි කතාවක්, රොමානි කල්චර් එකත් එක්ක වෙච්ච ඒ ඉන්සිඩන්ට් එකත් එක්ක තමයි මේ කතාව හැදිලා. ඊට පස්සේ ඒ වචන ටික දාලා ඒක අපි ඊට පස්සේ ශ්‍රී ලංකනයිස් කරලා තමයි රැඩි වුණේ.
1: මියුසික් වීඩියෝ එකට ලොකු එෆර්ට් එකක් දීලා තිබ්බා නේද?
4: ජැස් තමයි මියුසික් වීඩියෝ කලේ. ස්ටෙෆානෝ ජැසු දෙන්නම ඉතාලි වල ජීවත් වෙන ඒ වගේම ලොකු ටීම් එකක් හිටියා මේකේ. මං හිතුවට වැඩිය ලොකු ස්කේල් එකේ ප්‍රොඩක්ෂන් එකක් වුණා. ඔලිව් කටුව එහෙම නැත්නම් සම්මානියා තමයි අපේ කොස්තියුම් දරමය ඔක්කොම ඒ ටික කලේ. හරිනියව මතක් කරන්න ඕනේ. ඒ වගේම තව මොඩියුල්ස් ගොඩක් හිටියා. ප්‍රොඩක්ෂන් එකට එදා යනකොට මං හිතුවේ නෑ ඇත්තට ලොකු ප්‍රොඩක්ෂන් එකක් වෙනවා කියලා මියුසික් වීඩියෝ.
3: ඔයා මේන් කැරක්ටර් එක කරන ෆිල්ම් එක ගැනත් කියමු.
4: ෆිල්ම් එකේ නම අහසතරම් රශී ප්‍රභා තමයි මගේ කෝස්ටාර් හැටි රංගපාන්නේ. වගේම ඩිරෙක්ටර් මතක් කරන්න ඕනේ ප්‍රසාදි අක්කා. ඒ වගේම චතුරංගන අය ඒගොල්ලෝ සාදරයෙන් මතක් කරන්න ඕනේ. සැප්තැම්බර් 30 වෙනිදා ඒක රිලීස් වෙනවා. ඉතින් චැලෙන්ජ් එකක් ඇරෙයිද බාරගත්තා.
0: Talk of the town.
1: සූර්යා ඇක්ට් කරන විශ්වනාත් ඇන්ඩ් සන්ස් මූවි එක මේ දවස්වල ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන මූවි එකක් වෙලා තියෙනවා.
3: සූර්යාක මමිතා බයිජු මේන් කැරක්ටර්ස් කරන මේ මූවි එක බලපු ගොඩක් දෙනෙක් සූර්යාගේ ඇක්ටින් ගැන වගේම සිංගින් ගැනත් කතා වෙනවා.
1: ඒ ද වෙඩින් සොන් එක නිසා. ඒ තමයි විශ්වනාත් ඇන්ඩ් සන්ස් මූවි එකට සූර්යම සිංග කරපු සොන් එක.
3: ඉතින් සූර්යාගේ ටැලන්ට්ස් ගොඩක් පෙන්නන මේ මූවි එක එයාගේ ෆෑන්ස්ලා උන්මාදයෙන් වගේ බලන්න පටන් අරන් තියෙනවා.
1: ඒ නිසා මේ වෙද්දිත් ඉන්දියානු රුපියල් කෝටි 200කට වඩා ඉන්කම් එකක් ගන්න ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා.
0: Talk of the town.

0: හිත පිරෙන්න සියත.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: පෙරපාසල් යන වයසේ දරුවන් නිතර ලෙඩ වෙන්නේ ඇයි?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවිද උණකමගේ සමග.
2: බොහෝ විට මේ ප්‍රශ්නය දෙමව්පියන් අපෙන් නිතරම අහනවා. පෙරපාසල් වයසේ ඉන්න දරුවන් සාමාන්‍යයෙන් මාසයට දෙතුන් වතාවක් අසනීප වෙනවා. මේ ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. දරුවන් නිවසින් බැහැර පරිසරයට අලුතෙන්ම පුරුදු වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මෙහිදී දරුවන් ජීවිතයේ පළවෙනි පාරට විවිධ විසබීජ වර්ගවලට, විශේෂම වෛරස් වර්ගවලට නිරාවරණය වෙනවා. දරුවාගේ වැඩෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මේ විවිධ විසබීජ වර්ග සහ වෛරස් වර්ග හඳුනාගෙන ඒවා සමග සටන් කරමින් ඒවා හඳුනා ගැනීමත්, ඒ විසබීජවලට අදාළව ප්‍රතිදේහ නිපදවීමත් සිදු කරනවා. එමගින් දරුවාට ජීවිත අනාගතයේදී ඒ වෛරස් ආසාදන වලින් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා මෙවැනි දරුවෙක් මේ කාලය තුලදී නිතර නිතර අසනීප වීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: මෙන්න අපි අහන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය කුමක්ද? 1. දැදුරුය. 2. පරාක්‍රම සමුද්‍රය.
5: ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න ඇඹිලි පිටියේ ප්‍රමුදි මෙත් සරණේ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳපොලේ. The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි. පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳපොළ.
8: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
8: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
8: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
11: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
12: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
15: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
16: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
15: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
16: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
15: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
16: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
17: 98.2 FM 98.4 FM.

0: Sieta Divaina Pura.
1: Dan velavara 37.
2: වේලාවේ ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

රාත්‍රී 7යි විනාඩි 7යි. ඉතින් කොහමද? අද දවස හිතාගත්ත විදිහට කරන්න හිටිය දේවල්, කියන්න හිටිය දේවල් ඒ විදිහටම කරගන්න කියන්න පුළුවන් වුණාද? නිදහස ඉන්න ඕනේ, සැනසීම ඉන්න ඕනේ, ආදරෙන් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ, ඔයා වෙලා ඉන්නත් ඕනේ. මොන දේ කරන්න කියන්න කලින් ඔයාට ආදරය කරලා ඉන්නත් ඕනේ. ඔයාගේ හීන වෙනුවෙන්, ඔයාගේ ආදරය වෙනුවෙන්, ඔයාගේ බලාපොරොත්තු වෙනුවෙන් ඔයා වැඩ කරද්දී ඒක ඉබේටම ඔයාගේ වටේට හැදෙන්න ඕන දේවල්, එන්න ඕන දේවල්, හිතන්න ඕන දේවල් හැම දෙයකටම පාර හැදෙන්න පටන් ගන්නවා. ඒක මම විශ්වාස කරන දෙයක්. තව දෙයක් තමයි, කෙනෙක් ජීවිතෙන් අපි පිට වෙලා ගියාම එයාට හැමදේම ඉවරයි කියලා හිතන්න පුළුවන්. ඒත් අපි ඉතුරු කරලා යන දේවල් අනිත් කෙනාගේ හිත ඇතුලේ තව ගොඩාක් කල් ජීවත් වෙන්නත් පුළුවන්. එනිසා එයාට ගෙවුණු කාලයක් වුණ දේ ඔයාට තාමත් ඉවර නොවුණු කතාවක් වෙන්නත් පුළුවන්. මේ හැමදේම ඉතින් ආදරේ දේවල් තමයි නේද? ඉතින් ඔයත් මට තාමත් ඉවර නොවුණු කතාවක්. එන්න රා 9 වෙනකන් ආදරේ රස තැන්, ආදරණීය මතක, මේ හැමදේම අපි කතා කරමු. එහෙම හොඳයි නේද? මං විශ්මී. ඔයා මේ අහන්නේ සියතාදර රේඛා.

0: ඇත්තකි වහම ඇත්තටම පැත්ත යනවාද
1: මැතිමතුරුන්ගේ වත්කම් පිළිබඳවත් චෝදනා එල්ල වුණානි කොහොද ඒවගෙන පරීක්ෂණ
2: ඒවා උනේ කලින් ආණ්ඩුවල මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන
3: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම හොරු යැල්ලීමයි දෙකක්
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
4: නඩු කීයක් තියනක් දන්නේ සාවි ගිහිල්ලා යන ගමන් රැස්වීම වලට
5: ඉන්දියාවේ දේශපාලන රැලි වලටවත් එච්චර ලොකු කටවුඩ් ගන්න
6: එතන මේ මොනවහරි කරන්න කියලා හිතාගෙන ආ මිනිස්සු
7: ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා
0: උදැසන හයයි දෙය දහවල් දොළහා සවස හය සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.

0: ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 දාහ අංකය අමතා අයදුම් කරන්න. බිබ්මා 2026 by NIBM, where innovation earns recognition.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
8: සීල් බෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේ ෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල් ස්පොට් සිටි.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාල ලෙවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.718492492 0.71132777.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.112200 NIBM The City University, The Place to Be.

0: Nunna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රී 7යි විනාඩි 27යි. පෝස්ට් එක මතක් කරන්න කලින් නිකමට WhatsApp එක ඕපන් කළා. මැසේජස් ටිකක් ඇවිල්ලා තියෙනවා. හිනත් යනවා. සතුටින් ඉන්න ඕනේ නේ. ඒ හින්දා අපි හිනා වෙලා ඉමු. මොන දේ හිතුණත්, මොන දේ හිතුවත්, මොන දේ කිව්වත්, මොන දේ ලිව්වත් අපි හැමෝම මිනිස්සු. ලෝකෙ දේවල් එකින් එක, ලෝකෙ විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතයේ දේවල් එකින් එක වෙනස් වුණත් අන්තිමට අවසානයේ අපේ මිනිස් හිත සැනසෙන්නේ, නතර වෙන්නේ ආදරය ළඟ. ආදරේ නිසානේ මේ ඔක්කොම නේද? ඉතින් අර මම කියන පුංචි සුරංගනාවියක් ඉන්නේ සියත ආදරේ කහන. ඉතින් මට හිතෙනවා එයා හැම වෙලේම කියන ඩයලොග් එකක් ඔත් එක්ක ආයෙත් බෙදා ගන්න. ආදරයට සීමාවක් නෑලුනේ. ඔව්, ආදරයට සීමාවක් නෑ. ඉතින් ඔයා මට

තාමත් ඉවර නොවුණු කතාවක්. ඒ විදිහට තමයි අද Other Accounts FM අපේ Facebook page එකේ post එක විදිහට මට ඔයත් එක්ක බෙදාගන්න හිතුනේ. ඔයා මට තාමත් ඉවර නොවුණු කතාවක්. ඔයාව කාලය ගෙවිලා ගියාට, අපි දුරස් වෙලා ගියාට ඔයා ගැන තිබුණු හැඟීම් තාමත් හිත ඇතුළේ හැමමයි. කියන්න බැරි වුණු වචන, අහන්න බැරි වුණු ප්‍රශ්න, සමහර ප්‍රශ්නවලට නොලැබුණු උත්තර. ඉතුරු ටික කියන්න කලින් මං ආයෙත් මතක් කරන්න ඕනේ, සමහර අය ඉන්නවා ප්‍රශ්න අහනවට අකමැති. එයාගෙන් ප්‍රශ්න අහන්න එපා. එයාගේ ප්‍රශ්න අහගෙන ඉන්න. ඒක වෙලාවකට ඒ කෙනාට හොඳ දෙයක් වෙන්නත් පුළුවන් කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඊට පස්සේ සමහර ප්‍රශ්නවලට උත්තර නොලැබුණාට අදටත් හිතේ කොහේදෝ ගුලි වෙලා තියෙනවා. හිතට නොදැනීම මතකයක් ඇවිත් ආයෙත් ඔයාව මතක් කරනවා. එතකොට තේරෙනවා සමහර මිනිස්සු අපේ ජීවිතෙන් ඈත් වෙලා ගියත් අපේ හිතෙන් ඈත් වෙලා යන්නේ නැහැ කියලා. සමහර විට අපේ කතාවට අවසානයක් ඔයාට තියෙන්න ඇති. ඒත් මගේ හිතේ ඔයා තාමත් අවසාන නොවුණු කතාවක්. ලියන්න, හිතන දේ ලියන්න. 0711982894 අපේ සියත WhatsApp නම්බරකට හරි Other Accounts FM අපේ Facebook page එකට ඇවිත් අත post එක යටින් ඒ ඉවර නොවුණු කතාව ගැන විශ්මිත කියන්න.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0706-666-222 Prime Residences
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
10: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනේනේ කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්වෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
11: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
12: ඕනම කැමක් temperature කරගන්නට නියම බටවත්ත බට experience එකකට නැල්වත් බට
13: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles
14: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
15: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114-700-550.
16: Run Powermකට ඉහළ අප්‍රිකාරමත්. අමතන 0111-880-400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
17: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
18: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
19: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
3: විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
5: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
9: 2500 ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න
0: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
10: Advance ticket ටික pay
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bank වේ ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
2: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
14: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි දෙක දෙක ලැබෙනවනะ ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
20: සින්දු සියත අනුග්‍රහය
21: දැනෙන්න අඳින්න රිසිසේ
20: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න
22: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
23: මෙන්න අපේ ප්‍රශ්නය. ඩයිනමෝව සොයාගත්තේ කවුද? 1. මයිකල් ෆැරඩේ. 2. ඇල්බර්ට් අයින්ස්ටයින්.
22: ඉස්කෝලේ 9 වසරින් ඉගෙන ගන්න වාතුවේ සිතුම්ගේ සයුනිම අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
24: යත පොකට් මනි.
22: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 7යි විනාඩි 52යි. දන්නවද අපේ ජීවිතවල ඉඳලා ඇති තාමත් ඉන්නවා ඇති අපි මොන අඩුපාඩුකම් තිබ්බත් අපේ අතේ නොදැනුවත් මොනම හරි දෙයක් වුණා නම් ඒ හැමදේම දරාගෙන හිටිය තාමත් දරාගෙන ඉන්න ආදරණීය මිනිස්සු හැම දෙයක්ම හොඳින් විසදේ කියපු මිනිස්සුන්ට ඇත්තටම අපේ ළඟින් ගොඩාක් දුරකට ගියත් නිතර නිතර අපි ගැන හොයලා බලන මිනිස්සු තනියම ජීවත් වෙන්න පුරුදු කරපු තනියම දේවල් දරා ගන්න පුරුදු කරපු ඔව් ඒ වගේ ආදරණීය මිනිස්සු අපි ළඟ ඉඳලත් ඇති ඔයා ළඟ ඉන්නවත් ඇති ඒ හැමෝටම ස්තුතියි හැබැයි ඔයා මට තාමත් ඉවර නොවුණු කතාවක් එහෙම කියද්දි FB comments අවිලා තිනා මෙන්න මේ විදිහට කියලා කඳුළු උල්පත කියනවා හිතේ විතරක් පෙරලි කරන ළඟට නැවෙත් දුක් දෙන ආතරේ පව දන දන නොදන්නාසේ ඉනුතව පාට මේ මැසේජ් එක වෙලා තියෙන ඉසුරු මංචනායක පටන් ගන්න මොනේ පටන් ගත්තම නවත්ත ගන්නම බැරි වෙන තරමට දැන් මං ආතරේ ඔයාට ඉතින් මට ඕනේ ඔයාගේ එක වචනයයි රත්තරන් මං ඔයාට ආතරේ ඉසුරු කියන්නේ හරි අමුතු විදිහේ දේවල් ලියන කියන කෙනෙක්. එතකොට දිනෙත් මා තරුෂි කියනවා කීබෝඩ් එකේ නැවතීමේ තිත දකුණු පැත්තටයි කොමාව වම් පැත්තටයි එන්න හේතුව දන්නවද? හුඟක් මිනිස්සු දකුණ තුරු නිසා ඉක්මනින් නැවතීම තියන්න තිත දකුණු පැත්තට දාලා. ඔයාගේ කතාවට ඕව අදාළ නැහැ. මම ටයිප් කරලා තියෙන්නේ කොමාවනේ. මං කියන්න ඕක එඩිට් කරන්න ඕනෙත් නැහැ. බැරි වෙලා හරි. ඔයා එතනින් එහාට කතාව ලියන්න આવොත් එහෙම කියලා. හොඳයි හොඳයි දිනත්මා. ඒ විදිහට වෙයි දේවල්. ඔන්න ඉතින් අපේ KTH ගේ මැසේජ් එක කලින් කිව්වනේ. රන් අවේ වෙන්නත් කලින් සුපුරුදු විදිහට KTH delete everyone කරගෙන ඔක්කොම messages ටික. දැන් ඉතින් මට එතනින් එහාට මුකුත් කියන්න එපා හරිද? අපේ Virginia ඉන්න අපි වහගෙන aunty Mali thank you so much. එතකොට ඊයේ නම නොකියුව කෙනා ඔන්න අදත් අහගෙන ඉන්නේ. එයාට නම් ආදරේ එපා වෙලා තියෙන්නේ. හැබැයි එයා එයාට ගොඩක් ආදරේ කෙනෙක්. එහෙම නේද? මේ සින්දුවටම ඇන්ජි කාලෙකට පස්සේ කොහොමද ඔයාට ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අලුත් පැයේදී අලුත් විදියට හම්බෙමු

0: ඔයාට පුළුවන්, ඔයාට බැරි නම් කාටද පුළුවන්?
1: නුරාවි දැස ගස්සා, හිනාවි හීන වැස්සා,
2: කෙතොයි කෙතොයි බොහොම කෙතොයි.
3: A few moments later.
4: ඔන්න මං කියනවා, හරි.
5: අනේ මේ, ඔය සින්දු විනාශ නොකර සෙනසුරාදා උදේ 10ට T20 අහන්න.
6: සංදීප් ජයලත් සමග මේ සෙනසුරාදා උදේ 10ට.
7: නුරාවි දැස ගස්සා, සිනාවි හීන වැස්සා.
8: සියතා 2020.
9: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0.7455.
10: මේවට මිනිස්සු පොල් ගහට නැගලා තමයි නම අපේ පැත්තට යන්නේ.
11: පොල් ගහ පහත් වෙනවා නේද? ඔයාලා
10: පොල් ගහ සුසයි.
11: අර දැකලා හඩන්න බෑ.
10: බෑ, ඒ තරම් උස වැඩි.
11: එහෙනම් කෙක්කෙන් කඩන.
10: කෙක්ක කියන්නේ ලুকু උන ගස් ගෙනල්ලා කෙක්කක් හදලා.
11: ඒ ඇත්තටම පොල් ගහ සුස වැඩි නෙවේ. ඔයාලා කොටයි.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනයේ සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.
6: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance. අදම එන්න, අදම ආරං යන්න. අමතන්න 011 114 700.
13: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
14: Aluminium, aluminium මනේ.
15: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
16: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්, Alumex නම් ඉස් තරම්.
17: සෙනසුරාද උදේ 8ට.
18: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
19: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
18: ඈ?
19: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
3: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
3: කතාවට දක්ෂණං, මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 44ට අපිට වට්ස්ඇප් කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

ඔබ තරන් කවුරුවත් දන්නේ නැති හින්දා. සියත අදරේක අහන අහන් ඉන්න දෙවනි පය රාත්‍රී 8යි විනාඩි 11යි. ආදරේ හැටි එහෙමලු නේද? බලාගෙන ඉන්නවා, මවාගෙන ඉන්නවා, ආදරෙන් කතා කරනවා, චුට්ටක් විතර ඔරවනවා, දේවල් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ දේවල් ඔළුවට වදයක් වගේ නම් තේරුම් ගන්නේ නැතිව අත්හැරලා මගේ පැත්තෙන් විතරක් ආදරය කරනවා. එක එක දේවල් වෙනවා මේ ආදරය ඇතුලේ. සියත ආදරේ කහන ඔයාට විශ්මි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ජීවිතයට ලැබෙන්න ඕනේ මොන වගේ ආදරයක්ද, ඔයා ප්‍රාර්ථනා කරන්නේ මොන වගේ ආදරයක්ද, ඒ ආදරේ හිතනවටත් වඩා වැඩියෙන් ලස්සනට ඔයාගේ ජීවිතයට ලැබෙන්න ඕනේ. ජගත් මෙන්න මේ විදිහට ලියලවලා තියෙනවා. මට ඒ ජගත් එක මැසේජ් එකක් කියන්නත් මිස් වුණා. ඒකට සමා වෙන්න. ජගත් කියනවා, ඔයත් එක්ක සදාකල්ම ඉඳී රසික කැලක්, මුව මඩලින් සිනහ නගන ඔයා රෝස මලක්. මේ මමද? සොඳුරු වඳන් ගලා එන්නේ වගේ ගලන දොලක්, කොහෙද දැක්කේ විශ්මි වගේ පිපුණු සුවඳ මලක්. Thank you so much. බලන්න ඉතින් ඔයාට හිතෙන දේවල් ඒක ලස්සනට කලපලා වචන කරන විදිහනේ. එතකොට මේ නමක් නැති අපේ සියත අදරේක මේ ටිකේ හැමදාම වගේ අහන අන්තිමට 17 නම්බර් එක. ඔව් මං විශ්මි තමයි. ගිහින් කාලා එන්නකෝ, විස්තර කතා කරමු හිමීට. Virginia, thank you so much for your message. Wishes nang wishes neda. එතකොට අපේ මාලි කියනවා, බැඳීම් වැටි වුණාට ප්‍රශ්න වැටි, බාධා ඒ තරමටම ලස්සනයි. බාධා මැත්තෙන් ගලන ගඟක් ලස්සනයි. හරියට ආදය උතුරා ගලන සිතක් වගේ. ඇත්තටම ආදරය උතුරා ගලන සිතක් හිතක් ඔයාට ලැබෙන්න ඕනේ. 8යි විනාඩි 13යි. එන්න මේ අපේ දෙවනි පැය රැ 9 වෙනකන් විශ්මිත් එක්කම ආදරේ රසයෙන් කතා කරමු. එහෙම හොඳයි නේද? මැසේජ් එකක් දාලා තියන්න පුළුවන් නම් අපි කතා කරමු.

0: පිරෙන්න සියත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: ගල්ලඟුරුවල හිඟයක් එනවා. ඒ අතර ඉන්ධන සඳහා ලබා දුන්න සහනාධාරය 31 වෙනිදායින් අවසන් වුණා. නැවත ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමක් නැහැ. ඒතර මෙවැනි තත්ත්වයක් පවතින අතරතුරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැප්තා සහ දැවිතෙල් සඳහා වන මිල 120කින් ඉතර ඉහළ දාලා තියෙනවා. පෙට්‍රල් මිල අඩු කරන්න ආණ්ඩුව තීරණයක් ගන්න ගමන් විදුලි නිෂ්පාදනයට වැය වෙන නැප්තා සහ දැවිතෙල් මිල වැඩි කරන්න ගත්ත තීරණය සම්බන්ධෙනුත් අපි විමර්ශනයක් ඉල්ලලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳපොලේ
3: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාස ණයක් ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන් ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස්
2: එකට ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University
4: බර්මියුඩා ත්‍රිකෝණය පිහිටා ඇත්තේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ 2. ආක්ටික් සාගරේ
5: සියතිස්සේ අම්බලාගේ ගහන ප්‍රශ්න වලට අත උතර දුන්නේ පානදුරේ දිලිනි ලීලාරත්න
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
5: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න
7: සියත පොකට් මනි
5: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
8: අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
4: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
11: රාජ්‍යරුව ගොබ්බයා.
12: එයි, කාටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ?
13: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
14: සියත ටීවී තුලින්.

රාත්‍රී 8යි විනාඩි 31යි. අපි හැමෝගෙම ජීවිතවල ඉවර කරපු අමුතු විදිය කතා තියෙනවා. එකක් හරි ආදරේ සම්බන්ධ වෙන්නත් පුළුවන්, එහෙම නැති වෙන්නත් පුළුවන්. හැබැයි ජීවිතේ ආදරයක් ඉවර කරන්නේ මොන විදිහටද? අත්හැරලද? සමාව දීලද? ඔය වගේ ගොඩාක් දේවල් කල්පනා කරද්දී, ආදරය කරද්දී ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි අද මං කතා කරේ, පෝස්ට් එකෙත් දැම්මේ ඔයා මට තාමත් ඉවර නොවුණු කතාවක්. අපි තාමත් ගොඩ දෙනෙක් අපේ ලස්සන මතක ආය මතක් කර කර ඒ මතක එක්ක ජීවත් වෙනවා. වෙන කරන්න දෙයක් නැති කමට වෙන්නත් පුළුවන්. හැබැයි දන්නවද, මේ මොහොත විනාඩියකින් තප්පරයකින් අතීතයට නිතින් වැටෙන්නේනේ. ඒ හින්දා හැම මොහොතක්ම ඔයාව සතුටු කරවන, ඔයාට ආතරේ වැටි වෙන ලස්සන මතකයක් කරගන්න පුළුවන් නම් මං හිතන විදිහට හැම දෙයකදීම තේවල් වෙනස් වෙයි ඔයා හිතන්නේ නැති විදිහට. නුවන්ත පැතුම් මෙන්න මේ විදිහට කමෙන්ට් එකක් එවලා තියෙනවා. ඉවර වුණත් ඉවර නොවෙන මකන්න බැරි හිස් තැනක් ඔයා. හිතින් තුරුළු කරන් විඳව විඳවම සිහි කරන සදාතනික මතකයක් ඔයා. කී දෙනෙක් නම් එහෙම ඒ අය ආදරය කරන අයව මතක් කරනවා ඇතිද? පෙරුම් පුරාගෙන පෙරුම් පුරාගෙන හිතාගෙන මවාගෙන ප්‍රාර්ථනා කර කර ආදරය කරනවා ඇති නේද? ඒ මතකවලට එන්න තව පැය භාගයක් වගේ වෙලාවක්. අදට මේ සතියට සියත ආදරය කහන කියන කතා කරන ඔයාටයි මටයි වෙලාව තියෙනවා.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: මෙන්න අපි අහන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය කුමක්ද? 1. දැදුරුය. 2. පරාක්‍රම සමුද්‍රය.
2: ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න ඇඹිලි පිටිය ප්‍රමුද මෙත්සරණේ අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9.9 වසරයි 0.714 151 151 අපිට වට්ස්ඇප් කරන්න.
0: යත පොකට් මනී.
2: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

මාව ඉවරුණු කතාවක් වෙන්න පුළුවන්. ඒත් මට ඔයාව තාමත් ඉවර නොවුණු කතාවක්. අපේ ආදර කතාව පටන් ගත්තේ මකති නතර කරන්න නෙවෙයි. ඒක මට වටා ඔයා හොඳට දන්නවා. කවදහරි එක වහලක් යට එකට ජීවත් වෙලා අතීත මතකයන් මතක් කර කර හිනා වෙවි සතුටින් ඉන්න, කිසි වරදක් නැතුව ඔයා නිහඬ වුණත් මං නිහඬ වුණේ නෑ. මං මවාගත්ත රූපය හදවතේ ඇඳුනා නොමැකෙන්න. ඉතින් කොහොමද මං ඔයාව අමතක කරන්නේ? ජගත් මේ දේවල් අහන්නේ එයාගෙන්. මං කැමති ජගත්ට උත්තරයක් ලැබෙනවා නම් එයාගෙන්ම. අපේ චතුරංග නම දැනගත්තා. කතා කරන්න දේවල් යට ගොඩාක් තියෙනවා. හැබැයි එයා ආදරේ හින්දා කලකිරිලා ඉන්නේ. ගණන් ගන්න එපා වැඩිය. පුලුවන් තරම් උත්සාහ කරන්න. කොහොම හරි ඔයා ඔයාට ආදරය කරන ගමන් ලස්සන මතක විතරක් තියාගෙන අමාරුවෙන් හරි ඒ හැමදේම වගෙන් හීල් වෙනකන් ඉවසගෙන දරාගෙන ඉමු. මොකද ඔයාට තියෙනෙත් ලස්සන හදවතක් නේද? වෙන දෙයක් වෙයි. අපි ඉස්සරහටම යා. තැන්කි ඔයාගේ හැම මැසේජ් එකකටම. අපිට කතා කරන්න ටච් මහලක් නොතිබෙන්න තිබුණා. එනිසාම සමහර මිනිස්සු ජීවිතෙන් ඈත් වුණත් ඔවුන් මතකේ නැත් නොවෙනකන් ඒ කතාව කවමතාක්වත් ඉවර වෙන්නේ නැහැ. ඇත්ත තමයි KTH. හිනා වෙලා ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. චතුරංග කියන්නේ පළු චතු කියන්නලු. හරිද? දැම්මන් ලංකාවටම ඇහෙන්න කිව්වා. එහෙම හිතන්න, එහෙම කියන්න. Thank you so much සීතාදරේ කහන් ඉඳලා messages එවනවා තිතේ. අපේ චන්ද්‍ර ආන්ටි thank you so much ඔයාටත්. ගනේ මුල්ල ඉඳන් අපි වහගෙන අපේ ගෙවල් වලට ළඟයි තින් ගනේ මුල්ල. මාව චුට්ටක් අඳුරගන්න අමාරු වෙලා ලස්සන වැඩියෙන් දැකලා වගේ. වත්සලා එක්ක තමයි දැකලා තියෙන්නේ මගේ යාළුවව. අපේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඉතින් ආන්ටි thank you so much සීතට දෙන මේ ආදරයට. ආදරේක හැමදාම මහන් ඉඳලා ඔයාගේ මේ මැසේජ් එකට හරිම සතුටුයි. ඔය විදිහට කාලය ගත වෙනවා. සතුටින් ඉන්න ඕනේ, දේවල් කතා කරන්න ඕනේ, හිතන්න ඕනේ. ආදරෙන් ඔයාගේ ජීවිතේ පාට කරන්නත් ඕනේ. අමතක කරන්න එපා. හිමීට හිමීට කතා කළේ ගොඩාක් කතා කරන්න චුට්ටක් තාම පහසුයි. උගුර කොහෙන්ද වන්ද රිදෙන? පරිස්සමෙන් ඉන්න ඕනේ වීකෙන්ඩ් එකෙත්. ආය අපි හම්බ වෙන්නේ ඉරිදා උතේ 8ට උදේ 11 වෙනකන් කූල් එකේ සනසීමේ කතා කරමු. ආදරේ කාරගෙනනවා සඳදරය හත වෙද්දි. එතකන් ඔය ආදරේ පරිස්සම් කරගන්න. ආදරේ නම් හිතේ තියාගෙන ඉන්නපා. ආදරේ කියලා කියන්න කවුරු කොහොම හිතුවත් ඔයා දන්න ඔයාගේ ආදරේ අවංකයි ආදරේ කියලා. ගිහින් එන්න ඔබට සුබ රාත්‍රියක්.

0: පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට
1: WPC තනතුරට ඉල්ලු තරුණියගේ රහස් පෙදෙසේ කැලැල් සොයූ පොලිස් සැරෙන් අත්අඩංගුවට. අමුතු විදිහේ ඉන්ටර්විව් එකක් කරන්න ගිහලා ගෙදරටම ගිහිල්ලා ඉන්ටර්විව් කරන්න ගිහිල්ලා අපයෝජනයට ලක් කරන්න ගියයි කියලා චෝදනා එල්ල වෙලා තමයි අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ පොලිසියට අදට 160ක් පිරෙනකොට මේ තරුණියන්ගේ කැලැල් හොයන්න ගිහලා පොලිසියටම කැලලක් කරපු සැරෙන්වරේ තමයි මේ ඈ.
0: සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0711 455
3: කියනවා
2: හරි
4: අනේ මේ ඔය සින්දුව විනාශ නොකර සෙනසුරාදා උදේ 10ට T20 අහන්න
0: සංදීප් ජයලත් සමග මේ සෙනසුරාදා උදේ 10ට
2: මෙයාවට මිනිස්සු පොල් ගහට නැගලා තමයි නම අපේ පැත්තට යන්නේ.
5: පොල් ගහ පහත්තරෝ අනේ ඔයාලා.
2: පොල් ගහ සුසයි.
5: අර දැකලා කඩන්න බෑ.
2: බෑ ඒ තරම් උස වැඩි.
5: එහෙනම් කෙක්කෙන් කඩන.
2: කෙක්ක කියන්නේ ලুকু උන ගස් ගෙනල්ලා කෙක්කක් හදලා.
5: ඒ ඇත්තටම පොල් ගහ සුස වැඩි නෙවේ. ඔයාලා කොටයි.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුවොත් ඔබේ වර්ධනයට
7: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර් දුනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
8: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771 133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට වට්ස්ඇප් කරන්න.
9: චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
0: සියත එලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
2: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
11: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
2: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: Sieta pirenna sieta.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: ගල්ලඟුරුවල හිඟයක් එනවා. ඒ අතර ඉන්ධන සඳහා ලබා දුන්න සහනාධාරය 31 වෙනිදායින් අවසන් වුණා. නැවත ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමක් නැහැ. ඒතර මෙවැනි තත්ත්වයක් පවතින අතරතුරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැප්තා සහ දැවි තෙල් සඳහා වන මිල 120කින් ඉතර ඉහළ දාලා තියෙනවා. පෙට්‍රල් මිල අඩු කරන්න ආණ්ඩුව තීරණයක් ගන්න ගමන් විදුලි නිෂ්පාදනයට වැය වෙන නැප්තා සහ දැවි තෙල් මිල වැඩි කරන්න ගත්ත තීරණය සම්බන්ධනොත් අපි විමර්ශනයක් ඉල්ලලා තියෙනවා.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන

0: දැනුන රසුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0712 492 2 3 7 7
5: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
6: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
9: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි. අනුග්‍රහය.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
13: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මාව දැකලා හැංගුණානේ.
15: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
13: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරි නගරයක්.
16: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
13: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දුම්විලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.
17: 98.2 98.3

0: මේාවට මිනිස්සු පොල් ගහට නැගලා තමයි නම අපේ පැත්තට යන්නේ.
1: පොල් ගහ පහත් වෙනවා නේද ඔයාලා?
0: පොල් ගහ සුසයි.
1: අර දැකලා හඩන්න බෑ.
0: බෑ, ඒ තරම් උස වැඩි.
1: එහෙනම් කෙක්කෙන් කඩන.
0: කෙක්ක කියන්නේ ලুকু උණ ගස් ගෙනල්ලා කෙක්කක් හදලා.
1: ඒ ඇත්තටම පොල් ගහ සුස වැඩි නෙවේ. ඔයාලා කොටයි.
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
7: හරි.
6: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
7: ලුණු නිෂ්පාදනය කරනවා.
6: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
8: මුලටම දාන්න

0: සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
1: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි.
2: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
3: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
4: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716-666-222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
6: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
4: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
7: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට real mapatic experience එකකට නැල්වත්ත බට
8: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles
9: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි.
10: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
11: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්මත් අමතන 0115-880-400 LO LC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
13: මම වගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
14: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
15: ගංගාතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ
16: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
17: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
18: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා
17: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
18: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
19: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
20: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
21: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
22: Avance ken ona deyak adagewanna ganna
23: Avance tiken tika pay
24: Vishwasaya arakshawa saha ehelama pratilabha samagin commercial bank we sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
25: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි බිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
26: මෙන්න අපේ ප්‍රශ්නය. ඩයිනමෝව සොයාගත්තේ කවුද? 1. මයිකල් ෆැරඩේ 2. ඇල්බර්ට් අයින්ස්ටයින්
27: ඉස්කෝලේ නවය වසරින් ගෙන ගන්න වාතුවේ සිතුම්ගේ සයුනිම අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
28: සියත පොකට් මනි.
27: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
28: 98.2 98.4 දිව

0: ඉරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට
1: WPC තනතුරට ඉල්ලු තරුණියගේ රහස් පෙදෙසේ කැලල් සොයූ පොලිස් සැරේ නැත්තනඟුට. අමුතු විදිහේ ඉන්ටර්විව් එකක් කරන්න ගිහලා ගෙදරටම ගිහිල්ලා ඉන්ටර්විව් කරන්න ගිහිල්ලා අපයෝජනෙට ලක් කරන්න ගියයි කියලා චෝදනා එල්ල වෙලා තමයි අත්තනඟුවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ පොලිසියට අදට 160ක් පිරෙනකොට මේ තරුණියන්ගේ කැලල් හොයන්න ගිහලා පොලිසියටම කැලලක් කරපු සැරෙන්වරේ තමයි මේ.
0: සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: පුළුවන් පුළුවන් ඔයාට පුළුවන් ඔයාට බැරි නම් කාටද පුළුවන් නුරාවි දැස ගස්සා කිනාවි හීන වැස්සා
3: A few moments later.
4: ඔන්න මං කියනවා හරි.
5: අනේ මේ ඔය සින්දුව විනාශ නොකර සෙනසුරාදා උදේ 10ට T20 අහන්න.
0: සංදීප් ජයලත් සමඟ මේ සෙනසුරාදා උදේ 10ට. නුරාවි දැසගසා සිනාවි සියතා 2020
6: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455111.
7: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
6: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත pocket money.
9: Asset line finance within best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset line finance. අද මෙන්න අද මාරන් යන්න. අමතන 0111 4700.
7: සෙනසුරාදා උදේ 8ට.
10: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
11: ඔයාට මානසික ආතතිය එන්න තුටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්න නැහැ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
10: ඈ
11: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
12: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
13: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
13: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
12: හතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
14: 0.2 0.4

0: ගීතයයි.
1: හම්බන්තොට දිස්ත්‍රික්කයේ කට්ටකඩුව කියන ගමේ තමයි මම උපත ලැබුවේ. මූලික අධ්‍යාපනයේ හැටියට අලුත්වැව මධ්‍ය මහාවිද්‍යාලෙන් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ උසස් පෙළ සඳහා සහභාගී වුණා වීරකටිය රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලයට. ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තේ. පසුව තමයි නාට්‍ය රංගකලාව සඳහා ආසාවක් ඇති වෙලා ඒ සඳහා යොමු වුණේ. මේ කියන කාලවකවානු 98 98 න් පස්සේ වේදිකාවත් එක්ක ජීවිතය ආරම්භ කරපු කෙනෙක් මම මිහිර සිරිතිලක. මම තෝරගන්නේ 10 වෙනි ගීතය හැටියට වන්නි වනපෙති ගීතය. මේක සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන්නේ, බණ්ඩාර හැලිගොඩ මහත්තයා රචනා කළා, රෝහණ වීරසිංහ මහත්තයා තමයි සංගීතවත් කළේ. ඉතින් බොහොම ලස්සන සුසංයෝගයක්. වන්නි වනපෙතේ ගීතය කියන එක මම තෝරන්න හිතාගත්තෙම මගේ තාත්තා විතරක් නෙමෙයි, සමස්ත තාත්තලා ගැන හිතලා. මොකද තාත්තලා කොච්චර දේවල් දකින්නවද සිහිනෙන් කියන එක. ඒ කියන්නේ දරුවෙක් ඉපදුන දවසින්නම් තාත්තා කෙනෙක් කරන කැපකිරීම, ඔවුන්ගේ වචනවලට ආවේ නැති ඒ කැපකිරීම ප්‍රමාණය පසු කාලීනව මතක් කරනකොට තමයි, හිතනකොට තමයි තේරෙන්නේ කොයි තරම් දේවල් හිතලා තියෙනවද, අපි ගැන කොච්චර දේවල් කරලා තියෙනවද කියන එක. එතෙන්දි මට විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ තාත්තා. මගේ තාත්තා ගෙනා පැඳුමක් කවදාවත් මට හරියට ෆිට්ුන්නේ නැහැ. අම්මට මගේ ඇඟේ ෆිටෝන්ස් මතක තිබුණාට තාත්තට තිබුණේ මං ගැන හීන ගොඩක්. ඒ හින්දා තාත්තා ගෙනාවේ ටිකක් ලොකු ඇඳුම්. මාරු කරන්න උනා ගොඩක් වෙලාවල් වලට. අද මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ඉතින් ඒ කාලේ මට ගෙනාපු පොත්පත් පවා මට වඩා ලොකු පොත්පත් කියන එක තමයි දැනුනේ. හැබැයි අද වෙනකොට තේරෙනවා එයාට මගේ වයසටත් වඩා ලොකු හීනයක් තිබිලා තියෙනවා. මට කියාගන්න එයාට කියාගන්න ඕනේ නැහැ. එකක් වැඩි කාලයක් ජීවත් වුණේ ගංගා නිවුණු භූමි සංවර්ධන මණ්ඩලයේ වැඩ කරපු නිසා ඒ ස්ථානවල ගිහිල්ලා වැඩ කරේ. ඉතින් ඒ නිසා අපි හමුණු කාලේ අඩුයි. හමුණු කාලෙත් අපිත් එක්ක ජීවිතේ සතුටින් හිටියා මිසක් එයාගේ හීන මට කියාගන්න බැරි වුණා. මේ වගේම තමයි අපේ සියලුම තාත්තලා. හැමෝම හිතන්නේ නැහැ මේ අම්මගේ ආදරය දැනෙනවා වැඩි, හැබැයි තාත්තගේ ආදරය අපිට දැනෙනවා අඩුයි. තාත්තා ගැන නැවත නැවත හිතද්දි තමයි අපිට හිතෙන්නේ ඒ ආදරේ මහ මෙරක් තරම් කියලා. තාත්තා කවදාවත් එයාට කමිසයක් ගන්න කලිසමක් ගන්න පෙළඹුණේ නැති වුණාට එයා හැමදාම අපිට ඇඳුමක් අරන් දෙන්න මහන්සි වුණා. මේ ළඟදී මම විදේශ සංචාරයකට ගිහිල්ලා එන්න සූදානම් වෙලා එහි රසවින්දන වැඩසටහනක් කරද්දි මගේ මිත්‍රයා හිටියා චින්තක පීරිස්, නිරෝෂා තලගල අපි තුන්දෙනාගේ. ඉතින් මම ඇහුවා චින්තකගෙන් මොනාද ගත්තේ. එයා කිව්වා පොඩි එක්කෙනාට කැමරාවක් ගත්තා, මෙහෙම මෙහෙම ගත්තා කියලා. මම අන්තිමට ඇහුවා ඔයා මොනාද ගත්තේ ඔයාට. සෑහෙන වෙලාවක් කල්පනා කළා. එයාත් කිව්වේ මට මොකුත් අරන් නැහැ කියලා. සියලු තාත්තලා වෙනුවෙන්

0: ගීතයයි.
1: අද සුන්දර මුණ කිසීම ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලක.
2: නමවෙනි ගීතය හැටියට මන් තෝරගත්තේ මා තොටින් එන සිංදුව. මේක මං හිතන විදියට ගීත රචනාවක තියෙන අපූර්වත්වය දැනෙන ගීතයක්. විශේෂයෙන්ම එක කියන්න ඕන, මොකද මම හිතන විදියට ගීතයක් ඇතුළට කොහොමද සමාජ දේශපාලන කාරණාවක් සහ යුද්ධය පිළිබඳ දැනෙන හැඟීම් කැටි කරන්න පුළුවන්, මේ වචන පේලි කීපයක් ඇතුළේ කොහොමද කියන එක මට දැනෙච්ච ගීතයක්. මම යුද්ධයත් එක්ක ජීවිතය ආරම්භ කරපු කෙනෙක්. අපි යුද්ධය දැකපු අය, යුද්ධය අත්විඳපු අය, යුද්ධය නිසා බයෙන් හිටපු අය සහ යුද්ධයේ තිබුණු භූමිවල ඇවිදිමින් ජීවිතයේ මරණය දැකපු, මරණයේ ඇසුණු පරම්පරාවේ අය. ඉතින් අපේ ජීවිතවලින් යුද්ධය කියන එක ඉවත් කරන්න බැරි තරම් ඇලිලා තියෙන කාරණාවක්. මම නාට්‍ය කලාව කරන්න ආපු නිසා මට ලැබුණු අවස්ථාවල් තමයි මම ගියා යුද්ධය පවතින කාලේ ඉඳන්ම ගිහිල්ලා බැලුවා. යාපනයේ ගියා, මම ඇවිද්දා, මං LTT කඳවුරු වලට ගියා. ඒක හරිම සංවේදී කැලලක් තියෙනවා. අපේ බස් චෙක් කරන්න LTT තරුණියෝ නැග්ගනවා බස් එකට ආයුධ දීලා. ලොකු වයසක කාන්තාවනේ මේ තරුණ ගෑනු ළමයි. අර පිරිමි ළමයේ දැක්කම ගෑල් ළමයේ තියෙන හැඟීම් සමුදායත් මූණේ පෙනෙද්දී ඒක වහගෙන බැරෑරුම්කම පෙන්වන්න උත්සාහ කරන, අපේ කැමරාවේ හරි බැටරි තියනවද කියලා හොයලා බලන්න උත්සුක වෙන, ඒ ගමන් හොරෙන් පිරිමි ළමයේ දිහා බලන සොඳුරු කාන්තාව මම දැකලා තියෙනවා යාපනයේදී. ඉතින් ඒ ජීවිත ඇතුලේ අපි දැක්කා අපි දෙගොල්ලටම ඕන නැති, අපිට උවමනාවක් නැති, අපි මොකද්දෝ එහෙකට ගෑවිච්ච ජීවිත අපි ගත කරා පහුගිය කාලේ. ඉතින් එතකොට මට මේ ගීතේ කහන හැම දවසකම ඒ සිදුවීම් පෙළ මතක් කරනවා. එකින් එකට යාපනයේ අකුරු ලියන ළමයින්ට අකුරු ලියද්දි වෙඩි සද්දෙට අකුරු ඇදවෙන්න ඇති ඇත්තටම. සහ ඒක ඇතුලේ යා කියනවා අධ්‍යාපනයත් එහෙදී මේ යුද්ධෙ නිසාම ඒගොල්ලොන්ගේ ඇද වෙන්නේ නැති කියලා. ඉතින් හිතන්න මාර කාරණාවක්, ජීවිතය පිළිබඳ දැනෙන කාරණාවක්. මහින්ද චන්ද්‍රසේකර මහත්තයා පුදුම පද රචනාවක්, ඒක හිතා ගන්න බැරි පද රචනාවක්. ඒක නිසා යුද්ධයත් එක්ක මතක් කරන හැම මොහොතකම මට මතක් වෙනවා මේ දීපිකා ප්‍රියදර්ශන් මහත්මියගේ සුන්දර හඬින්. ඒක දැනෙන්න හදවතට කිඳා බහින්නම කියනවා. එතකොට රෝහණ වීරසිංහ මහත්තයා ඒකට දීලා තියෙන සංගීතය අපිව පුදුම කරනවා. නැවතත් අපි අතරට යුද්ධයක් නොවෙන්න නම් අපේ හිතසුවපත් කරගන්න ඕන. අපි එකිනෙකා දිහා ආදරෙන් බලන මානසිකත්වයට එන්න ඕන. ඔය මේක නැවත අවුලන්න දඟලන අයගේ ප්‍රාර්ථනාවන් මොනවාද කියලා අවබෝධ කරගන්න තරම් අපේ ඇදවෙච්ච නැති අකුරු අපි ගලපන්න ඕන. ඉතින් ඒකට අපි ඒකරාශී වෙන්න ඕන. නැවත නොවෙන්න නම් අපි කරන්න ඕන අද අදම අපේ අකුරු හරි කෙලින් ලියන්න අපි පටන් ගන්න ඕන. ඇද අකුරු නිසා නැවත ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපි ඔක්කොම එකම රටක ඉපදුනේ. නිකමට හිතලා බලන්න මීට අවුරුදු 200කට 100කට එහා මේ රටේ මේ ඉඩකඩම් අයිති කරගෙන මේ ජීවිතේ මේවා ගෙවල් දොරවල් හදාගෙන කා කොටාගෙන බෙදාගෙන හිඳපු මිනිස්සු අද කවුරුවත් ඒවයි අයිතිකාරයෝ නෙමෙයි. අද ඉන්නේ අලුත්ම කණ්ඩායමක් ඒවයි අයිතිකාරයෝ. හෙට දවසේ අපි ඔක්කොම මේ දේවල් දාලා ගියම තවත් අලුත්ම කණ්ඩායමක් මේකේ අයිතිවාසිකම් කියාවේ. ඉතින් මේ ඉන්න ටිකට මොකටද ඔච්චර මරාගන්නේ? අපි එකතු වෙලා ඉන්න දවස රස විඳිමු, ඉන්න මොහොත රස විඳිමු. අපි හැමෝටම ආදරේ බෙදමු කියන හැඟීමත් එක්ක අපි මාතොටින් යන උතුරු සුළඟට.

0: හිත පිරෙන්න සියත රැදායයි කීදායයි
1: අද සුදුරු මුණ කිසීම ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලක
2: ඊළඟ ගීතයට මම තෝරගෙන තියෙන්නේ මන්නාරම් කන්‍යාරාමය. මම මේ ගීතය තෝරගන්න මම හිතනවා මගේ ජීවිතේ මම ගීත රස විඳින්න හිතන්න ගත්ත කාලය මොකද්ද කියලා. මට ඒ තරම් දැනිච්ච අපි ගීත ඇහෙනවා, අපිට ඕන තරම් ගීත ඇහෙනවා. ඒවා කොච්චර අපේ හිත්වල තියෙනවද කියලා බලාගන්න පුළුවන් කට්ටියක් එකතු වෙලා සින්දු කියන වෙලාවට අපිට කොච්චර වචන මතකද කියලා. මේ මොලේ ඇතුළේ ඔච්චර සින්දු තියාගන්න පුළුවන් හાર્ඩ් එකක් තියෙනවදත් හිතෙනවා. හැබැයි ගීතයක් ඇතුළේ මේ සාහිත්‍ය කොටස, මං කියන්නේ වචන පෙළ තමයි සාහිත්‍ය කොටස. ඒ සාහිත්‍ය කොටස මගේ ජීවිතේ මෙච්චර අවුලවන්න පුළුවන් මාව වින්දනීය මිනිහෙක් කරන්න පුළුවන් තරම් වචන පෙළක් කියලා ඉස්සෙල්ලාම අහුණේ මොකද්ද කියලා මං සෑහෙන කාලයක් කල්පනා කරා. මං හිතනවා ඒ මට දැනිච්ච මම විඳපු මගේ රසවින්දනේ සාහිත්‍ය පැත්ත හොයන්න මාව පොළඹවපු ගීතය තමයි මන්නාරම් කන්‍යාරාමි. එතකොට ඒක විශේෂයෙන්ම මට ඒ සින්දුව දැනෙන්න පටන් ගත්තේ මම පත්තිනිය කතන්දරේ කියවගෙන යනකොට. ඒකේ එක තැනකට කෝවලන් අපිට හමු වෙනවා. කෝවලන් කියන්නේ පත්තිනියගේ ස්වාමි පුරුෂයා. කෝවලන් වචනේ ආවට පස්සේ තමයි මට හිතුනේ දී හාමුදුරුවනේ මේ ගීතය රත්නශ්‍රී විජේසිංහ මහත්තයා ලියපු මේ ගීතේ මාව උඩු යටිගුරු කරපු ගීතයක් නේද කියලා. මොකද මන්නාරම් කන්‍යාරාමේ ඇරිලා වැලිපාරේ ආපු ඒ තරුණියට හමු වෙන ඉලන්දාරියාගේ පපුවට වෙඩි වැදලා තිබුණා. කණේරු ගහක් යට හමු වුණේ. එතෙන්දී මං කල්පනා කරා එදා අපේ පත්තිනිය කිව්වේ ස්වාමියාට නැගිටින්න අපි කොහේ හරියම් අපි නැගිටින්න කියලා. අද පත්තිනිය කියනවා නැගිටින්න එපා, නැගිටලා අපිට යන්න තැනක් නැහැ. මේක සොහොන් බිමක්, හැමතැනම පස් කඳු ගොඩ ගැහෙන රටක්. අනේ අපා නැගිටින්න එපා කියනවා. පත්තිනියම මේ තරම් විනිවිද දකින්න පුළුවන්, එදා පත්තිනිය සහ අද පත්තිනිය මේ විදිහට ගලපන්න පුළුවන් ගීතයක් මගේ ජීවිතය හමුනේ මේ රත්නශ්‍රීගේ මහත්තයාගේ ගීතය. මේක ප්‍රේමසිරි කේමදාසන්ගේ අන්නක්ගේ තනුවක්, දැනෙන තනුවක්. එතකොට රශ්මි සංගීතා මේක පුදුමාකාර සුන්දරත්වයෙන් ගායනා කළා. මං හිතන්නේ ඇයට මේ ගීතයේ මැති මුළු ජීවිතේම දැනෙන්න විඳින්න මම ඇයට කෝල් කළත් දවසක්ද කතා කරා. මං රත්නශ්‍රී මහත්තයාටත් කෝල් කළා කතා කරා. මට මේ තරම් දැනිච්ච ගීතයක් මගේ ජීවිතේ, මේක මහ පුදුමයක් මහ විශ්මයක් කියලා. ඇත්තම කියනවා නම් ඒ ගීතේ නිසා තමයි අදත් මම ගීත ඇතුලේ තියෙන පදවල අරුත් හොයන්න, ඒ ගීතේ ලිව්වේ කොහොමද, ඒක දැනෙන්නේ කොහොමද කියලා හොයන්න පද රචකයාට කෝල් කළා, නැත්නම් හමු වෙලා ඒක ලිව්වේ හේතුව අහන්න තරම් මාව රසවත් එක්කලේ මේ ගීතය. ඉතින් ඒ හින්දා ඒ සුන්දරත්වයට පුදන උපහාරයක් විදියට

0: Αξίατα. Red eye. Red eye.
1: අද සුන්දර මුණකසේම ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලක.
2: ඊළඟට මන් තෝරගෙන තියෙන්නේ කලක් තිස්සේ වැහැපු වැස්ස ගීතය, ක්‍රිෂාන්ත රන්දක මහත්තයාගේ සුන්දර ගීතයක්. ආදරය ගැන මට දැනෙන දේ, ආදරය ගැන මම හොයන දේ. ඇත්තටම සාමාන්‍ය තරුණ වයසට ආවට පස්සේ කියන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය කියලා කියන කෑල්ල මට ඒක තේරෙන්නේ නැහැ. කොහොම හරි ගෑන් ළමයෙක් කෙරේ හිත යන එක නවත්තන්න බැරි. එයව නිතර පේන, නිතර මතක් වෙන, නිතර සිහි කරන, එයාගේ හිනාවක් වෙනුමින් වැඩ කරන්න හිතෙන, එයාව දකින්න මහන්සි වෙන්න හිතෙන සුන්දර තරුණ කාලයක් මටත් තිබුණා. ඉතින් ඒ තරුණ කාලය තුළ මම ගෑන් ළමයින්ගේ පස්සේ යනවා, ඒගොල්ලෝ හොයාගෙන යනවා, ඒගොල්ලෝ බලන්න යනවා. පුදුමාකාර විදියට ඒ කාලය තුළ ආදරය කියන එක පිළිබඳ සංකල්ප රූප ඇති කරගන්න ගීත අහනවා, චිත්‍රපටි බලනවා, ඒ චිත්‍රපටිවල වගේ ආදරය

කන්දක්. ඒකට වැහැපු වැස්ස ඇවිල්ලා දිය කඩි තිබුරා දෙගොඩ තලා මහ වැව් පිරුණා වගේ. උඟ කලක් තිස්සේ ඔයා දකිද්දි දකිද්දි දකිද්දි මගේ හිතට දැනිච්ච ඒ ආදරේ, ඒක ඔයා හින්දම දැන් රැලි නගනවා. මහ වැවක් වෙලා ඒක ඇතුලේ රැලි නගනවා. ඉතින් දැන් ඔයා එක සැරේට එපා කිව්වට මට නවත්තන්නේ කොහොමද මං ඒ ආදරේ ඒ තරම් රැලි නගනවා කියන හැඟීම. තරුණ ප්‍රේමවන්තයෙක් මමම වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ ගෑන් ළමයෙක් පස්සේ ගියාම එයා රිජෙක් කරත් ඒක අකමැති බව හංගවද්දී දැනෙන වේදනාවත්, ඒක හිත හදාගන්න තියෙන පහසුතාවයත් විඳින ගමන් ලියපු ගීතයක්. ඉතින් මේක කියන්න ඕන අපි පහුගිය කාලේ දැක්කා. ආදරය කියන්නේ හැම තමයි හිමිවීම අහිමිවීම එක්කම තමයි තියෙන්නේ. අපි ආගමනුකූලව ගත්තත් අපි ලෝභ වීමක් තියෙනවා, ලෝභ වීමක් ඇතුලේ දුකක් වේදනාවක් තියෙනවාම තමයි කියලා මේව පසු කාලීනව ටිකක් වැඩි වීටපත් වුණාම තේරුණාට ඔය වයසට එහෙම එකක් තේරෙනවා අඩුයි. එතකොට ඒ කාලේ අම්මලා තාත්තලා ආදරය කරන්න එපා කියලා නිකන් සැරදානවට වඩා හොඳයි. තේරුම් කළා දෙනවා නම් පුතේ ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒකට මුණ දෙනවා ශක්තිමත්ද කියන හැඟීමක් එක්ක කතා කරන්න පුළුවන් නම් දරුවොත් එක්ක, ඒ හැඟීම් පසු කාලීනව මහා රසයෙන් මතක් කරන්න පුළුවන් සිතුවිලි ධාරාවක් වෙයි. ඉතින් මං හිතනවා මේ ගීතය ඇහුවට පස්සේ ඔබට දැනේ ඔබත් මේ ජීවිතේ ওই විදියටම ආදරය කරපු කෙනෙක් පසුවස ගිහින් ඇති, නැත්නම් එයාට ආදරේ ප්‍රකාශ කරන්න යන්නේ නැති ඒ මොහොතේ දැනුණු හැඟීමත් එක්ක මේක අහන්න කියලා. මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මම්මගේ ජීවිතේ මම ලියපු ගීතයක්, මුලින්ම ගායනා කරන ගායකයෙකුට දුන්න පළවෙනි ගීතේ තමයි මේ ගීතේ. ක්‍රිෂාන් තෙරන්ද මහත්තයා බොහොම ආදරෙන් ඒ ගීතේ පිළි අරගෙන ගීතේ ගායනා කරා. බොමාදරෙන් ඉතින් මගේ ජීවිතයේ ඔහු අමතක කරන්න බැරි සම්දිස්ථානයක් මගේ ජීවිතේ හැටියට ගත්තත්, ඉතින් බොමාදරෙන් ඉල්ලනවා මම පුළුවන් හැටියට රචනා කරපු මේ ගීතේ ක්‍රිෂාන්ත අයියාගේ හඬින් අහන්න. චාලි කිෂාන් තමයි සංගීතවත්.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ කිසීම ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලක.
2: මීළඟට මන් තෝරගත්තේ නැලවිලි ගීයක් කියන්න. අම්මේ මට කියා දෙන්න. පුංචිම නංගිට උපන්න මද්දුම දෝනිට කියන්න. මේක ශෂිකානී සංසලා ලස්සනට ගායනා කරන ගීතයක්. බණ්ඩාර ඇහැලියගොඩ මහත්තයා තමයි මේකේ පද රචනා කළේ. දර්ශන වික්‍රමතුංග බොහොම සුන්දර සංගීතයක් එකතු කරා. බණ්ඩාර ඇහැලියගොඩ මහත්තයා මතක් කරන ඕන හින්දම තමයි මම මේ ගීතය තෝරගත්තේ. සහ එතුමා සහ මම ජීවිතේ එකතු වෙලා එයා නිසා මම විඳින සුන්දරත්වේ. ඒක මතක් කරන්න ඕන එකක් නිසා තමයි මට මේ ගීතය තෝරන්න ගීපකම මතක් වෙන්නේ එතුමාව. මේ ගීතයේ විශේෂත්වය තමයි මේක ඉස්සෙල්ලා මැහුවේ රොඩ්නි අයියයි මමයි. අපි කාර් එක යන ගමන් බණ්ඩාර මහත්තයාගේ තියෙන උපුරුද්දක් ගීතයක් කළාම රොඩ්නි අයියට මටුයි අපි කීප දෙනෙකුට අනිවාර්යයෙන්ම වට්ස්ඇප් කරලා එවනවා. ඉතින් අපේ ගීතය අපි දෙන්න උදේ පාන්දර වැඩකට යන ගමන් ගීතේ වාහනේ ගුවන් විදුලිය දාගෙන අහනවා. අහලා මදක් දුර ගිහින් වාහනේ නතර කරලා සෑහෙන වෙලාවක් අපි කතා කරගන්න බැරි තරම් හැඟුම් බර වෙලා හිටියා. මට මතකයි රොඩ්නි අයියා ඇස් වල කඳුළු පිහදාගත්තා. ඒ තරම් සංවේදී ගීතයක්. මේක මන් දකිනවා බණ්ඩාර ඇහැලියගොඩ මහත්තයා ගීත රචනා කරද්දී බොහෝ විට පවුල ගැන, ආදරය ගැන, හැඟීම් ගැන, මිනිසුන්ගේ ජීවිතවල අභ්‍යන්තරයේ බොහොම රහට කතා කරන කෙනෙක්. ආදරය ගැනත් පුදුම රහ ලිවිල්ලක් ලියන කෙනෙක්. එතුමත් එක්ක මගෙත් ලොකු සම්බන්ධයක් තියෙනවා. මගේ පළවෙනි කවි පොත කරන වෙලාවේ මම කවි ටිකක් ලියපු ටිකක් අරගෙන බණ්ඩාර මහත්තයා හමුවෙන්න ගිහිල්ලා කොළ ටික දීලා කිව්වා මට පොතක් ගහන්න හිතිලා තියෙනවා මෙන්න මේ කවි ටිකෙන් පොතක් ගහන්න සුදුසුද බලලා කියන්න කියලා. බණ්ඩාර මහත්තයා කවි ටික කියවල පහුවදා මට කතා කරා. දැන් ඔයා මේව ලිව්වේ කවි හැටියටද මං කෝ? ඔයාට දැනෙනවද මේකේ හැඟීමක්? ඕ. ඔයාට දැනෙනවා නම්, ඔයා එක විඳිනවා නම් ඊට වඩා වෙන කාගෙන්වත් අහන්න එපා. ඔයාගේ නිර්මාණය ඔයා කරන්න. මේක අපි පොතක් ගහමු කියලා ලස්සන පෙරවදනකුත් ලියලා බොහොම සහයෝගයක් දුන්නා. ඉතින් මං හිතනවා ඒ මොහොතේ මම නිකන් දෙගිඩියාවෙන් හිටි මොහොතක, මගේ ගීත රචනා සහ කවි ගැන මම දෙගිඩියාවෙ ඉන්න මොහොතක බණ්ඩාර මහත්තයා මට දුන්න ඒ උත්තේජනය තව සියවසක් මට ලියන්න පුළුවන් ජීවිතේ ඉඩ තියෙන හැම දවසකම මාව ලියන්න තරම් පොළඹවන්න පුළුවන් මානසිකත්වයක් මට හැදුවා. ඉතින් ඒ නිසා එතුමා ගැනත් මතක් කරලා තමයි මම මේ ගීතය තෝරගත්තේ. ගීතයක් ඇතුලේ අපි ජීවිතේ, මම මගේ ජීවිතේ බැලුවත්, ඔබ ඔබේ ජීවිතේ බැලුවත්, ගීතයක් ඇතුලේ තියෙන අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් පුදුමාකාර කාරණාවන්. ඉතින් මේ ගීතය මං හිතනවා ඔබට බණ්ඩාර ඇහැලියගොඩ ගැන, දර්ශන වික්‍රමතුංග ගැන අමුතු හැඟීමක් දනවන ඔවුන් මේ පද රචනාව සහ සංගීතය ඇතුලේ කොයි තරම් අපිව කුල්මත් කරනවද කියලා හිතන්න පුළුවන් කාලයක්. ශාසිකානි සංසල අපිට

0: ගීතයයි.
1: අද සුන්දර මුණකසේම ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලක.
2: මීළඟට තෝරාගත්තේ වේදිකා නාට්‍ය ගීතයක්. මේක යාළුවෝ මාළුවෝ යාළුවෝ කියලා තාරාවෝ ඉගිලෙති නාට්‍ය රොඩ්නි වර්ණකුල මහත්තයා ගායනා කරන සුන්දර ගීතයක්. මේක සංගීතවත් කරලා තියෙන ගුණදාස කපුගේ මහත්තයා. යාළුවෝ මාළුවෝ යාළුවෝ යාළුවෝ මාළුවෝ යාළුවෝ මාළු නැසී උඩින් වැටෙන හැම කනින්දා යාළු නැසී මේ මං වගේ ලනු කනින්දා. ඉතින් බොහොම සුන්දර ගීතයක්. මම මේ වේදිකා නාට්‍ය ගීතය තෝරගන්නත් හිතුවේ මගේ විෂයත් බොහොම විට ගෑවිලා තියෙන වේදිකාවත් එක්ක නිසා. විශේෂයෙන්ම මම මේකට මතක් කරන්න ඕන රොඩ්නි වර්ණකුළු මහත්තයත් එක්ක මගේ ජීවිතය ඇතිවෙච්ච ඉතිහාස කතාව ඉඳන් ආවම මට එතුමාව දැනෙන විදිහ. මං කියන්නේ මම මගේ ජීවිතේ ලියුම් ලියලා තිනවා රොඩ්නි අයියට. රොඩ්නි අයියේ මමත් කලාවට හරි ආසයි, මටත් රඟපාන්න ආසයි, මෙහෙමයි කියලා ලියුම් ලියපු කාලයක් තිබුණා. රොඩ්නි අයියා ඒකට උත්තරේ වුණා. ඉතින් බොහොම සුන්දරයි ඒ කාලේ. රොඩ්නි අයිය මට හමු වුණේ තංගල්ලේ. ඒගොල්ලෝ ඇවිල්ලා සංගීත සම්දර්ශනයකට ආවා. රොඩ්නි අයියායි ආනන්ද අතුකොරළ මහත්තයා. එතකොට ඒ බස් එකේ මමත් යනවා කොළඹ ඉඳලා සුදර්ශි නාට්‍ය පාඨමාල ඉවරලා රෑ යනවා. ඉතින් ඒ බස් එකේදී හමු වෙලා කතා බහ කරලා ඇති විචිතවත්කම මම මේ කියන්නේ 98. ඉතින් එදා ඉඳන් රොඩ්නියට සහ ඒ සම්බන්ධතාවයේ හැමදාම අපිත් එක්ක තිබුණා. අද එක වගේම සලකනවා. එදා වගේම ඒගොල්ලෝ ප්‍රවීණයෝ, මම අලුත්ම කෙනෙක්, එහෙම කියලා වෙනසක් තිබුණ නැහැ කවදාවත්. රඟපාන්න ගියාම දෙන සහයෝගී හරිම සුන්දරයි. මං කියන්නේ නිර්මාණවල සුන්දර මිනිස්සු වෙලා නිර්මාණවලින් පිට අසුන්දරව ජීවත් වෙන අය ඕන තරම් දැකලා තිනු. නිර්මාණේ වගේම ජීවිතේ සුන්දරව ඉන්න පුළුවන් අය බොහොම අඩුයි. ඉතින් ඒ අතින් බලනකොට රොඩ්නි අයියලා හරිම ශ්‍රේෂ්ඨ මිනිස්සු. මං කියන්නේ අද වේදිකාව ගත්තොත් හරියටම ගයලා හරියටම රඟපාන්න පුළුවන් නළුවෙක් ඉන්නවා නම් අපි ගෞරවය දෙන්න ඕන රොඩ්නි වර්ණකුල මහත්තයාට. එතුමන් ජීවතුන් අතර නැති කාලෙක නම් ගොඩක් අය ප්‍රශස්ති ගී ගයාවි. හැබැයි ඉන්න කාලේ එතුමා වෙනුවෙන් කතා කරන්න ඕන කියලායි මම මේ ගීතය තෝරගන්න හිතනකොටම හිතුවේ. මොකද එතුමා ගයලා තියෙන ගීත කොච්චර ජනප්‍රියද, එතුමා කොච්චර මේ කලාව ඇතුලේ කොච්චර කාලයක් වැඩ කරලා තියෙනවද, සහ ඒ තියෙන නිහතමානීකම හැමෝත් එක්කම සොඳුරව වැඩ කරන්න පුළුවන්කම කියන එක ඒක මහා පුදුම දෙයක්. ඉතින් මට ජීවිතේ ලොකු භාග්යක් ලැබුණා. මම ගරුතරු කියලා වේදිකා නාට්‍යයක් රචනා කළා, අධ්‍යක්ෂණය කරා. ඒ නාට්‍ය රොඩ්නි වර්ණකුළු මහත්තයා ප්‍රධාන නළුවට ගන්න තරම් මම වාසනාවන්ත වුණා. ගීත 10ක් තියෙන නාට්‍යයක්, බොහොම සුන්දර ගීත ටිකක් තියෙන නාට්‍යයක්. ඉතින් රොඩ්නි අයියා ඒකට පුදුමාකාර කැපවීමෙන් උදව් කරනවා, සහ එතුමාගේ නාට්‍යවලත් මට රඟපාන අවස්ථාව ලැබුණා. ඒ නිසා රොඩ්නි අයියා හරහා මන් දකිනවා ලංකාවේ කලාකරුවා කියන කෙනාගේ බොහොම ලස්සන පැත්තක්, සුන්දරත්වයක්. බොහොම සුන්දරව පවුල් ජීවිතයක් ගත ගන්න, දරුවෝ හදාගෙන ඒගොල්ලොන්ට උගන්නගෙන ඒගොල්ලොත් යහමගට ගනිමින් කලාව ඇතුලේ බොහොම ලස්සන පැවැත්මක් හදාගත්ත කෙනෙක්. ඉතින් ඒ හින්දා මම මේ ගීතය කියන්නේම රොඩ්නි අයියාගේ නිහතමානීකමට.

0: பிறன் சேத ரதாயை கீதாயை
1: அது சுந்தரு முனகி சேம ஜனப்பிரிய ரங்கன ஷில்பி மிஹிர சிறுதிலகா
2: මේක මන් තෝරගත්තේ මගේ දුප්පත් ඇස් දෙක කියලා ගීතය පහුගිය කාලේ හරිම ජනප්‍රිය වුණා. චාමික සිරිමාන්න තමයි මේකේ කටහඬ දුන්නේ, අපිට දැනෙන්න හඬ දුන්නේ. එතකොට චන්න ජයනාත් තමයි මේක රචනා කළේ, රෝහණ විරසිංහ මහත්තය තමයි සංගීතවත් කළේ. මම මේ ගීතය තෝරගන්න හේතුව කියන්නේ චාමික සිරිමාන්න ඉස්සෙල්ලාම මට හම් වෙනකොට ඔහු වේදිකා නාට්‍යවල පොඩි පොඩි කීබෝඩ් ප්ලේ කරන්න එහෙම එන කෙනෙක්. චාමිකගේ තාත්තත් වේදිකා නාට්‍යවල සැක්සෆෝන් වාදනය කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ ආපු ආභාෂයත් එක්ක ආපු කෙනෙක්. හැබැයි ඉතින් පසු කාලීනව වේදිකා නාට්‍යවල නැතුව බැරි කෙනෙක් බවට පත් වුණා. හැම වැඩකටම සහභාගි වෙලා යන. ඉතින් එහෙම ආපු සම්බන්ධයක් එක්ක අපි නාට්‍ය කරන කාලින්දම්ම ඔහුත් එක්ක ලොකු හිතවත්කමක් ආදරයක් ඇති වෙලා තිබුණා. පසු කාලීනව ඔහු ස්ටාර් තරඟ වලට යනවා කියලා කියන කොටත් අපිත් උදව් කරන්න පුළුවන් දෙයක් කරන්න ඔයා ඉදිරිපත් වෙන්න කියලා කිව්වා. ඉතින් අපි දැක්ක ජීවිතයේ ඔහු ඉදිරියට ආපු විදිය, ඔහු ඔහුගේ ගමන් මග හදාගත්ත විදිය සහ ලංකාවේ අමතක නොවන කටහඬක් සහිත ගීත ගායනා කරපු ගායකෙක් හැටියට ඔහු අදාගත් අනන්‍යතාවය මම බොහොම ආදරෙන් මතක් කරනවා. මොකද ඒක ඔහොත් බොහොම දුෂ්කර ගමනයි. අපි කියන්නේ කළුතර කියන්නේ මහා නාගරික ප්‍රදේශයක් නෙමෙයි. ඒක ඇතුලේ ඔවුන්ගේ ජීවිතවල තිබුණු ඒ දුෂ්කරකම් ජයගනිමින් කලාවට ආපු හැටි තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඉතින් අපිටත් තියෙනවා දුප්පත් ඇස්. අපේ ජීවිතේ අපිත් ආදරය කරන කාලේ අපිටත් තිබුණේ දුප්පත් ඇස් තමයි. අද වගේ තැනකට එයිද කියලා සමහරට ඒගොල්ලෝ හිතන්නත් නැතුව ඇති. බලන් ඉන්න කෙනාට තමයි දැනෙන්නේ. ගොඩක් වෙලාවට අපි අර විහිළුවෙන් තහළුවෙන් ඉන්න නිසා කැමති වුණාද දන්නේ නැහැ. ඉතින් අද ඒගොල්ලෝ කොහෙදි හරි හමු වුණොත් එහෙම ඉතින් කතා කරලා යනකොට ඉතින් පරණ මතකය නැවිස්සීලා එනවා. ඒ දවස්වල මම මෙච්චර හිතුවා නේද මෙයාගෙන කියලා. දැන් ඒව හිතනකොට හරි සුන්දරයි. ජීවිතේ කියන්නේ අද්දකීම් ගංගාවක්. ඒ අද්දකීම් ගංගාව වරින් වර කලත්තලා ඒකේ තියෙන යටට ගිහිල්ලා තියෙන වටිනා අදහස් උස්සලා ගන්න පුළුවන් එක හරි වටිනවා. ඒ නිසා ජීවිතේ අතෑරෙන එකත් අතහරින එකත් නැවත දවසක වේදනාවක් නොව අපිට ලොකු සතුටක්ම ලබා දෙනවා. ඉතින් ඔබේ ඇස් දෙක දුප්පත් කරගන්න එපා. ඒ පොහොසත්කම හදාගන්න මේ ගීතය පාවිච්චි කරන්න කියලා මම කියනවා.

0: ගීතයයි.
1: අද සුන්දරු මුණ දෙසීම ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලක.
2: දැන් ඊළඟට මං හැරෙන්නේ මම ජයගත්ත ආදර කතාවක් ගැන කියන්න. මගේ ප්‍රියම්බිකාව, මගේ බිරිඳ ගීතිකා මදුරංගේ, ඇයව හමුවනේ පිළියඳලදී. ඒකත් අමුතු ආදර කතාවක්. ඒ ආදර කතාව කොහොමද කියනවා නම්, එයත් එක මම මුලදී කතා කළවත් තිබුණේ, හදිසියේ හමු වුණා, හදිසියේ කැමති වුණා, හදිසියේම ගෙදරට ගිහින් කිව්වා, ගෙදරින් කැමති වුණා, අපේ ගෙදරිනුත් කැමති වුණා, ඒ නිසා හදිසියේම විවාහ වුණා. කතාවක් තියෙනවා හදිසියේ තීරණ ගන්න අය සැනසිල්ලේ නේද, නිවි හැනහිල්ලේ පසුතැවේ කියලා. හැබැයි නිවි හැනහිල්ලේ පසුතැවෙන්නේ නැති වෙන්න ජීවිතේ හදන්න ඇය මාර මහන්සියක් ගන්නවා. ඉතින් ඒක නිසා අද සතුටින් ඉන්න පුළුවන් මානසිකත්වයක් මට තියෙනවා. ඉතින් ඒක තනි තටුවෙන් පියාඹන්න බෑ වගේ. ජීවිතේ මාහා සමව වැඩ කරන්න පුළුවන්, සමව ජීවත් වෙන්න පුළුවන් කම කියන්නේ ලොකු කැපකිරීමක්. ඒක විශේෂයෙන්ම උදේ 8 හවස 5 වැඩට ගිහින් එන කෙනෙකුගේ ජීවිතයත් එක්ක ගත්තොත් මේ ජීවිතයක ඉන්න එක ලේසි නෑ. මොකද හැමදාම යන්න එන වෙලාවක් නෑ, හරි වැඩ සටහනක් නෑ. මේ වැඩේට යන්න කියලා අහනකොට එදාට මොකක් හරි වැඩක් නම් එයා ජීවිතේ. මම හැමදාම එයා ගොඩක් වේදිකා නාට්‍ය බලලා තියෙන්නේ මම නැතුව තනියම. හැමෝම කැමතියි එයාගේ මහත්යත් එක්ක වාඩිලා බලන්න. හැබැයි එයාට කවදාවත් ඒ අවස්ථාව වෙන්නේ නැහැ. මොකද මං එදාට වේදිකා උඩ වෙන නිලියක් එක්ක ඉන්න මොහොතක් තමයි එයාට බලන්න වෙන්නේ. ඉතින් එහෙම තමයි. ඒවා සතුටින් විඳ දරා ගන්න පුළුවන් මානසිකත්වයක් ඇයට හිමි වුණු නිසා තමයි මම කිව්වේ ජයගත්ත ආදර කතාවක් කියලා. මම හිතනවා අපි අපේ බිරින්දෑවරු ගැන, බිරින්දෑවරුත් සැමියෝ ගැන හිතන්න ඕන. ඒ වගේම අපි බිරින්දෑවරු ගැනත් නැවත නැවත හිතන්න ඕන. එහෙම නැවත නැවත හිතුවොත්, ඒක ස්මරණය කරොත් තමයි අපි තුල තියෙන ආදරය තව තව වැඩි කරගන්න අපිට පුළුවන්කම තියෙන්නේ. ජීවිතය ගන්න කැපකිරීම ඒක මහා පුදුමයි. තව කෙනෙක් වෙනුවෙන් එච්චර කැප වෙන්න පුළුවන්ද කෙනෙක්? අද වෙනකන් මට රෑ කීයට ආවත් යතුරක් එළියෙන් තියන්න ඕන කමක් උන්නේ. එයා හැමදාම අවදින් හිටියා මං එනකම් බලාගෙන. එතකොට එයාට මහන්සි, එයාත් නිදි මරනවා නේද? ඉතින් ඒක ජීවිතේ ලොකු කරදරයක්. හැබැයි එයා ඒක බොහොම සතුටින් කරනවා නම්, මං වෙනුවෙන් ජීවිතේ හැම දෙයක්ම කැප කරනවා නම්, සරලව එයා මගේ උසමයි. ඉතින් අපි දෙන්න එකට යනකොට එයා කවදාවත් හයිහිල්ල පාවිච්චි කරේ නැහැ ඒ කාලේ. මොකද එයා ආසයි, නමුත් දාන්නේ මට වඩා උසයි. දැන් නම් එහෙම නැහැ, මං කියලා තියෙන්නේ දාන්න කියලා. දැන් නම් දානෝ. හැබැයි ඒ තරම් එයා කැමතිම දේවල් අතාරින්න තරම් ආදරයක්. ඒක මහ පුදුමයි. ඉතින් ඒක නිසා මට නිකන් හිතුණා මේ වගේ ගීතයක් තෝරගත්තොත් එහෙම ඇයට ඒක සතුටක් වෙයි කියලා. මේක TM ජයරත්න මහත්තයා ගායනා කරන්නේ. මේක සරත් දාසනායක මහත්තයා තමයි සංගීතවත් කළේ. අපේ රටේ ඉඳපු අග්‍රගන්නේ සංගීතඥයෙක්, සංගීතයෙන් විස්කම් කරපු කෙනෙක්. එතකොට ශීලා ගම්වර තමයි මේක රචනා කරලා තියෙන්නේ. කාන්තාවක් රචනා කරනවා. කාන්තාවක් ගැන නැත්තම් බිරිඳක් ගැන දැනෙන හැඟීම. ඉතින් මං හිතනවා ඇය ගැන හිතනකොට මේ ගීතය ඇයට හරියටම හරි කියලා. ඉතින් අපි අහලා

0: ගීතයයි.
1: අද සුන්දර මුණ කිසීම ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලක.
2: මම මේ ගීතය තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. විශේෂත්වය තමයි වර්තමානයේ වෙනකොට අපි සමාජයේම එකතු වෙලා එකට දුක් වෙන්න පටන් ගත්ත සමාජයක් හදාගෙන තිනවා. අපි කේන්තිය සහ දුක බෙදා හදා ගන්න ආරම්භ කළා තිනවා. අපි පුරුද්දක් හැටියට කවුරු හරි හමුනා හලෝ කොහොමද කියලා අහන පුරුද්දක් අපේ තිනවා. හලෝ කියලා නම් පස්සේ ආවේ නමුත් ඉස්සර තිබුණේ කොහොමද කියලා අහන එක. ඔයාට කොහොමද, ඔයා හොඳින්ද කියලා අහන පුරුද්ද. දැන් අපි ඔයා හොඳින්ද කියලා ඇහුවොත් පටන් ගන්නෙම කොහෙද ඉතින් මේ ගොල්ලෝ කෑවනේ ඉතින් රට ඉවරයි කියලා. ඔන්න අපි පටන් ගන්නෝ දේශපාලනික වශයෙන් රට තියෙන තැන සහ අපි වැටලා තියෙන තත්ත්වය ගැන කතා බහ කරන්න. ඒක ගෙදද්දිද කඩපොලේද ඔෆිස් එකේද කොහෙදි හමු වුණත් අපි කතා කරන්නේ අපි තුල සියුම් ද්වේෂයක් සහ කලකිරීමක් එක්ක. හැබැයි අපි මතක තියාගන්න ඕන කෑල්ල මෙන්න මේකයි. මීට වඩා විනාශ වෙච්ච රටවල් තියෙනවා. මීට වඩා සෞත් වෙච්ච රටවල් තියෙනවා. සමහර රටවල් වල ජීවිතය කියන්නේ හරි භයානක හීනයක්. සමහර රටවල් වල කෑම වේලක් කියන්නේ භයානක හීනයක්. ඒ අතරේ අපි කොහොම හරි ජීවිතේ ගැට ගහගෙන ඉන්නවා. මම මේ කියන්නේ ඒක වෙන ඒක ඇතරලා දාන්න රට හදන්න ඕනේ නැ කියන එක නෙමෙයි. වරදවා ගන්න එපා. මම මේ කියන්නේ අපි ඒකෙන් අපේ ජීවිතවලට කරගන්න හානිය පොඩ්ඩක් අඩු කරගන්න බලමු කියන එක. මොකද අපි හරි පුදුමයි. අපේ උඩුසිත සහ යටිසිත කියන කාරණාව අපි නිරන්තරයෙන් එක දෙයක් කියනකොට කරනකොට හැමදෙලාම ඒක යටිහිතට පුරුද්දක් වෙලා යනවා. එතකොට අපි නිරන්තරයෙන්ම යම්කිසි තරහකින් අපි දුකකින් කලකිරීමෙන් නම් හැම මොහොතකම ඉන්නේ. ඒක ඔබේ යටිහිතට බලපානවා. ඔබ නොදන්නවා වුණාට ඔබේ යටිහිතේ සියුම් කෝපයක් සහ කලකිරීම සහගත බවක් නිරන්තරයෙන් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක හරි භයානකයි. ඒ නිසා ලෙඩ රෝග වැඩි වෙනවා. ඒ නිසා අපිට සුළු දෙයකට කෝප යනවා. දැන් බලන්න පාරේ හවසකට නිකන් වාහනයක් අරගෙන එළියට බැහැලා බලන්න. හැමෝම අනිත් වාහනේ යන කෙනාට බැන බැන යන්නේ. සියල්ලු දෙනා එකට බයින මොහොතක් අපිට නිකන් කල ලයිට් එක ළඟින්නම් බැලුවා නම් තනියම කියවන මිනිස්සු ඕන තරම් දකින්න පුළුවන්. හරිම කේන්තියෙන් හැමෝම බලන් ඉක්මනට යන්න කිසිම ඉවසීම කියන එක නැතුව ගිහින් තියෙන්නේ අපි නිරන්තරයෙන්ම ඒ වේදනාවලින් ජීවත් වෙන නිසා. ඒ නිසා අපි වෙනස් වෙන්න ඕන. අපි වෙනස් නොවුනොත් අපි ඉක්මනටම නැති වෙලා යනවා මිසක් ඒ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඉවසීමෙන් ඉඳලා තේරුම් අරගෙන අවබෝධයෙන් තමයි මේ කරන දේවල් වලට අපි අනිත් පැත්තට රියැක්ට් කරන්න ඕන. අපි අනිත් පැත්තට ඒකට ප්‍රතිචාර දක්වන්න ඕන. එහෙම නැතුව අපි කේන්තියෙන් දුකෙන් කලකිරීමෙන් නම් අපි ගන්න තීන්දුව ඒ තීන්දුව කවදාවත් හරියන්නේ නැහැ. ඒ නිසා මං හිතනවා අපි ආරම්භ කරන්න ඕන. විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව ලොකු භයානක අර්බුදයක් හමුවේ ඉන්නේ. දවසේ පැය 24ම අපිට අහන්න ලැබෙන විශාල ගී ප්‍රමාණයක් තියෙනවා. ඒ සියල්ලගෙම තියෙන්නේ දාලා ගියපු වේදනාව නේද? වියෝගය. වියෝගය ගැනම අපි නිතරම අහනකොට සින්දු ලස්සනයි, මෙලඩි හොඳයි. ඒව කවදාවත් මම වරදක් කියන්නේ. විවිධ වර්ගයේ ගීත තිබිය යුතුයි. හැබැයි හැම මොහොතේම ඒ වගේ ගීතම නම් අපිට ඇහෙන්නේ. ඔබ ඔබේ යටිහිතට කියනවා ඔබගේ කෙල්ල දාලා ගියා හා සමාන වේදනාවක් ඔබ විඳින්න පටන් ගන්නවා. ඉතින් චූටි දෙයක් ඔබට උහුලන්න බැරි තරම් මහා ප්‍රශ්නයක් කරගන්න ඒක හේතුවක් වෙනවා. ඒ නිසා මානසිකව අපි මැද තැනකට යමු. අපි සමවත් සුවයෙන් යමු. එහෙම නැතුනොත් ඊළඟට මේ රට මහ විශාල භයානක තැනක් බවට පත් වෙනවා. ඉතින් ඒක ගැන කතා කරන්න ඕන, ඒක ගැන කවුරු හරි කියන්න ඕන, ඒක ගැන හොයන්න ඕන. මොහොතක් හිනා වෙන්න කාලය වෙන් කරගන්න ඕන. එහෙම නැත්තම් ඔබ යන්නේ මහා භයානක අනතුරක. ඉතින් ඒක නිසා ආරාධනා කරන හිනා වෙලා ඉන්න. ඔබ බලන්න පුළුවන් නම් අපි කියන්නේ ශාස්ත්‍රීය ගීත ටිකක් ඉදරහෙට ලහන්න, එතකොට වේදිකා නාට්‍යයක් බලන්න, හොඳ සිනමාපටයක් නරඹන්න, ඔබේ ජීවිතයේ ඔබේ දරුවෝ සහ ෆැමිලි එක එකතු වෙලා රසවින්දන කාර්ය සඳහා කාලයක් හදාගන්න උත්සාහ කරන්න. නැත්තම් ඔබ යන්නේ භයානක ගමනක. ඉතින් මේ ගමන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. ජීවිතේ හරි ආදරයෙන් ඉන්නේ වේදිකා නාට්‍ය කලාව සහ මේ කලාවත් එක්ක එකතු වෙච්ච නිසා අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙලා තිනවා සහ අපිට සතුටින් ඉන්න පුළුවන් වෙලා තිනෝ මේ සියලු ප්‍රශ්න මැද්දේ. ඉතින් ඒ නිසා ආරාධනා කරන්නේ ඔබ ජීවිතේ විඳින්න ආරම්භ කරන්න. කලාව සාහිත්‍ය ඇතුළේ ඔබව සුවපත් කරන්න ඕන තරම් ඔසු තියෙනවා. ඔබේ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලන්න තමයි මම මේ ගීතය තෝරගත්තේ. මේක MS ප්‍රනන්දු මහත්තය ගායනා කරන්නේ. කරුණාරත්න අභිෂේකර මහත්තය තමයි මේකට පද රචනාව කරේ. ප්‍රේම්ලාල් ධන්වත් මහත්තය තමයි මේක සංගීතවත් කරලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔබට මේක ජීවිතේ නැවත මොහොතක් හිතන්න සුදුසු වෙලාවක් කියලා හිතනවා නම් ඒක තමයි මගේ සතුට. මෙතෙක් වෙලා එකතු වෙලා හිටපු ඔබට බොහොම ස්තුතියි. මං හිතනවා ජීවිතේ අපි උත්සාහ කරන්න ඕන ලැබෙන ඉතා කෙටි කාලෙදි හරි අපේ ආදරණීය හැඟීම් බෙදා හදා ගන්න. ඒකට හොඳ අවස්ථාවක් මේ සියත හදලා තියෙන්නේ. අපි ජීවිතේ දිහා බලන විදිය අපි හැමදාම දුවන කෝණයෙන් එළියට පැනලා මොහොතක් හිතන්න තමයි මේ අවස්ථාව ඔබට හදලා තියෙන්නේ. එක එක ජීවිතවල එක එක විදියට දැනුණු තැන් කතා කරන්න අවස්ථාවක් හදලා තියෙනවා. ඒ අහන ඔබටත් පුළුවන් ඔබේ ජීවිතේ හරහා හර්ථවත් කරගන්න, රසවත් කරගන්න. ඉතින් මං හිතනවා මේක තමයි මාධ්‍යකින් වෙන්න ඕන කාරණාව. අපි එකිනෙකා එකිනෙකාගේ අද්දකීම් බෙදා හදා ගන්නකොට අපිට පුළුවන් වෙනවා අවුරුදු 100ක් ඉන්නකොට ඒ දැනිච්ච 100 දේවල් එක්කෙනෙක් කිව්වම අපිට අපේ අවුරුදු 2කට 3ට ඒ අවුරුදු 100ක අද්දකීම් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒක සුඳුරු තැනක්. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා ආරාධනා කළාමට. බොහෝ දවසක් බලාගෙන හිටියා මාව සම්බන්ධ කරගන්න මගේ වෙලාවල් නැති ප්‍රශ්නෙත් එක්ක. නමුත් ඒ වෙනුවෙන් කැප වෙලා බලාගෙන හිටියටත් ස්තුතියි. මම හිතනවා ඔබට අද ජීවිතේ යමක් දැනුණු දවසක් නම් ඒක

0: පිරෙන්න සියත
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0721 132 77

0: දැනුන සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත hot and spicy with සුදු කොටි
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
5: මන්නම් හිතන්නේ නැහැ
3: දකින හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්

0: ඉලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බුරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ අංචාකාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සොපිරසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමද සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
4: සෙනසුරාදා උදේ 8ට
5: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
6: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි. ඈ ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ.
7: මෙන්න අපි අහන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය කුමක්ද? 1. දැදුරුවය 2. පරාක්‍රම සමුද්‍රය.
8: පරාක්‍රම සමුද්‍රය.
3: ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න ඇඹිලි පිටිය ප්‍රමුදි මෙත් සරණේ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
3: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
9: 98.2 98.4

0: පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට
1: WPC තනතුරට ඉල්ලු තරුණියගේ රහස් පෙදෙසේ කැලැල් සොයූ පොලිස් සැරේ නැත්තනඟුට. අමුතු විදිහේ ඉන්ටර්විව් එකක් කරන්න ගිහලා ගෙදරටම ගිහිල්ලා ඉන්ටර්විව් කරන්න ගිහිල්ලා අපයෝජනෙට ලක් කරන්න ගියයි කියලා චෝදනා එල්ල වෙලා තමයි අත්තනඟුවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ පොලිසියට අදට 160ක් පිරෙනකොට මේ තරුණියන්ගේ කැලැල් හොයන්න ගිහලා පොලිසියටම කැලලක් කරපු සැරෙන්වරේ තමයි මේ.
0: සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: පුළුවන් පුළුවන් ඔයාට පුළුවන් ඔයාට බැරි නම් කාටද පුළුවන් නුරාවි දැස ගස්සා හිනාවි හීන වැස්සා
3: A few moments later.
4: ඔන්න මං කියනවා හරි.
5: අනේ මේ ඔය සින්දු විනාශ නොකර සෙනසුරාදා උදේ 10ට T20 අහන්න.
6: සංදීප් ජයලත් සමග මේ සෙනසුරාදා උදේ 10ට.
7: නුරාවි දැස ගසා සිනාවි හීන වැසා.
8: සියත 2020.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: හතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ.
11: අදම සීන් ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්න සීන් ශ්‍රී ලංකා 0705455
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
11: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත පොකට් මනි. ශ්‍රී ලංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent ticket විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.4 මෙගාවාට් සියත
14: සියත FM.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

98.1 දශම 4 දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන්නේවාගේ කමුකුගේ ඕප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ සුන්ස් ප්‍රයින මචං
3: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයි.

0: දැන් 98.4
1: පන්නේවගේ කමුකුකේ
2: ඔප්‍රේක්
1: නෑවගේ
2: පතිමුරේ සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොගේ
2: ඕ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිනේ මචං
4: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයි.

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

சதகம் சீர்த்த බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: Smart Money.
1: Good morning, Mashi. දැන් වෙලාව 5 විනාඩි 29යි.
2: Good morning, Nishan.
1: දන්නවද Mashi? මුචි කාලේ වගේම තාමත් පැන්සලක් අතර හුනොත් එහෙම අපි ඕකෙන් ලියන්න මාර විදිහට ආසයි.
2: අනිවාර්යයෙන්ම.
1: අපි පැන්සලෙන් ලියන ගමන් ඕකේ අර අග තියෙනනේ පොඩි මකන කෑල්ල. ඕකත් හප හප තමයි පැන්සලෙන් ලියන්නේ ඔබට මතක ඇති. ඉතින් දන්නවද පැන්සලේ තුඩ කැඩෙනවනේ. ඒකනේ පැන්සලේ ස්වභාවය. ඒ තුඩ කැඩුණා කියලා අපි කවදාවත් පැන්සලක් විසි කරනවද?
2: නැහැ.
1: අපි හැම වෙලාවෙම කරන්නේ පැන්සල උල් කරන එක. එතකොට මොකද වෙන්නේ? තුඩ ආයෙත් අලුත් වෙලා අලුත් පැන්සලක් වගේ පැන්සල හැදෙනවා. පැන්සල ඉවර වෙනකම්ම මේක සෑහෙන වතාවක් වෙනවා. ජීවිතේ හරියට ඒ වගේ. ඔබ වැටෙනවා. හැබැයි ඔබ පැත්තකට දාන්න එපා ඔබව. ඔබ වායේ තිබ්බ තත්ත්වයට වඩා හොඳට ඔසවලා තියන්න. මොකද පැන්සලෙන් ලියලා ඉන්නකොට තුඩ අර කටරකින් උල් කරලා ගන්න තරම් ෂාප් නැහැනේ. උඩට වෙලා තියෙන්නේ. හැබැයි තුඩ කැඩුනට පස්සේ ආපහු අපි පැන්සල අලුත් කරලා ගනිද්දි තිබ්බට වඩා හොඳයි. ඉතින් ඔබේ ජීවිතෙත් හරියට පැන්සලක් වගේ කියලා හිතලා අද දවසේ මේ ආරම්භය ජීවිතේට ලස්සන ආරම්භයක් කරගන්න.
2: ඉතින් ජීවිතේට ලස්සන ආරම්භයක් දෙනකම මම අපි පොකට් මනි තරගෙන ආව මෙසේජ් කරන්න කියලා තොන්න ඔබට මතක් කරනවා 0714 151 151 අපේ